0: සියත දෙවයිනපුරා සියත පොකට්මනි
1: පයි විනාඩි 42යි දැන් වෙලාව. හොන්න අද දවසේ මුලින්ම අපිත් එක්ක තරම් කරන්න කවුද කියලා බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගුඩ් මෝර්නින් සිනදී. කාලේ සෞඛ්‍ය විද්‍යාලයේ 8 වසරේ නේද ඉගෙන ගන්නෙ?
2: ඔව්.
1: ඒ ඉස්කෝලේ යන ලෑස්ති වෙලා නේද ඉන්නේ මේ වෙලාවේ?
2: ඔව්.
1: හරි, ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා සිනදී. හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනී දිනන්න පුළුවන්.
3: තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න රුපියල් 250න් තමයි ඔයාලට වැඩේ පටන් ගන්න තියෙන්නේ. ලෑස්ති නේද සිනදී?
2: ලෑස්ති.
3: මේ තමයි සිනදී ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉස්කෝලේ භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. කතරගම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි වැදගත් ආගමික හා සංචාරක නගරයක්. මේ ප්‍රදේශය හරහා මැණික් ගඟ ගලා බහිනවා. මෙන්න ප්‍රශ්නය. කතරගම අයිති වෙන්නේ කුමන භූ දර්ශනයටද? 1. වියලි කලාපීය භූ දර්ශනයට. 2. වෙරළබඩ භූ දර්ශනයට. තප්පර 5යි සිනදී. ඔව්, ඒක තමයි හරි උත්තරේ. හැබැයි තප්පර 5ක් ඇතුළත උත්තරේ දෙන්න ඕනේ.
3: හරි සිනදී, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසය විශේෂයෙන් තමයි ඔන්න දෙවැනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. හේන් ගොවිතැන ශ්‍රී ලංකාවේ ඉපැරණි ගැමි ආර්ථිකයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්. කැලෑබද ප්‍රදේශයක කුඩා භූමි ප්‍රමාණයක් එලි කරලා ගිනි තියල තමයි අතීතේ හේනක් ඉදි කරලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. සෙල් ලිපිවල අතීතේ පැවති හේන් හඳුන්වා දී ඇති නම මොකක්ද? 1. සේන්. 2. පිටබිම්.
3: හරි උත්තරේ වෙන්න ඕනි පිටබිම්. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා තේරුවොත් ඔයාට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. සෑම පුද්ගලයෙකුටම සමානව හා නිදහසේ ජීවත් වීමට නීතියෙන් ලැබෙන අයිතිවාසිකම් අපි සිවිල් අයිතිවාසිකම් කියලා හඳුන්වනවා. සිවිල් අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී වැදගත් අංගයක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් සිවිල් අයිතිවාසිකමක් වන්නේ 1. අදහස් ප්‍රකාශ කිරීම. 2. කැමති ආණ්ඩුවක් පත් කර ගැනීම. එතකොට කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අයිතිය අපි දේශපාලන අයිතිවාසිකම් වලට තමයි දාන්නේ.
3: මේ වෙනකොට අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද? හරි උත්තරේ දුන්නොත් 250 පස්කුණයක් කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා.
1: මොනලිසා කියන්නේ 17 වන ශතවර්ෂයේ අඳින ලද ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ සිතුවමක්. රූපේ සිටින කාන්තාවකගේ අභිරහස් හිනාව නිසා මෙය ලෝක ප්‍රසිද්ධ වුණා. රජයේ ලුව කෞතුකාගාරේ තමයි මොනලිසා චිත්‍රය තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. මොනලිසා චිත්‍රය අඳින ලද්දේ 1. මයිකල් ආන්ජලෝ. 2. ලියනාඩෝ ඩාවින්චි.
3: අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා 250 පස්කුණයක් කරගෙන රුපියල් 1250ක් අද දවසේ සෙනාලි දිනා ගන්නවා.
1: සෙනාලි ස්කෝල් ගිහලා ඔන්නේ අලුවන්ටත් කියන්න ඕනේ අද පොකට් මනී දෙන්න කියලා. හරිද?
3: ජය වේවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නාගිලා මලිලා එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151ට.
4: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි.
5: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා කමේ සමාජිකයෙක්.

0: සිත පිරෙන්න සියත.
1: ඒක හොඳයි. මොකද කම්බලේ ටැටු එකක් ගහලා
2: චූටි පිම්පල්.
1: හොඳ චූටි.
2: ඇයි?
1: කම්බලෙන් තුන් කාලක් බවහිලා.
2: ඔයා හරි නරගයි අනේ. මගල ඔයා හැමදාම මොකක් හරි අදයක් කියනවනේ මට.
1: ඔය අද විතර නෙවෙයි ඉතින් කැත කියන එක හැමදාම තියෙනවනේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට
6: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
7: සෙනසුරාදා උදේ 8ට
8: දින්තු පිටියේ මේ නෝවේද
9: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ
10: ડોක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා
9: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතෙන්නේ
10: අපෝ නෑ මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උනක් කන්නේ පා වෙනවා
9: මොකක්
8: දින්තු පිටියේ මොවෙනෝ දින්තු පිටියේ මොවෙනෝ
6: theater tele depaya alut kalawakata tele natya pelak balanna
11: man hithuwa me koalage gedara weda ganna weda karin kiyala kohada me wage aluth innoda
12: kohada me wage kiyanne
6: samathana athi samata hamuwa athi dehataka bendi sunduru aadareyaka kathawak
13: sahas lankawata wella kumathanne ma hoya gatte
4: eyat lassanai sandudasita brahaspatinda dakwa ratri 7:30ta seeth tv tulin
0: 98.2 98.4 දිව

0: Нацията. Свята Pocket Money.
1: මාසෙ 5යි විනාඩි 54යි ඔන්න අද කවුද දෙවනියට පොකට් මනි දිනන්නේ කියලා බලන්නයි මේ ලෑස්ටි වෙන්නේ. අපි යනවා ගණේ මුල්ල පැත්තට. මෙත්සුයි දුව ඉන්නවා මේ වෙලාවේ දුරකතනෙන් සම්බන්ධ වෙලා. ගුඩ් මෝනින්.
2: ගුඩ් මෝනින්.
1: ඉස්කෝලේ හතවස්සට ඉගෙන ගන්න කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලයට තමයි ඉස්කෝලේ යන්නේ නේද?
2: ඔව්.
1: ඉස්කෝලේ වැඩිපුරම කැමති විෂය මොකක්ද? ගණන්කාරී පුංචි ගණන්කාරී නේද? හරි අපි බලමු කොහොමද ප්‍රශ්න හතරට මුණ දෙන්නේ කියලා. අභියෝගේ බාර ගන්න ලෑස්තිද?
2: ඔව් ලෑස්ති.
3: හරියට උත්තර දුන්නොත් ප්‍රශ්න වලට රුපියල් 5000ක් ඔයාගේ කරගෙන අද ඉස්කෝලේ යන්න පුළුවන්. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න මේ සුයෝගේ පළවෙනි ප්‍රශ්න ඉතිහාසයේ පාඩමෙන් තමයි අපි අහන්නේ. ආසියාවට පැමිණි ප්‍රධාන යුරෝපීය ජාතීන් අතර පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් ප්‍රධාන වෙනවා. ඔවුන් කුළුබඩු වැනි වෙළඳ භාණ්ඩ ලබා ගන්නවා. ඒ වගේම වෙළඳ ඒකාධිකාරියක් තහවුරු කරගන්න බලාපොරොත්තුවෙන් තමයි ආසියාවට ආවේ. අපි අහන්නේ ආසියාවට පැමිණි යුරෝපා ජාතිකයන් අතර ගෝව තමන්ගේ මධ්‍යස්ථානය කරගත්තේ මේ අතරින් කවුද? 1. ලන්දේසීන් විසින්, 2. පෘතුගීසීන් විසින්.
3: හරි උත්තරේ වෙන්න ඕනේ පෘතුගීසීන් විසින්. හරි අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ ගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. නිරිත දිග මෝසම් වර්ෂාව කියන්නේ මෙන්නේ දකුණු අර්ධගෝලයේ ඉඳලා ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාවට නිරිත දෙසින් හමාගෙනෙන වැසි වලාවන් වලට මේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෝසම් වැසි කාලයක්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් වර්ෂාව ලැබෙන මාසයක් වන්නේ මේ අතරින් 1. ජූනි මාසය, 2. නොවැම්බර් මාසය.
3: හරි උත්තරේ වෙන්න ඕනි ජූනි මාසය. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයට උත්තරේ තේරුවොත් ඔයාලට බෝනස් ප්‍රශ්න තෝරගන්නත් පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. නිල් ලිට්මස් පත්‍රය කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. අම්ලද, එහෙම නැත්නම් වශ්මද, එහෙම නැත්නම් උදාසීනද කියලා බලන පරීක්ෂාව. මේ සඳහා භාවිතා කරන වර්ණ දර්ශක පත්‍රයක් තියෙනවා. නිල් ලිට්මස් පත්‍රයේ මුලින්ම භාවිතා කරන්නේ ආම්ලතාවය හඳුනා ගන්න. මෙන්න ප්‍රශ්නය. නිල් ලිට්මස් පත්‍රය වශ්මයකට දැමූ විට එහි වර්ණය 1. වෙනස් වේ, 2. වෙනස් නොවේ.
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් මේ වෙද්දි දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: හා.
1: ගොඩබිමින් වට වෙලා තියෙන ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාල ජල තැන්පතුවක් අපි විලක් කියලා හඳුන්වනවා. ලෝකයේ විවිධ ස්ථානවල විල් ගණනාවක් පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ලෝකයේ ගැඹුරුම මිරිදිය විල වන්නේ 1. බයිකල් විල, 2. සුපීරියල් විල.
3: හරි උත්තරේ තෝරලා තේදිබ රුපියල් 255 ගුණයක් කරගෙන රුපියල් 1750ක් දිනා ගන්නා මෙත්සුකි.
1: ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා වුණ අදත් මේ ජයග්‍රහණය ගැන යාළුවන්ට කියන්න ඕනේ හොඳේ.
3: හා. ජය වේවා.
2: ජය වේවා.
3: ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්න ඔබට අවස්ථාව තියෙනවා කියලා ඔන්න අයමත් සරයක් මතක් කරනවා. ඉස්කෝලේ යන වයසක ඉන්නවා නම් 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට.
1: ඒ වගේම පොඩ්ඩක් විතරක් නෙමෙයි මාෂි, අම්මලාටත් පුළුවන් පමිස් පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අම්මලත් නම ගම විස්තර ටික පොඩ්ඩක් විස්තර වෙනකොටම අපිට එවන්න. එතකොට අපිට පුළුවන් ඔයාලටත් චාන්ස් එකක් දෙන්න. ඉතින් ඔයාලා වගේ හොඳ අය වෙනුවෙන් ගනුදෙනු කරන්න දැන් හොඳම තැනක් තියෙනවානේ. ඉතින් ආයේ කල් මරමර ඉන්න එපා. අදම යන්න. ජ්‍යෙෂ්ඨපුර වැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක් දක්වා පොලියක් ලබාගන්න පුළුවන් 11.84% වාර්ෂික සපල පොලිය අනුපාතයකට යටත් වෙලා. එතකොට මාස 3 වෙනකම් පුළුවන් ස්ථාවර තැන්පතු දාන. දැන් මාස 3ක කාලයකට දැම්මොත් 10.5% ලැබෙනවා. 10.92% වාර්ෂික සපල පොලිය අනුපාතයකට යටත් වෙලා. එතකොට මාස 6ට 11% ගෙවෙනවා. අවුරුද්දකට 12.5% වගේම අවුරුදු 3කට 13.5% උත් පොලිය ගෙවනවා ස්ථාවර තැන්පතු වලට සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් 13.19ට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න ඔයා වගේම හොඳම තැන සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකී.
3: සේදාගෙන ඉන්න දැන් වෙලාව උදැස්සන 6යි.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තියෙන පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බෙංගල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි. දෙහිවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේතන. කළු සහ ගින්ගංගා ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත්. පාස්කු නඩුවේ තීන්දුව අත. ජුජුවන් සුලිකුනාටුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලට බලපෑම්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: පාසල් යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
1: අනුග්‍රහය
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකි.
3: Good morning. Hi, Pavela Vinadi Pahai. ඔන්න අද දවසේ තුන්වෙනි වාසනාවන්තය. හෝ වාසනාවන්තය දැන් සම්බන්ධ වෙනවා දුරකථනයෙන් පොකට් මනි දිනන්න. Good morning.
4: Good morning. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යොෂනි උවින්දි. ලෑස්ති නේද යොෂනි ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න?
3: ඉස්කෝලේ 9 වසරේ ඉන්නේ නේද? මොකද්ද පුතාගේ ඉස්කෝලේ?
5: මාර බෝපාගට සුකිෂර විද්‍යාලය.
3: අකුරැස්සේ තමයි ගෙවල් තියෙන්නේ එතකොට නේද? රයිට් ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර දුන්නත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන්. මොකද කියන්නේ අභියෝගේ බාරගමුද?
5: බාරගන්න.
4: හැබැයි ඒක ප්‍රශ්නෙකට හරියට උත්තර දෙන්න අපි තප්පර 5යි දෙන්නේ. මේ තප්පර 5 ඇතුලේ තමයි ඔය උත්තරේ තෝරන්න ඕන. මේ තමයි යොෂනි වට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
3: මෙන්න පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ විශේෂයෙන් තමයි අපි අහන්නේ. සඳකඩ පහන පුරාණ සිංහල වාස්තු විද්‍යාවට අනුව විහාර දාගබ් වැනි ගොඩනැගිලිවල ප්‍රවේශ ద్వාර ඉදිරියේ පිය ගැට පෙළට පහලින් නිර්මාණය කරන ලද අර්ධ චන්ද්‍රාකාර හැඩැති ගල් පුවරුවක්. අපි අහන්නේ Hindu ආගමික බලපෑම මත සඳකඩ පහනෙන් වෘෂභ රූපය ඉවත් වූ යුගය වන්නේ 1. දඹදෙණි යුගය 2. පොළොන්නරු යුගය.
4: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ පොළොන්නරුව යුගය. හරි තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි හදන්නේ. ජීවියෙකු උපතේ සිට ජීවිත කාලයේ පසු කරනු ලබන අවදි හෝ අවස්ථා අනුපිළිවෙල ජීවන චක්‍රයේ විදිහට හඳුන්වනවා. ජීවන චක්‍රයක ප්‍රධානතම අවදි හතරක් දකින්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ජීවන චක්‍රයේ අවදි තුනක් පෙන්වන්නේ කවුද? 1. මදුරුවා 2. කැරපොත්තා.
4: මදුරුවා. හරි උත්තරේ තෝරලා මේ වෙද්දි රුපියල් 250ක් පොකට් මනි දිනාගෙන තියෙනවා. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
3: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. අධිරුධිර පීඩනය හෘදය රුධිරයේ ශරීරයේ පුරා ගමන් කරන විට රුධිර නාලවල බිත්තිවලට එල්ලවන පීඩනය හා සමාන මට්ටමට වඩා නිතර ඉහළ යාම විදියට හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. අධිරුධිර පීඩනය ඇතිවිය හැකි හේතුවක් වන්නේ 1. අධික ලෙස ලුණු භාවිතය 2. අධික ලෙස සීනි භාවිතය.
4: හරි උත්තරේ වෙන්නුනි පළවෙනි උත්තරේ අධික ලුණු භාවිතය. හරි අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
3: අවයව කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා එක්ව ක්‍රියා කරන විශේෂිත පටක එකතුවක්. සෛලවලින් පටකද පටකවලින් අවයවද එම අවයව එකතු වෙලා පද්ධතිද හැදිලා මිනිස් ශරීරය නිර්මාණය වෙනවා. මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර අවයවය වන්නේ 1. අක්මාව 2. ආමාශය.
4: අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දීලා 255 ගුණයක් කරගෙන රුපියල් 1,150ක් දිනා ගන්නවා.
3: ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියමු යොෂිනි. හොඳේ.
4: ජය වේවා.
0: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
1: සියත පොකට් මනි. අනුග්‍රහය
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකි.

0: හිත පිරෙන්න සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටටත් සුබ නෑ, යාළටත් සුබ නෑ.
5: මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
6: එයාට මයික් එක දුනම ගියා කියවුනනෝ. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වාර ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
3: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM the City University, the place to be.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-221-200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: දිවයිනේ විශාලතම ටොයෝටා රත පෙළ ගැස්ම, ජෙනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා. අමතන්න 011-932-939.3.
13: හරි ගියේ, හරිම තැනට ගියේ. ඉන්න LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance, හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 011-715-515 අමතන්න.
17: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492, 0.7111327. Global University Partners, නම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
18: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0.779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
19: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න, අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
20: 98.2 98.4 දිව

0: Свята Pocket Money.
1: ඔන්නමාශි හද අපේ හතරවැනි වාසනාවන්තිය තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ පොකට් මනි දිනන්න. අපි හැමදාම පොඩ්ඩු හතර දෙනෙක්ට පොකට් මනි දෙනවනේ. දැන් තුන් දෙනෙක් මේ වෙද්දි පොකට් මනි දිනලා තියෙන්නේ. අපි යනවා බෝ පිටිය පැත්තට. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
3: හිරුෂි ප්‍රමෝද් දැන් ඉන්නවා මේ වෙලාවේ. හිරුෂි ප්‍රශ්න වලට උත්තර දෙන්න නේද මේ ලෑස්ති වෙලා ඉන්නේ?
1: හිරුෂි කියලා කියන්නේ ඉස්කෝලේ ශිෂ්‍ය බට කණ්ඩායමේ වගේම වේට් ලිෆ්ටින් උත් කරන කෙනෙක් නේද? හරි ක්‍රියාශීලී කෙනෙක්. ඉතින් ප්‍රශ්න හතර අභියෝගෙ දිනන්න ඕන ලෑස්තිලා ඉන්නවා පොකට් මනි. ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් පුතේ. ලෑස්ති අභියෝගෙ බාර ගන්න.
3: හරි එහෙනම් තප්පර 5ක් ඇතුළත උත්තර දෙන්න. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉස්කෝලේ ඉතිහාසයේ පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය අහන්නේ. මාතර දිස්ත්‍රික්කයේ පණාකඩුව ගමෙන් සන්නසක් හමු වුණා. ඒ පණාකඩුව තඹ සන්නස. අපේ රටේ රජ කෙනෙක් තමන්ට උදව් කරපු බුදල්නා නම් වූ නිලධාරයාට මේ සන්නස පිරිනමා තිබෙනවා. මෙන්න ප්‍රශ්නය. පණාකඩුව තඹ සන්නස ලියවන ලද රජතුමා වන්නේ 1. දෙවන විජයබාහු රජතුමා, 2. පළවෙනි විජයබාහු රජතුමා.
3: හරි උත්තරේ තොරලා රුපියල් 250ක් වන්න පොකට් මනි දිනාගෙන තියෙනවා.

0: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ. ලෝකේ මහද්වීප හතෙන් එකක් යුරෝපා මහද්වීපය. මිලියන 740කට අධික ජනතාවක් මෙහි වාසය කරනවා. අපි අහන්නේ යුරෝපා මහද්වීපයට අයත් රටක් නොවන්නේ එක චීනය, දෙක ප්‍රංශය.
1: හරි උත්තරේ තෝරලා තියෙනවා. මේ වෙනකොට රුපියල් 1000කුත් දිනාගෙන දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 1005 ගුණයක් කරගන්නවට අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය අතේ තියෙන රුපියල් 1500ක් වෙනකන් අඩු වෙනවා.
0: පෘථිවි පෘෂ්ඨයෙන් 71% ජලයෙන් වැහිලායි තියෙන්නේ. සාගරවලින් කොටසක් වගේම වෙනත් ගොඩබිම් වලින් වටවෙච්ච ජල ප්‍රමාණයක් මුදක් විදියට හඳුන්වා ගන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. මිනිසුන්ට පහසුවෙන් පාවිය හැකි තරම් ලුණු සහිත මුහුද වන්නේ එක මල මුහුද, දෙක රතු මුහුද?
2: එක මල මුහුද.
0: නියමයි, ප්‍රශ්න පහටම හරි උත්තර දුන්න නේද?
1: රුපියල් 5000ක් ඔන්න අද දවසේ ඔයා දිනා ගන්නවා.
0: හරි, කවුද මේ වෙලාවේ ළඟ හිටියේ?
2: අම්මා තමයි හිටියේ.
0: හරි, එහෙනම් ඉස්කෝලේ ගිහිල්ලා ඔන්නේ ආලුවන්ටත් කියන්න ඕනේ අද දවසේ මේ ලබාගත් ජයග්‍රහණය.
1: ජය වේවා හිරුෂි.
2: Thank you.
0: දිනනකොට හරි සතුටුයි නේ. හැබැයි මොකක් හරි හේතුවක් නිසා අපිට දිනන්න බැරි වුණාම අපිට කියාගන්න බැරි දුකක් එනවා. අද ඔබ ඉතුරු කළොත් හෙට දවසේ ඔබව ඔබ ඉතුරුම් පරිස්සම් කරනවා. ආයෝජනයක් නම් ඔබ ඉතුරුම් විදිහට පාවිච්චි කරන්නේ ඒක ඒ වගේ දෙතුන් ගුණයකින් ඔබේ අවශ්‍යතාවය පිරිමහ ගන්න ඔබට උපකාරී වෙනවා. ඔන්න ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න ඔයා වගේ හොඳ තැනක් තියෙනවා. ඒ තමයි සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් එහෙම 15%ක පොලියක් දෙනවා. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 13.19ට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. එතකොට අවුරුදු 3කට දානවනම් 13.5%ක්, අවුරුද්දකට පුළුවන් 12.5%ක්, මාස 6කටත් පුළුවන් 11%ක් ගෙවනවා. එයි මාස 3කට ඔව් පුළුවන් 10.5%ක්ත් ගෙවනවා. ඉතින් ඇයි තව දුරටත් බලාගෙන ඉන්නේ? අතේ තියෙන මුදල ඔබ බය නැතුව ආයෝජනය කරන්න. මොකද ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජනය තමයි ස්ථාවර තැන්පතු. ඉතින් ඔබේ තැන්පතුවට ඉහළ ආරක්ෂාවක්, ඉහළ විශ්වාසයක්, ස්ථාවරත්වයක්, විතරක් නෙමෙයි ඉහළම ප්‍රතිලාභයක් ලබා දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. 13.19 කතා කළ විස්තර දැනගන්න. අපි යනවා නිවුස් බ්‍රේක් එකට. ඊට පස්සේ ඔන්න අද කවුද මමීස් පොකට් මනි දිනන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ටිකටම සියතත් එක්ක ඉන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි. දිවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේතන. කළු සහ ගින්ගංගා ආශ්‍රිතව ගංවතුර අවදානම තවදුරටත්. පාස්කු නඩුවේ තීන්දුව අත. ඩුජුවන් සුලකු නටුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලට බලපෑම්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදරෙන් හදවත් සනසලා.
3: මෙඩෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
6: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
5: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
6: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
7: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
1: දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය මෙවන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි. එහි බලපෑම මත දිවයිනේ නිරත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගල් සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක පමණ තදවැසි ඇති විය හැකියි. මේ අතර බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ ඉහළ ගොස් තිබෙනවා. උතුරු අක්ෂාංශ 5.22 සහ නැගෙනහිර දේශාංශ 85.07 අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු නාවික සහ ධීවර කටයුතුවලින් වැළකී සිටිතු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ධීවර සහ ජලජ සම්පත් අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ කුඩා යාත්‍රාද පවතින තත්ත්වය සැලකිලට ගනිමින් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවිය යුතු බවයි.
8: මේ දිනවල දිවයින වටා මුහුදේ බොහෝ ප්‍රදේශවල දැඩි සුළං සහ මුහුදු රළ රළු ස්වභාවයක් තියෙන බව අපිට නිරීක්ෂණය වෙනවා. ඒ නිසා අපි මේ දිවයින වටා සුළුපන්න රැකියාව කරන කුඩා ධීවර යාත්‍රාවලිනුත් ඉල්ලා සිටිනවා. ඒ එක් එක් දිනවල පවතින මුහුදේ ස්වභාවය, සුළඟේ වේගය යනාදිය සැලකිල්ලටගෙන ආරක්ෂිතව රැකියාව කිරීමට හැකිනම් පමණක් රැකියාවේ නිරත වෙන ලෙස.
1: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ කළු සහ ගින්ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර සඳහන් කළේ සෙසු ගංගාවල ජලමට්ටම් මෙවර විට ක්‍රමෙන් අඩුවෙමින් පවතින බවයි.
9: ගින්ගංග බටගම් ප්‍රදේශයේ සුළුගම් වතුර තත්ත්වයකට ආසන්න සුළුගම් වතුර තත්ත්වයක පවතිනවා. අනිකුත් ප්‍රදේශවල ජල මට්ටම් පහළ බැහැලා තියෙන්නේ. ඒ වගේම කළුගඟේ මිල්ලකන්ද සහ මාගුරු ස්ථානවල උඩාගඟ සුළුගම් වතුර තත්ත්වයක් සහ පාද බිම් යට වෙලා පවතිනවා. කෙසේ නමුත් පුටුපාවුල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් තවමත් සෙමින් වැඩි වෙනවා. එතරම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.
1: මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා නායම් අනුතරංගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක 10යි. ඒ අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා නායම් රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ කෑගල දිස්ත්‍රික්කයේ අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට සහ දෙහිඔ විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කර ඇත්තේ ඉවත්වීමේ රතු නිවේදනයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහාද නායම් රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. නායම් සක්‍රිය වීම පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ.
10: පසුගිය දිත්ත විවසනය සමග ප්‍රදේශ කිහිපයක ඇතිවෙච්ච නායම් නැවත සක්‍රියීමේ අවධානම් පවතිනවා. ඒ සම්බන්ධ ජනතාව සැලකිලිමත් තිබෙති. ඊට අමතරව කඳු ආශ්‍රිත ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්න සහ මාර්ග දෙපස වෙළඳාම් කටයුතු කරන උදවිය ඒ සම්බන්ධව සැලකිලිමත්.
1: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 458කට අයත් පුද්ගලයින් 1616 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දැනට පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 3ක්. හෙරොයින් සහ අවියායුධ තොගයක් සමග කඩවත වෑපඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ පැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක්, T56 පොතරම් භාවිත කළ හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි 2ක්, විවිධ වර්ගයේ ජීව පොතරම් 534ක් සහ අත්විලංගු 2ක් සොයා කෙරුණා. අතරංගුවට ගත් සැකකරු කඩවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු ඩැන් ප්‍රියසාද් නැමැතාගේ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි. ඔහුගේ පියා විසින් ඩැන් ප්‍රියසාද් ඝාතනය කර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. මේ අතර අයිස් මජ්ජාවේ කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලෙකු මාතර වල්ගම ප්‍රදේශයේදී අතරගුවට ගනු ලැබුවා. ලද තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අතුරු කිරියේ ප්‍රදේශයේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අතරගුවටගත් සැකකරුවන් සෙවදනා සම්බන්ධයෙන් පැය 48ක රඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු බඩු ලක්මකිසින්, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශාංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු බඩුල හමුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදු කිරීම, බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 වසරේදී මෙම නඩුව ගොනු කරනු ලැබුවා. චෝදනා එල්ල වී ඇත්තේ නව මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිවයි. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කර ගනු ලැබුවා. විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට පසුවන්නේ රක්ෂිත බඳරාගාරගතවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මීට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කළා. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් එම දඬුවම නියම කරනු ලැබුවේ චෝදනා 854කට ඔවුන් වරදකරුවන් කරමින්. මෙරටට විදෙස් ආයෝජන කැඳවා ගැනීම සඳහා සහය දීමට ඇමරිකාව එකඟතාව පළ කර තිබෙනවා. ඒ මෙරට ඇමරිකා තානාපති එරික් මේයර් සහ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර පැවති හමුවේදී දෙරට අතර වෙළඳ කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම මේ වන විට දැක්වෙන්නේ රුපියල් 335.70ක් ලෙසයි. එහි ගෙනුම් වටිනාකම රුපියල් 326.68ක් ලෙස දැක්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසේ මෙරට නිල සංචාරය හෙටි නවසන් වීමට නියමිතයි. ඔවුන් පසු කීතා ජනාධිපති අනුර කුමාර දෙසානායකද හමු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් විදේශ සංචිත ඉලක්කය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වෙති බවයි පෙර දිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සඳහන් කළේ.
11: 26 අගෝස්තු වෙන විට අපේ නිල සංචිතයේ ඩොලර් බිලියන 6.9යි. ඒකෙනුත් අපිට භාවිතයට ගත හැකිවන්නේ 1.5ක් අඩු කරපුවාම එන උත්තරය. ඒ කියන්නේ 5.4ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙලා තියෙන ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8.645. ඉතින් ඒක ආරක්ෂා කරගන්නට අපිට හැකියාවක් ලැබිලා නැහැ.
1: මේ අතර ඉන්ධන සඳහා සහන ආධාරයක් ලබා දීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පැවසුවා. මෙම මස අවසානයේ ඉන්ධන මිල ගණනේදී ඊට අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ ඉන්ධන ගබඩා පුළුල් වීමේ ප්‍රතිලාභද ඉදිරිදී ජනතාවට හිමිවනු ඇති බවයි.
12: ඉහළ ධාරිතාවයකින් යුතු නැව් අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කමක් නැහැ. ඒකත් එක්ක සමහරලාට අපිට දෙනවල කිසියම් විදියක මිල වැඩිවීමකුත් එන්න ඒකත් බලපෑමක් තියෙනවා. ඒතර මේ වගේ ධාරිතා ඉහළ යාමත් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා අර ඉහළ ධාරිතාවකින් යුත් නැව් හරහා ගෙනැල්ලා ඒකේ වාසිය අවසානයේදී පාරිභෝගිකයකට ලබා දෙන්න කටයුතු කරන්නත් පුළුවන්කම ලැබෙනවා.
1: සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රායෝගික නොවන යෝජනා ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
13: කිසිදු ආකාරයක ප්ලෑන් එකක් නැතුව මේවා කතා කරන්නේ. වැව් 450ක් කියන්නේ අවුරුදු 3කින් හදනවා කිව්වත් අවුරුද්දකට 150. සෙල්ලම්ද කියලා බලන්න 150 12න් බෙදන්නේ. මාසයකට වැව් කීයක් හදන්න ඕනේ. ඉතින් මේ වගේ කිසිම අර්ථවත් නැති කතා කියලා තවදුරටත් ජනතාව රවට්ටන්නවා. මෙතන ජනතාව රැවට්ටීම නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ජනාධිපතිවරයා කරන මේ විකාර වැඩවලින් රැස්වීම අමතාමතා මේ යන වැඩින් ජනතාවගේ මුදල් ජාතික මුදල් වියදම් කරනවා.
1: ජනතාව විපක්ෂයට නියමිත පිළිතුරු ලබා දෙනු ඇති බවයි නියෝජ්‍ය මාධ්‍ය අරවින්ද සෙනරත් සඳහන් කළේ.
14: අපි ආර්ථික ස්ථාවර කළ දින අවුරුද්දක ඇතුළේ අපි දේශපාලන ස්ථාවරත්වයක් හදලා තියෙනවා. ලෝකයේ සියලුම රටවල් අපට උදව් කරමින් තියෙනවා. ජනතාව ලොකු විශ්වාසයෙන් ඉන්නවා. විපක්ෂයට තියෙන්නේ ওই විවේචන කර කර තව පොඩි කාලයක් යන්න පුළුවන්. නියමිත තැන සූදානම් වෙලා තියෙනවා විපක්ෂයට. එතෙන්ට ගිහිල්ලා වැටෙන්න තමයි විපක්ෂයට තියෙන්නේ. මේ රටේ දරු පෙඩියට කිරිපිටි ටික තිබුණේ. අපට එක ඩොලර් එකක් ණය දුන්නේ නේ. අපේ රටට යන්න බැරි කළ බංකොලොත් කරපු මහත්තුරුන්ගේ පුත්තු. හරිද? ඒ මහත්තුරු නම් ඇවිල්ලා නැවත බලය ඉල්ලන්නේ. මේ රටේ පුරවැසියෝ එහෙම බලය දෙන්නේ නේ.
1: ආණ්ඩුව බදුබරින් ජනතාව පීඩාවට පත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.
15: ජනට 118 වැඩ් බද්ද ඊට අමතරව විශේෂයෙන් අද මේ සමුපකාර වලට එල්ලලා තිබෙන බදු මේවා ගෙවන්න බැරි තැනකට තල්ලුලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ලම අද විශාල අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙනවා. ඉතින් ඒ නිසා අද ආණ්ඩුවට කියන්න වෙලා තියෙන්නේ බදු සරණං ගච්ඡාමි කියලා තමයි දැන් කියන්න වෙලා තියෙන්නේ. මොකද හේතුව බදු හැම එකකටම ගහලා මේලාට මිනිස්සුම මිරි කළ දාන තැනකට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා.
1: රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බවයි නියෝජ්‍ය මාධ්‍ය එරංග ගුණසේකර පැවසුවේ.
13: ලංකාවේ පළවෙනි වතාවට රුපියල් පෙට්ටියයි ඩොලර් පෙට්ටියයි පිරෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක පිරෙන්න පටන් අරගෙන තිබුණේ අමුතු මැජික් එකක් කළා නෙමෙයි. ඕගොල්ලන්ගේ අම්මලගේ තාත්තලගේ මේ රටේ තියෙන බදු මුදලුත් අනිත් පැත්තෙන් ඩොලර් දෙන මුදල් ටිකත් අපි ණයෙක් මැණිකක් රකින්න වගේ ආරක්ෂා කරන්න ඔබේ ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා.
1: අධිවේගී මාර්ගවල පැටි කිලෝමීටර් 120 වේග සීමාව ඉක්මවා රථවාහන දහවනය කරන රියතුරන්ට අනිවාර්යෙන් නඩු පවරන බව පොලිසිය පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතරදී ඊයේ වාහන 11ක් එකිනෙක ගැටී සිදු වූ රියානතුරකින් තුවාල ලැබූ සංඛ්‍යාව 13ක්. මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ වැසි සහිත දිනවල සාමාන්‍ය මාර්ගවල ගමන් ගන්නා රථවාහනද ඉදිරිපස විදුලි ලාම්පු දල්වා දහවනය කළ යුතු බවයි.
16: අපි දෛනිකව අධික වේගයෙන් ගමන් කරන වාහන 100කට වැඩි ප්‍රමාණයක් අපි දෛනික අඩු ගැනීම කරනවා. ඒකනුත් 120 පන්නල යනව අධික ඉදිරිපත් කරනව සෑහන ගන්නාවක් තියෙනවා. විශේෂයෙන් යතුරුපැදි වල ගමන් කරන අයට මේ කාරණාව පැහැදිලි මතක් කරනවා. විශේෂයෙන්ම අධික වැසි තත්ත්වයක් තියෙනවා නම් අඳුරු තත්ත්වයක් තියෙනවා නම් මේ යතුරුපැදි අයටත් කියන්නේ හෙඩ්ලයිට් එක පත්තු කරන යන්න, වීදුමාවගේ තත්ත්වයක් තියෙනවා ෆොග් ලයිට් එක පත්තු කරන යන්න කියන කාරණාවයි කියන්නේ. විශේෂයෙන්ම
1: මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති මාර්ග රියනතුරු සංඛ්‍යාව 1886ක්. එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 1991ක් බවයි පොලිස් රථවාහන කොට්ටාසය සඳහන් කළේ. ජපානයේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති ඩිජුවන් සුළුකුණාටුව හේතුවෙන් පුද්ගලින් මිලියන 2කට ආසන්න පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන ලෙස බලධාරීන් නියෝග කර තිබෙනවා. සුළුකුණාටුව හේතුවෙන් පුද්ගලින් 2 මියගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු අතුරුදන්. ප්‍රබල සුළං හේතුවෙන් 50,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වුණා. ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර දුම්රිය සේවා රසක්ද අත්හිට වනු ලැබුවා. ඩිජුවන් සුළුකුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 130ක් පමණ වන අතර ඇතැම් අවස්ථාවල එය පැයට කිලෝමීටර් 194ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජපාන කාලගුණාංශ සඳහන් කළේ. මෙය මෙම වසරේ ජපානයට බලපෑ 25 වන සුළුකුණාටුවයි. ජපාන අග්‍රමාත්‍ය සනායි ටකයිචි සුළුකුණාටුවෙන් මියගිය පුද්ගලින් සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළා. සුළුකුණාටුව හේතුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ඇතිව තිබුණද ඇගේ ඇමරිකා සංචාරය සැලසුම් කළ පරිදි සිදුකරන බවයි අගමැතිවරිය පැවසුවේ. ඇය අද නිව්යෝකේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතයි. මේ අතර ඩිජුවන් සුළුකුණාටුව හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ තරඟ කිහිපයක් කල්දමා තිබෙනවා. ජපාන කාලුගුණ බලධාරින් පුරෝකතරය කර ඇත්තේ සුළුකුණාටුවෙන් නගෝයා විරලාසන්න ප්‍රදේශයටද බලපෑම් එල්ලවනු ඇති බවටයි. එහෙතුවෙන් ක්‍රීඩා උළෙල සඳහා නගෝයා වෙත පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතන් ගෙන සිටින කොස්ටා සරීනා නෞකාවටද මුහුදේ ආරක්ෂිත ස්ථානයකට යාමට සිදුවිය හැකි බවයි බලධාරීන් සඳහන් කළේ. නගෝයා වරාය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි බලපෑමක් ඇති වුවහොත් ක්‍රීඩා උළෙලේ සංවිධායකින් සහ නගෝයා විරලාරක්ෂක බලකාය විසින් හදිසි ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එවැනි අවස්ථාවක කොස්ටා සෙරෙනා නෞකාව එහි සිටින සියලු දෙනා සමග ආරක්ෂිත මුහුදු ප්‍රදේශයකට යාත්‍රා කරනු ඇති. නියමිත වේලාවට නෞකාවට පැමිණීමට නොහැකි ක්‍රීඩකයින් වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද සලසුම් කර තිබෙනවා. සුරුකුණාටුව හේතුවෙන් ටෝකියෝහි ඊයේ පැවැතීමට නියමිතව තිබූ අශ්වාරෝහක තරඟ කිහිපයක් අද දක්වා කල් දමුණා. ගිෆු ප්‍රාන්තයේ පැවැත්වෙන ඔරුපැදීමේ තරඟාවලියටද බලපෑමෙල්ල වී ඇත්තේ තදවැසි හේතුවෙන්. ඒ අනුව දින 6ක තරඟාවලිය දින 2කට සීමා කර ඇති අතර ඇතැම් අවසන් පූර්ව තරඟ සහ අමතර තරඟ වට අවලංගු කෙරුණා. ජලි සිරස්තල බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි. ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රත්වඩි වැතන. කළු සහ ගෙන්ගංගා ආශ්‍රිතව ගංවතුර අවදානම තවදුරටත්. පාස්කු නඩුවේ තීන්දුව අත. ඩුජුවන් සුලකුණටුවෙන් ආසියානු ක්‍රීඩා උළලට බලපෑම්. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘතිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑ පුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: සීනිමුරුක්කු මුද්‍රස් පළන් වගේ ගොඩක් දෙනෙක් කියවපු කතාබහ කරපු පොත් ලියපු කසුන් මහේන්ද්‍රගේ අලුත්ම පොත තමයි චිනා.
2: කසුන්, මේකනම් පැණිරස කතාවක් නෙවෙයි නේද?
3: මේතරේ පැණිරස නැති කතාවක්. ඔතේ නම චිනා. මේක අවුරුදු 5ක් තිස්සේ පර්යේෂණයක් සිදු කරමින් මම ලියාගෙන ආපු පොතක් තමයි මේතරේ මගේ අලුත්ම නව කතාව හැටියට පාඩකයට ඉදිරිපත් කරන්නේ.
1: පරණ චිත්‍ර කතාවක් වගේ නේද කව එක හැදුවේ?
3: 80 දශකයේ තමයි වඩාත් උද්දීපනය වෙන කතාව ඇතුලේ. ඒ වගේම මේ අපි මේක චිත්‍ර කතා මොඩලයෙන් ඉදිරිපත් කරමු කියන මේ කිසින විලාසිතා තීරණයේදී ඇත්තටම කතාවට බේස් වෙන කතාවට පදනම් වෙන කාලයත් එක්ක තමයි ඒකත් මගේ අදහස.
2: චිනා කියවන්න පුළුවන් කවදයි දන්ද?
3: මේක විශාල මහන්සියක් මගේ අවුරුදු 5ක් තිස්සේ පරික්ෂණයෙන් ලැබෙන ආපු දරුවෙක් වගේ දරාගත්ත. ඉතින් 25 වෙනිදා ඉඳන් මේ දරුවා මගේ සහෘද පාඨකාගාරයේ අතරපත් වෙනවා. ඔබේ අවංක අදහස් බලාපොරොත්තු වෙන මේ ෆිල්ම් පසු වෙනවා.
0: Talk of the town.
1: අවුරුදු ගානකට පස්සේ ආයෙත් එන zombie attack එක.
2: හොරර් මූවිස් බලන අයට රෙසිඩන්ට් එවිල් කියන්නේ අමතක කරන්න බැරි නමක්නේ.
1: ඉතින් පහුගියද රෙසිඩන්ට් එවිල් අලුත් මූවි එකක් රිලීස් වුණා.
2: බාබේරියන් වෙපන්ස් වගේ හොරර් මූවිස් ඩිරෙක්ට් කරපු සැක් ග්‍රෙගර් තමයි මේ මූවි එකක් ඩිරෙක්ට් කරන්නේ.
1: හැබැයි මේ පාර අපිට හුරු පුරුදු කැරක්ටර්ස් ටික නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත්ම කැරක්ටර්ස් එක්ක අලුත්ම ස්ටෝරි එකක් තමයි මේ මූවි එකේ තියෙන්නේ.
2: ෆිල්ම් එක කොච්චර සක්සස් වුණාද කියනවා නම් රිලීස් වුණු පළවෙනි වීකෙන්ඩ් එකේම ලෝකෙ පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 108.3කට වැඩි ඉන්කම් එකක් කරන් තියෙනවා.
0: Talk of the town.

0: සියත පිරෙන සියත
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 75 715 555 අමතන්න.

0: පට එක්ස්පිරියන්ස එකකට හැල්වත්ත පට
1: ෆිනිිෂිං වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
2: සිත් පැදගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිිෂිං වහලක් නම් කලරම් තමයි.
3: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
7: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
3: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.2 98.4 දිව

0: Свята. Свята Pocket Money.
1: Маши, good morning. Поддо хатра дена, дэн pocket money абиоге динна. Дэн амма кене класс вела инна, pocket money динан.
2: Аду pocket money абиоге баракана класс вела инне, ханда паан гуда арака вилен, Данушка Мали. Good morning, Данушка.
3: Good morning.
1: Данушката рахату янна пулуа. Эхиндама, свен ракеяву кут карану ай пэттинг. Вистара тика киянноко.
3: Мама, кема виапария, тамай карагене янне. Кема парсала адала, санда киакирикирикирикирикир карагене яна.
2: Данушка, прашна хатрак тино, харьет уттара дунна трупиал пан. දහක් ඔයාගේ කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දෙන ඔයාට අපි රුපියල් 250ක් දෙනවා. 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ.
1: අද මමීස් පොකට් මනි අභියෝගයේ බාරගන්නේ හඳපාන් ගොඩ අරකවිලෙන් තනුෂ්කා මාලී කළුබෝවිල.
4: මමීස් පොකට් මනි.
2: මෙන්න දනුෂ්කාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: දනුෂ්කට පොඩි කේටරින් එකක් තියෙනවනේ. ඉතින් අපිට හිතුණා උයන පිහන දේවල් ගැන පොඩි ප්‍රශ්නයක් අහන්න. කඩේට ගිහිල්ලා ලුණු තෝරද්දි රෝස පාට ලුණු වර්ගයක් හම්බ වෙනවා. ඒ තමයි හිමාලයන් පින්ක් සෝල්ට්. මේ ලුණු හැදිලා තියෙන්නේ දනුෂ්කා මීට අවුරුදු මිලියන ගානකට කලින් වාෂ්ප වෙලා ගියපු මුහුදු ජලයෙන්. මේක රෝස පාට වෙන්න හේතුව තමයි ඒ ලුණු වල තියෙන යකඩ ඔක්සයිඩ්. සාමාන්‍ය ලුණු වලට වඩා පොටෑසියම්, මැග්නීසියම් වගේම කැල්සියම් ඉතා සුළු ප්‍රමාණයක් මේ ලුණු වල ඇතුළත් වෙනවා. මෙන්න ප්‍රශ්නය. හිමාලයන් සෝල්ට් වැඩි වශයෙන් වෙළඳපොළට එන්නේ කුමන රටෙන්ද? 1. ඉන්දියාවෙන් 2. පාකිස්තානයේ.
2: දනුෂ්කා හරි උත්තරේ වෙන්න ඕනේ පාකිස්තානේ. පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ පිහිටි කෙවේරා ලුණු පතලෙන් තමයි හිමාලයන් පින්ක් සෝල්ට් විශාල වශයෙන් වෙළඳපොළට එන්නේ. අපි යමු දනුෂ්කා දෙවෙනි ප්‍රශ්නෙට.
1: දනුෂ්කා ලංකාවෙත් හිටියනේ රොබින් හුඩ් කෙනෙක් නේද? ඒ තමයි සූර සරදියල්. ඔන්න දෙවැනි ප්‍රශ්නේ අපි අහන්නේ සරදියල් ගැන. සරදියල් ජීවත් වුනේ බ්‍රිතාන්‍ය පාලන කාලේ. ධනවතුන්ගේ වස්තුව කොල්ල කාලා දුප්පත් අයට බෙදලා දීපු නිසා ලංකාවේ රොබින් හුඩ් කියලා ප්‍රසිද්ධ වුණා. මේ සරදියල් හැංගිලා හිටියේ උතුුවන් කන්දේ. පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුව ඔහු අල්ලගත්තා. 1864 මැයි මාසේ 7 වෙනිදා සරදියල්ට මරණ දණ්ඩනයක් දුන්නා. මෙන්න ප්‍රශ්නය. සරදියල් සැඟව සිටි උතුුවන් කන්ද අයත් වන්නේ කුමන දිස්ත්‍රික්කයටද? 1. කෑගල්ල දිස්ත්‍රික්කයට, 2. මහනුවර දිස්ත්‍රික්කයට.
2: දනුෂ්කා හරි උත්තරේ වෙන්න ඕනේ කෑගල්ල දිස්ත්‍රික්කයට. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නට උත්තරේ දුන්නොත් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ලංකාවේ කුරුල්ලෝ ගැන උනන්දු වෙන කවුරුත් මෙතනට යන්න හරි ආසයි. ලංකාවේ දැනට වනෝද්‍යාන 26ක් තියෙනවා. කුරුල්ලන්ට විශේෂිත මේ වනෝද්‍යානයේ තියෙන නැගිනහිර පළාතේ සංක්‍රමණික පක්ෂීන්ට මේක පාරාදීසයක්. වෙන ප්‍රශ්නය. ජලජ හා සංක්‍රමණික පක්ෂීන් සඳහා ප්‍රසිද්ධ මේ ජාතික වනෝද්‍යානය මොකක්ද? 1. විල්පත්තුව ජාතික වනෝද්‍යානය, 2. කුමන ජාතික වනෝද්‍යානය?
2: දනුෂ්කාගේ උත්තරේ හරි. දැන් රුපියල් 250ක් මේ වෙද්දි අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්නත් පුළුවන් දනුෂ්කා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 250 පස්කුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා.
1: දනුෂ්කා, දරුවෙක් ඉපදිච්ච ගමන් ලැබෙන මෞකිරි සාමාන්‍ය මෞකිරි වලට වඩා විශේෂයි. දරුවෙක් ඉපදිලා පළමු පැය ඇතුළත මෞකිරි දෙන්න පටන් ගන්න පුළුවන්. මුලින්ම දෙන මෞකිරි වලට මුල්කිරි කියලා කියනවා. මේ මුල්කිරි වල දරුවා ආසාදන වලින් ආරක්ෂා කරගන්න ඕනෙ වෙන ප්‍රතිදේහ සහ ප්‍රතිශක්තිකාරක ගොඩාක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. උපතෙන් පසු ලැබෙන මේ විශේෂ මුල් මෞකිරි හඳුන්වන්නේ මොන නමින්ද? 1. කොලෙස්ට්‍රම්, 2. රයිබොෆ්ලෙමින්.
3: කොලෙස්ට්‍රම්.
2: අතේ තිබ්බ රුපියල් 255 ගුණයක් කරගෙන අද දවසේ ධනුෂ්කා මාලි රුපියල් 1150ක් දිනා ගන්නවා.
3: ඇත්තටම ගොඩක් සතුටුයි. දිනන්නම නෙමෙයි ඉතින් අර තමන්ගේ මතකය අලුත් කරගන්න දෙයක් දැනගන්න හොඳයි ඉතින් ඇත්තටම.
2: ජය වේවා.
3: ජය වේවා.
0: Siyata Pocket Money.
1: හැමෝම සල්ලි හම්බ කරන්න හරියට මහන්සි වෙනවා.
2: ඔව් නිශාන්, අපි මහන්සි වෙන තරමට තමයි අපි කොච්චර සල්ලි හම්බ කරනවද කියලා තීරණය කරන්න පුළුවන්.
1: සල්ලි හම්බ කරලා සල්ලි වියදම් කරලා විතරක් හරියන්නේ නැහැ නේ මාෂි. ඔබ උපේන මුදල ආයෝජනය කරන්නත් ඕනේ.
2: ඔව් නිශාන්, ඉතුරුන් වලට ලැබෙන පොලිය වගේ නෙවෙයි ආයෝජනයකට ලැබෙන පොලිය වැඩි.
1: දැන් ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳම තැනක් තියෙනවා. ඒ තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජේෂ්ඨ පුරවැසියන්ට දැන් 15%ක් ගෙවන පොලිය 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා.
2: ඒ වගේම නිශාන් අවුරුදු 3 අවුරුද්ද මාස 6 මාස 3 කියන කාලවලට ස්ථාවර තැන්පත පටන් ගන්න පුළුවන්.
1: ඉතින් අදම කතා කරන 13.19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා වගේ FD එක අදම පටන් ගන්න.
2: මැසේජ් එකකුත් එවන්න අපිට 0714 151 151
1: මම ආශි. මම නිශාන්.

0: ஹாய், குட் மார்னிங். வேளாவு தேஹதாய் வினாடி எகாய்
1: வேளாவ ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

මේ සීතලේ මේ වරුසාවේ ඔෆිස් යන මිනිස්සුන්ට නම් හෙම්බිරිසාවක් කැස්සක් උණක් හැදෙන්නම එපා. එක්කෝ හැදෙන්නනේ. එතකොට පුළුවන් නිවාඩුවක් හරි ගන්න. ආහා ගුඩ් ඩයියා. ගුඩ් මෝර්නින්. මාර වැස්ස නේද? කවුරුර ඇහුවත් කොළඹට වහිනවද කියලා? ඔව් පොඩ්ඩක් වහිනවා. 7:03. Good morning.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: සිරෝසිස් හැදෙන්න අරක්කු බොන්නම ඕනද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
2: ඔබ හැමෝම දන්න කාරණාවක් තමයි මත්පැන් එහෙම නැතිනම් අරක්කු පානය කිරීමෙන් කාලයක් ගත වීමේදී අක්මව සම්බන්ධ සිරෝසිස් රෝගය හැදෙනවා කියන කාරණාව. නමුත් ඔබ දන්නවද ඔබ මත්පැන් පානය නොකළත් ඔබට සිරෝසිස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. මේ තත්ත්වය ඇති වෙන්නේ ඔබට ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය එහෙම නැතිනම් අක්මවේ තෙල් තැන්පත් වීම කියන රෝගී තත්ත්වය කාලයක් තිස්සේ පාලනයකින් තොර පැවතීම නිසායි. ඔබ අධික ලෙස තරබාරු පුද්ගලයෙකු නම් ඒ වගේම ඔබ කිසිම ආහාර පාලනයක් නොමැතිව අධික ලෙස සීනි පිටි තෙල් සහිත ආහාර ගන්නවා නම් ව්‍යායාම කරන්නෙම නැතිනම් ඔබටත් මේ තත්ත්වයේ ඇතිවීමේ අවදානමක් තියෙන පුළුවන්. ෆැටි ලිවර් එහෙම නැතිනම් අක්මාවේ තෙල් තැන්පත් වීම කියන රෝගී තත්ත්වයේ අවසාන සංකූලතාවයක් තමයි සිරෝසිස් රෝගය ඇතිවීම. ඒ කියන්නේ ඔබ මත්පැන් පානය නොකළත් ඔබ මෙවැනි තත්ත්වයක සිටින පුද්ගලයෙකු නම් ඔබටත් සිරෝසිස් රෝගය ඇති වෙන්න පුළුවන්. මේ ගැහණු පිරිමි ભેදයෙන් තොරව ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: පිරෙන සියත. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් පිරුද රථයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. එමින් පුරා විහිදුණු බජාජ් ජෙනුයින් අමතර කොටස් හා සේවා ජාලය සමගින් බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒවිත් පීරිස් ඊමොබිලිටි විදී. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 NIBM The City University The place to be.
1: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hata Haya.
4: CD Board Samajikyan Sadaha, Kagil's Full City within Megawattam. කොත්මලේ ලුණු රස තිබට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 up ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ්ස්
5: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
0: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0111 400 550 අමතන්න
8: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
9: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
11: අසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
12: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තත්ත්වයක් ඉදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
13: හම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්
14: ඒමුකෝ අනේ
13: ඒමුකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල
14: වයිෆ්ගේ ගැස්සිඩි පෙදිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න
13: ගැස්සීම් අඩු කරලා stability handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers
14: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු
15: 2500 ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න
16: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
17: advance ticket ටික pay
18: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: තම මේ මාර වැඩක් වුණානේ.
2: මොකක්ද?
1: ඔය කියන්නේ දැන් මම මේ ගෙවල් ගාවර හරස් පාරේ යනකොට
2: හරි
1: එක මිනිස්සෙක් මේ එහෙම දානවා. මම අයිනෙන් දාන ගම ජනේල පාත් කරලා ගොනා.
2: හා
1: මමත් ඇරියේ නෑ. මම බූරුව.
2: හරි නියම.
1: වාහනේ හැපුණා මගේ.
2: මොකද්ද?
1: ගොනා.
2: ආ මේ ගොනා කියලා තියෙනේ. ඇත්තටම ගොනෙක්ද?
1: ගොනික් පාර පණින. හා මිනිහා කියලා තියෙන්නේ ගොනා.
2: ඊට පස්සේ මිනිහා බූරුවා.
1: ඊට පස්සේ ගොනා මට කියනවා බූරුව.
2: යෝ
1: අපි හැම වෙලාවෙම හිතන්නේ මිනිස්සු මෙහෙම කියනකොට අපිට බයින්න තමයි හදන්නේ කියලා. මොකද අපිටත් අපි ගැන කිසිම අපේ ඩ්‍රයිවිං ස්කිල්ස් ගැන අපිටත් කිසි විශ්වාසයක් නැහැ. අපිත් හිතනවා කාගෙන ඇඟට කපාගෙන කාගෙන අතුල්ලගෙන තමයි. ඉතින් අපිත් හිතින් මේ අපේ ඩ්‍රයිවිං ස්කිල්ස් බොහොම හොඳයි.
2: අනිත් එක සිහියක් නැණි මොනවා කරාද පාරදි කියලා මතකයක්
1: නැහැ. නෑ.
2: ඒක හරි.
1: ඒ කියන්නේ මාර්ග නීතිවල කරන්න එපා කියන සේරම ටික. අකුරක් නෑර මුල ඉඳලාම කරගෙන යන මිනිස්සු තමයි ඉතින් පුතා අපි.
2: ඉතින් එහෙව් මිනිස්සුන්ට සුබ දවසක් වේවා.
1: හිම්බිරිස්සාවක් නම් හැදෙන්න එපා. කැස්සක් හැදුණා. එහෙව් මිනිස්සු.
2: අම්මෝ අද මම ජැකට් දාලා නිකන් අර ෆොරින් විදිහට තමයි මං අද ඔෆිස් ඇවිල්ලා තියෙන්නේ. අර ඒ කියන්නේ අර වින්ටර් එකේ ඔෆිස් යන්නේ යුරෝප් වල.
1: මට තාම මේ අවුරුදු ගාණක් කරත් මේ ඒසී එකට මේ හැම හොරෝන්නේ නෑනේ.
2: එළිය තියෙන සීතල හුළඟ
1: ඒසෙකට හැම හොරෝන්නේ නැහනේ. එතන පුඩි අඩුපාඩුවක් තියෙනවා අවුරුදු ගාණක් වුණත්. ඉරි තලලා තියෙන්නේ.
2: ඉඩෝරේ. හැමට ඉඩෝරේ.
1: කොරළ වැල්ල.
2: අපි මොරටුවේ වගේ ආලෝකේ ගම. ඔව්.
1: මොරටුවම ඇඟි.
2: කොරළ වැල්ල ඇඟි.
1: It's okay puta.
2: Yeah, very good morning Sri Lanka.
1: ඔයා හිතන්නේ මිනිස්සු හැදෙන්නේ අවවාද වලින්ද?
2: හා.
1: තන එක්ස්පීරියන්ස් වලින්ද? කොයි එකද වඩා හොඳට වැඩ කරනව ඇත්තේ?
2: එක්ස්පීරියන්ස්.
1: දැන් මේක අපි කතා වුණේ.
2: හරි.
1: දැන් මේ දවස්වල ලොකු කතා බහක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මේ සැප්තැම්බර් මාසේ 19 ඉඳලා වෙච්ච මගේ භාෂාවෙන් කියනවා නම් වීසා එකට ලැබෙන වටිනාකම තමයි වෙනස්
2: වුනේ.
1: නේද?
2: ඔව් නේ.
1: ඒ වීසා කැටගරිස් වලට ලැබෙන වටිනාකම හිටි අඩිය වෙනස් වුණා.
2: හරි.
1: මේක නිකන් හිත සසල කරන අත්ත.
2: අනිවාර්ය.
1: බොරු කියන්න ඕනේ.
2: Definitely.
1: අර්ධ කතාවක් තියෙන්නේ. කලකදී රහ කලකදී වහ වෙනවලු
2: කියලා.
1: දැන් ඉස්සර ඔස්ට්‍රේලියාවට යන සමහර මයිග්‍රන්ට්ස්ලට ඒ තිබිච්ච ජොබ් කැටගරිස් වල තිබිච්ච ඉල්ලුම තනිකරම උතුර දකුණ මාරු වෙලා තියෙනවා. උතුර දකුණ මාරු වෙලා තියෙනවා.
2: හරි.
1: වෙනදා මාර වටිනවා මීට අවුරුදු 10කට 15කට කලින් ගත්තාම මාර වටිනවා කියලා හිතෙන සමහර වීසා කැටගරිස් යන්නේ කිසි තැනක් නැති වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ඒ රටවල් වලට ගිහිලා ඉගෙන ගන්න විෂයන්.
2: Yes.
1: ඒ රටට කොච්චර වටිනවද කියන එක. පැහැදිලි වෙනසක් මේ සැප්තැම්බර් මාසේ 19 ඉඳලා සිද්ධ වෙලා තියෙන ඔබ ඉගෙන දැනුවත්ද? තමයි පළවෙනි ප්‍රශ්නේ.
2: හරි.
1: මොකද අපි ඒ වගේ රටකට මේක මාර ක්‍රූෂල්. දැන් අපි කොහෙද අපේ ළමයිව යවන්නේ? නේද?
2: කොහෙද
1: අපි ළමයිව කොහෙද යවන්නේ?
2: අපි සාමාන්‍යයෙන් plan කරන්නේ ඕස්ට්‍රේලියාව යවන්න.
1: ඕස්ට්‍රේලියාවේ නිකන් ටක් ගාල ඔලුවට එන්නේ. ඕස්ට්‍රේලියාව එනවා, UK එනවා. ඉඳ හිට ඔද දැන් ඔය රුසියාවේ ඔය පැත්තේ සමහර තියෙන ඒවත් එනවා.
2: මෙඩිසින් වගේ සයිඩ් එකේ කටිය උඩ
1: බෙලරුස් පැත්තේ එනවා නේද?
2: Yes.
1: ඇමරිකාවත් පොඩ්ඩක් ටච් වෙනවා. හැබැයි අපි නිකන් බැලුවොත් එහෙම ෆස්ට් ප්‍රයොරිටි එන්නේ
2: ඕස්ට්‍රේලියාවට
1: තමයි. ඉතින් ඔන්න ඔය මාතෘකාව ගැන ඊ අපි කතා කර කර ඉන්නකොට
2: හරි
1: මේ දවස්වල මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මිත්‍රයෝ කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ අය ඉතින් ඒ අයගේ ශිෂ්‍ය ජීවිතේ අද ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ඉතින් අවුරුදු ගණනාවක් දශක ගණනාවක් අවුරුදු 20ක් 25ක් විතර ඕස්ට්‍රේලියාවේ ඇතුළේ
2: ලංකාවට
1: දුනාට වඩා ඕස්ට්‍රේලියාව
2: ඒක නම් ඇත්ත.
1: ඈ ඉපදිලා ලංකාව හිටියට වඩා එම්ස් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇත්තම කියනවා.
2: ආ රයිට්.
1: හරිද? දැන් ඔය ඉගෙන ගන්න කාලේ පොඩි ජොබක් කරනවානේ. පොඩි පාර්ට් ටයිම් කෑල්ලක්.
2: Yes.
1: දැන් ඔස්ට්‍රේලියාවේ පාර්ට් ටයිම් කෑල්ලත් එච්චර ලේසි නෑ. පාර්ට් ටයිම් එකක් හොයා ගන්නවා කියන එකත් පොඩ්ඩක් චැලෙන්ජින්.
2: හරි.
1: අපි වගේ ඉස්සරහ නිකන් තේරෙන විදිහට දන්න ඇත්ත එක්ක හරි කතා කරලා පොඩි අදහසකට එමු නේද?
2: පොඩි චැට් එකක් දාමු නේද?
1: පොඩි චැට් එකක් දාන්න වටිනවා. මොකද මට හිතෙනවා මේ ලංකාවේ දරුවට උනන්දු කළා උගන්වන්න මහන්සි වෙන උසස් අධ්‍යාපනය දෙන්න තියෙන ගේදොර කනකර ටික ඉඳන් විකුණලා දාන්න බලාගෙන ඉන්න දෙමව්පියෝ ඉන්නවා. ඒ දෙමව්පියන් මේක ඇත්තටම රස්සාව තියෙනවද නැද්ද කියනකට වඩා වැදගත් මේ ඔස්ට්‍රේලියාවේ වීසා පිළිබඳව තියෙන අවබෝධය. ඒක හරිය වැදගත්
2: එකයි.
1: ඉතින් ඒගොල්ල කතා කරනකොට දැන් ඔය පාර්ට් ටයිම් ජොබ් එකක් කරපු කතාව ගැන යනවා.
2: හරි.
1: ඒකට හේතුව එතන මාත් එක තව තාත්තා කෙනෙක් ඉන්නවා. තාත්තා පොඩ්ඩක් විශ්වෝපෙන් ඉන්නේ මේ කොල්ලා ගිහලා තින් කොළු කමට කරන වැඩ තියෙනවානේ. හිතුවක්කාර වැඩ. කොළු කමට කරන හිතුවක්කාර වැඩ. ඒ වගේ මොකද්ද වැඩක් කළා තිවිච්ච පාර්ට් ටයිම් ජොබ් එක නැති වෙලා දැන් අලුත් එකක් හොයාගෙන තින් පොඩි ගමනක් යනවා. හා. ඔතෙන් තමයි ආවේ. කිසිම තාත්තා කෙනෙක් ලේසියෙන් දරුවෙකුට කියන්නේ නැහනේ. මෙන්න මෙහෙම කරලා මෙහෙම පොඩි හොරයක් කළා වංගුවක් ගහලා සල්ලි හොයන්න. එහෙම කවුරුත් තාත්තා කෙනෙක් කියන්නේ නැහැ. හැබැයි ඒක උගන්නන එකක් නෙමෙයි.
2: ඒක
1: එක්ස්පීරියන්ස් එකෙන් මොකදනේ මට වෙලා තියෙන්නේ?
2: එක්ස්පීරියන්ස් එකෙන්
1: ඉගෙන ගන්න ඕන එක. ඉතින් ඕක කතා කරගෙන යනකොට අපේ යාළුවෝ කිව්වා ඒගොල්ලෝ පාර්ට් ටයිම් ජොබ් කරපු කාලේ කරපු ඒවා.
2: හරි.
1: ඔන්න එක යාළුවෙකුට හම්බෙනවා. ප්‍රංශයේ උන්ට නමගිය චෙෆ් කෙනෙක් ඉන්න රෙස්

0: බිම මොප් කරන්න ඕනේ, බාදනටික වෙන වෙන මස්ටැක් කරන්න ඕනේ, එහෙම කරලා යන්න ඕනේ.
1: හරි, ඕකේ.
0: ඉතින් සාමාන්‍යයෙන් පොඩ මේ මගේ මිත්‍ර බොහොම කඩිසර මිනිහා, කඩියා. කඩියා. ඩොට්ට පඩ ගාලා වැඩ කරනවා. ඉතින් මොකුත් නැහැ. පැය එකහමාරනකොට කොල්ලගේ වැඩ ඉවරයි.
1: හරි.
0: හරි. ලස්සනට වැඩේ කරනවා. පැයට හමාරට වැඩෙත් ඉවර කරනවා. ඉවර කරලා යනවා. ඔම ටික දවසක් යනකොට දැන් නිකන් 10 මාට් විතරගේ වැඩ ඉවර කරන්නත් පුළුවන්.
1: හරි.
0: එක දවසක් මොකද හිතන්නේ? පැය ගානටනේ ගෙවන්නේ. 11 10 මාට් තමයි යන්නේ. 11 ගෙල වෙලාව දාලා ගිහිල්ලා බලලා තියෙනවා.
1: හා
0: හා. ආ කිසි කරදරයක් නැහැ. සතිය අන්තිමේ 11ට ගියා වගේ පැය ගානට ගණන් හදලා සල්ලිත් හම්බෙනවා. ඔලුකුත් නැහැ.
1: හරි.
0: ඊළඟ සතිය දැම්ම මේ 10 මාට් යන්නේ 12 කියලා වෙලාව දාලත් ගියා.
1: හා.
0: කිසි අවුලක් නැහැ. ඒ සතියේ පඩි බේරුව ඕකේ.
1: මරු. හරි.
0: ආයි මේ 12 එක වැඩක් නැහැ. කෙලින්ම 10 මාට් ගියාට 2 කියලා වෙලාව දාලා. දැන් යන්නේ 10 මාට් යන්නේ 2ට වෙලාව 2 කියලා වෙලාව දාලා.
1: හරි.
0: එහෙම ගියා.
1: ඔව්.
0: කොමාරිතින් වැඩේ නැගලා යනවා. ඒ වැඩිපුර අර අතින් බොරුවට දාපු පෑය ගන්නටත් එක්ක පඩිය හැදිලා එනවා. Life is good. අර එක නරක නෑ.
1: 2 කියලා දාපු එක තවලක් නෑ.
0: කිසි අවුලක් නෑ.
1: වව්.
0: දැන් ඉතින් මාස ගාණක් 10 මාට වැඩේ ඉවරයි. 2 කියලා වෙලාව දාලා ඒ දවස්වල finger print machine අරෝ මේ ඔක්කොම ඒව කතන්දර නෑ. අර log sheet එකේ Taman තමයි වෙලාව දාලා අස්සම් කරන්න ඕන අර ඉස්සර තියෙන්නේ. රජයේ කාර්යාලවල පොත් දාලා
1: ඒ වගේ තමයි තියෙන්නේ.
0: ඒ වගේ තමයි වැඩේ යන්නේ.
1: හරි.
0: තට මම්ම කරා. අඩු වැඩ වැඩි පඩි.
1: යස්.
0: අපියව ජොලි. දවසක් මොකක් කරේ World Cup match එකක් තිබිච්ච දවසක chef මහා ලොකු chef ගෙදර ගිහිල්ලා නැතුව ඒ විල්ලිමේ උඩ ඉඳලා
1: හරි.
0: මොකක් හරි හදිසි අවශ්‍යතාවයකට මොන හරි ගන්න හිතිලා මෑන්සෙනව පල්ලෙහාට. නිකන් 11ට 11 මාට් විතර වගේ.
1: හරි.
0: එතකොටත් අපේ මිත්‍රයෙක් ගිහිල්ලානේ වැඩ ඉවර කරලා. ආ. මිත්‍රයෙක් ගිහිල්ලා.
1: හ්ම්.
0: අපේ මිත්‍රයා ගියේ කීයටද කියලා බලන්න. මොකක් හරි කරුමයකට chef log පොත පෙරලලා බලනවා.
1: හා.
0: වෙලාව 11යි.
1: ඕ.
0: කොල්ල 2 කියලා වෙලාව දාලා ගිහිල්ලා.
1: හා.
0: chef පොඩි සැකයක් එනවා.
1: හරි.
0: chef උඩට බලාගෙන යනවා හැමදාම 2යි. CCTV චෙක් කරනවා. අනේ කොල්ලා හැමදාම 10 මාට් 11ට ගිහින්. හැබැයි පොතේ තියෙන්නේ 2යි කියලා. හොඳට වැඩේ කරනවා.
1: හරි, ඕකේ.
0: chef කතා කරලා කියනවා. බොහොඳට වැඩ කරනවා. නමුත් ඔබ මාස ගාණක් මේ වැඩේ කරලා තියෙනවා. බොරු වෙලාවල් දාලා වැඩිපුර ක්ලේම් කරලා තියෙනවා. මට ඔයාව තියාගන්න බෑ.
1: අයියෝ.
0: ඒ නිසා ඔයාට යන්න වෙනවා.
1: හ්ම්.
0: මෙයා යනවා. කමක් නෑ. මම යන්නම් කියලා යනවා.
1: හරි, ඕකේ.
0: ගිහිල්ලා හැරෙන තැපෑලේ දැන් මෙයා දන්නවනේ මෙතන ක්ලීන ගහන්න මිනිහෙක් නෑ කියලා.
1: ආ ආ.
0: මෙයා හැරෙන තැපෑලේ මෙයාගේම සහෝදරයා වේවනවා.
1: හා.
0: නම ගම විස්තර එහෙම මගේ මල්ලි කියලා ගන්න නෑ. නිකන් රස්සාවක් හොයන තරුණෙක් විදිහට මල්ලි එනවා.
1: යස්.
0: මල්ලිත් එනවා. මල්ලිව ගන්නවා.
1: හරි.
0: මල්ලිත් හොඳට වැඩ කරනවා.
1: ඕකේ.
0: මල්ලිත් අර වැඩේම කරනවා. ටික දවසක් ගිහිල්ලා 10 මාට් 11ට ගියාට 2ට වෙලාව දාලා.
1: එකම පවුලේනි.
0: මාස ගානකට මල්ලිත් අහුවෙනවා.
1: ඔන්න ඔහමයි පවුල් පිටින්.
0: ඉතින් අද වෙනකොට
1: ඕකේ.
0: ඒගොල්ලෝ දිතාම උසස් තනතුරවල ඒ ශිෂ්‍ය කාලේ ඉවර කළා. තැන්වල ඉන්නවා. අද ඉතින් එහෙම කරනවා නම් සල්ලි මිටි ගණන් ගහන්න පුළුවන් තැන්වල තමයි ඉන්නේ.
1: ඔක්කොම
0: උසස් තනතුරවල. අද කියනවා hina වෙවි. ඉතින් අපිත් මේක ඉගෙන ගත්තේ ඔය වගේ බුල් වැඩ කළා තමයි කියලා. අපි බොහොම hina වෙවි. අපි කතා කර කර සතුටු වෙවි. ඉතින් මොකටද කියලා මට ඔයාට කියන්න බෑ.
1: මොකටද?
0: මොකටද අපි එක්කම සතුටු වෙන්නේ කියලා මට කියන්න.
1: ඒකනේ
0: මොකද කොටහක් අපි සතුටින් ඊයේ හිටියේ මොකද කියලා මට දැන් මතක නැහැ.
1: නා වෙවි එහෙම සතුටින්?
0: කොහොමද අපිම ගොඩක් සතුටින් හිටියේ?
1: මම දන්නේ
0: නැහැ. යාළුවෝ හම්බෙලා මොකක්ද සතුට?
1: මේ විශේෂ සතුට සිකුරාදා නෙමෙයි.
0: අපිට සිකුරාදාත් එකයි සවුඳත් එකයි.

0: තමයි කතා කරන්න ඕනේ වැඩේනේ.
1: අනිවාර්යෙන්.
0: අධ්‍යාපනයේ අධ්‍යාපනයේ. තව කාලයක් තියෙනවා ඒ ලෙවල් රිසල්ට්ස් එන්න.
1: හරි.
0: හැබැයි එච්චර කාලයක් නැහැ. ගොඩක් උසස් අධ්‍යාපනික වැඩසටහන් වලට ළමයිව බඳවා ගැනීම කරන්න. හ්ම්. දැන් බලන්නකෝ නිකන් අපි රජයේ විශ්වවිද්‍යාල බලමු. දන්න කාලේ ඉඳලා තියෙන වේකන්සි එකම ගානයි.
1: Yes.
0: ඒක වැඩි වෙලා නැහැ කවුරු මොන අයියා මොනවා කිව්වත්. හ්ම්. දන්නවද? අපි දන්නවා. විශ්වවිද්‍යාලයක් හදලා කරිකියුලම් එක හදලා කතිකාචාර්යවරු හොයලා පහසුකම් දීලා විශ්වවිද්‍යාලයක් පටන් ගන්න එක කටින් බතලකොල හිටවන වගේ වැඩක් නෙවෙයි. ඒක වෙන ප්ලෑන් එකක් ඇතුව කරන්න ඕන වැඩක්. ලේසි නෑ අපිට හිතෙන්න පුළුවන් අයියෝ විශ්වවිද්‍යාල 10ක් දාගන්න බැරිද නේද?
1: ඔව් අන්න ඒකනේ.
0: දැන් එහෙම තේරුමක් නැතුනම නිකන් මම අවුරුද්දකට විශ්වවිද්‍යාල 10 ගානේ අරිනවා වගේ කෙනෙකුට කියන්න පුළුවන්. ඇත්තටම ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එතකොට මේ තියෙන සීමිත සම්පත් ඇතුලේ තමයි අපි ගේම ගහන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. එක්කෙනෙකුට සීට් එක දුන්නාම අනෙත් එක්කෙනාට සීට් එක දී ගන්න විදියක් නැති වෙලා යනවා. මම මේ හදන්නේ මේක කොච්චර අර්ජන්ට් මොනතරම් හදිසි ඌමනාවක් විදියට සලකලා මේලාවේ වැඩ කරන්න ඕනේද කියන එක තමයි මේ කියන්න හදන්නේ. දැන් ඒ ලෙවල් කරලා දරුවා ගෙදර ඉන්නවා නම් ඕවා ළමයින්ට එච්චර ලොකුවට මේ වයසේදී ගාණක් නැහැනේ.
1: ඔව් ඒක හරි.
0: තාම ඉන්නේ ගෙදර තාත්තා අම්මා හම්බ කරනවා කන්න ටික වෙලා දෙනවා ඇඳුම් පැළඳුම් ටික හම්බෙනවා බාගෙට රෙදි ටිකත් හොදලා දෙනවා. එහෙමනේ මේ මැච් එක යන්නේ.
1: නිකන් ඉන්න තියෙන්නේ. තාම නිකන් අර ඉස්කෝලේ යන ෆීල් එකක් තාම ඇඟින් තියනවානේ.
0: එහෙම නැත්නම් මේ දැන් වැඩේ ඉවරයි. දැන් කුරුළු කූඩුවෙන් එළියට යන්න කාලේ හරි වගේ එකක්.
1: හරි.
0: විශේෂම අපේ කල්චර් එක ඇතුළෙත් නැහනේ. හ්ම් හ්ම්. අපිත් පුළුවන් නම් ළමයාව අවුරුදු 30ක් විතර නිකන් ගෙදර තියාගෙන තමයි බලන්නේ. එහෙම ලෝභකමකුත් තියෙනවා අපිට.
1: Yes.
0: හැබැයි ඒ වගේම මේ චැලෙන්ජස් උත් තියෙනවා. මතක තියාගන්න උසස් අධ්‍යාපන ගමන ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවනම් ඔබ මේ ගෙවන්නේ ඒකට තියෙන ඉතාම තීරණාත්මක කාලය. ක්‍රූෂල් පීරියඩ් එකක් මේ යන්නේ. මොකද තව ටික දවසක් යනකොට අර උදෙන්ම නැගිටින කුරුල්ලට වේලපහින්ම පණුව හම්බෙනවා වගේ.
1: හරි.
0: ඉක්මනින්ම මේ වැඩේට එන්ට වෙන අයට වේකන්සි එකක් හොයාගන්න ලේසි.
1: හරි.
0: NSBM හරිත සරසවියත් මතක් කරනවා සැප්තැම්බර් මාසේ 2026 අලුත් කණ්ඩායම ලියාපදිංචි කරන එක දැන් පටන් අරන් තියෙන්නේ. තව සති කීපයක් පමණයි මේක තියෙන්නේ කියලා. හ්ම් හ්ම්. ඊට පස්සේ ඉතින් 2027 තමයි. ඊට පස්සේ 2027.
1: ඒ කියන්නේ අවුරුද්දක් ආයි බලාගෙන ඉන්න
0: වෙනවා. බලාගෙන ඉන්න වෙනවා ඔබට. මොකද එහෙම ඉන්ටේක් එකක් වැඩ කරන්නේ. හ්ම් හ්ම්. හැම වෙලාවෙම තනින් තනින් ළමයි අරගෙන මොන්ටිසෝරියට දානවා වගේ හිතන හිතන ලාට දාන්න බෑ. උසස් අධ්‍යාපනයේ යන පිළිවෙලක්
1: තියෙනවා.
0: ඉතින් NSBM හරිත සරසවිය අවධාරණින් මතක් කරනවා පුතා අවසාන සති කීපය යන්නේ ලියාපදිංචිය සඳහා.
1: හරි.
0: මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? බිස්නස් පැත්තෙන්ද? කම්පියුටින්ද? ඉංජිනියරින්ද්? සයන්ස්ද? ලෝද? ඩිසයිනින්ද්? මොනවෙන්ද ඉස්සරහට යන්නේ කියන එක වේගෙන් තීරණය කරන්න තාමත් කාලය තියෙනවා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ දවස්වල කතා කරගන්න. සතිය ඕනම දවසක උදේ 8:00 ඉඳලා හවස 5 වෙනකන් හෝමගම පිටපන තියෙන NSBM හරිත සරසවියට ආවනම් ඉස්සරහට යන්න ප්ලෑන් කරන විෂය ධාරාව තෝරගෙන වැඩේට අත ගහන්න පුළුවන්. දැන් තීරණය කරන්න කවදද NSBM එකට යන්නේ කියලා.
1: හරි.
0: ඒගොල්ලන්ගෙන් අහන්න. දැන් ඒගොල්ලොත් ලෝකේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක් එක්ක වැඩ කරනවා. ඕස්ට්‍රේලියාවේ ප්ලිමත් වික්ටෝරියා යුනිවර්සිටි එකත් එක්ක වැඩ කරනවා. සදර්න් ක්‍රොස් යුනිවර්සිටි එකත් එක්ක වැඩ කරනවා. එංගලන්තේ ප්ලිමත් එක්ක වැඩ කරනවා. ඊට පස්සේ
1: ඇමරිකාවේ
0: ඇමරිකන් යුනිවර්සිටි එකත් එක්ක වැඩ කරනවා. මම පොඩ ප්‍රායෝගික ප්‍රශ්නයක් කියන්නම්.
1: හරි.
0: දැන් ඕස්ට්‍රේලියන් යුනිවර්සිටිස් වලට තියෙන සේසතම වියදම් කරගෙන දරුවන් ඔය ආපු දෙමව්පු ඉන්නවා මම දන්නවා. දැන් ඔය ඊයේ පෙරේද වීසා කැටගරි එකේ ප්‍රයොරිටි එක වෙනස් වුණාට පස්සේ.
1: හරි.
0: වීසා ප්‍රයොරිටි වෙනස් වෙන්නේ මෙයා. ප්‍රමුඛතාවය වෙනස් වෙන්නේ. මොන අධ්‍යාපන සුදුසුකම් තියෙන අයටද ප්‍රයොරිටි හම්බෙන්නේ කියන එක වෙනස් වෙනවා. ඒක නිකන් හිත සසල කරවන සුළුයි.
1: Yes ඒක හරි.
0: නේද? දැන් හිතන්නකෝ තියෙන සේරම වියදම් කරගෙන ඕස්ට්‍රේලියන් යුනිවර්සිටි එකකට යවලා ඉගෙන ගන්න විෂය ගන්න උපාධිය ඒ රට කියන ඒ උපාධිය අපිට එච්චර තේරුම් නැහැ. දැන් අකුලන් එන්න ඕන ලංකාවට. මම දන්නවා මේ වෙලාව ඔබේ හිතේ තියෙනවා මේක. මම දන්නේ ඒකට පිළියමක් මට යෝජනා කරන්න දන්නේ නැහැ. නමුත් දැන් අලුතින්ම තමන්ගේ ළමයිව උසස් අධ්‍යාපනයට දාන්න පිටරට ගිහිල්ලා උගන්වන එක හරිම වියදම් අධික වැඩක් පිටරටට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන එක. සල්ලි තියෙනවා නම් කෙරුවට කමන්නේ.
1: හරි.
0: නමුත් NSBM එකෙන් මොනවද මේ කරන්න? අපි කියනවානේ ලංකාවේ තියෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලනේ මේ. ඔය කියපු යුනිවර්සිටිස් වලින් එකක ඇරුණම අනිත් ඔක්කොම යුනිවර්සිටිස් වලින් ප්‍රධානය කරන උපාධිය
1: හරි.
0: මෙහෙ ඉඳලම ගන්න පුළුවන්.
1: සම්පූර්ණයෙන්ම ඔක්කොම මෙහෙදි කරන්න පුළුවන්.
0: ඒ රටට යන්න ඕනෙම නැහැ.
1: හරි.
0: එතකොට කෙනෙක් හිතන අපිට ඕන නම් හරි යන්න පුළුවන්. ඕන යන්න පුළුවන්. නමුත් එහෙම නොයාම ගන්නත් පුළුවන්.
1: හරි.
0: හිත මෙතනද ඔබ තීරුම් ගන්න බලන්න මොන වියදමක් ඉතුරු වෙනවද කියලා.
1: ඔව් ඒක හරි.
0: එතකොට ඔබ හිතනවා ඇති මේ සර්ටිෆිකේට් එක වෙනස්ද දන්නේ නැහැ. එක දශමකින්වත් වෙනස් නැහැ. පිළිගැනීම නම් මොකක් හරි වෙනසක් ඇති හැබැයි නේද? නැහැ. පිළිගැනීමෙත් කිසිම වෙනසක් නැහැ. ඒ ඇග්‍රීමන්ට්ස් ගහලා තියෙනවා.
1: හරි.
0: ඒගොල්ලන්ගේ ලෙක්චරර්ස්ලා එහි ඉඳලා මෙහි ඇවිල්ලා උගන්වනවා. ඒ සර්ටිෆිකේට් එකම දරුවට දෙනවා. මෙතන තියෙන එකම දේ ඔබට වියදම අඩු වෙන එක විතරමයි. අනිත් ඒවා එහෙ ගිහිල්ලා ඉගෙන ගත්තා හා සමානයි. ඔන්න ඕක තමයි NSBM හරිත සරසවිය අපිට දීලා තියෙන හිතා ගන්න බැරි දීමනාව. හිතන්නකෝ.
1: ඔව් නේද? වාසිය හිතන්නකෝනේ.
0: ඉතින් ප්ලිමත් ගිහිල්ලා ඉගෙන ගත්තා වගේමයි. ඒකමයි. එකම දේ එහෙ ගිහිල්ලත් ඉන්න තැන් හොයලා එහෙ මග වියදම් හොයලා
1: part-time jobs
0: කරලා ඒ නාට්‍ය කොමන ඉවරයි. ඇයි මෙහෙ ඉඳන්නේ කරන්නේ? ගෙදර ඉඳන්නේ යන්නේ. ලංකාවේ සෑහෙන පළාත් ගණනාවකට NSBM හරිත සරසවියට බස් දාලා තියෙන තැන්වල ඉඳලා.
1: එන්න ඔක්කොම
0: එන්න හසහ අවසට යන්න.
1: ඔරයිට්.
0: ඒක විශාල ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක් එතන හැදිලා තියෙනවා. ගෙදර ඉඳන් මැච් එක ගහන්න පුළුවන්. මම ආයි කියනවා. මේ ගෙවෙන්නේ අවසාන තීරණාත්මක සති කිහිපය. ඉතින් ඔබ කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට.
1: හරි.
0: වහාම දරුවෝ එක්ක ගිහිල්ලා කතා කළා. තීරණය කරන්න මොන ස්ට්‍රීම් එකෙන්ද යන්නේ කියලා. පරිපූර්ණ විශ්වවිද්‍යාල අත්දැකීමක් ලැබෙන බව සහතික වශයෙන්ම කියන්න පුළුවන්. 0115 44 5000. 0115 44 5000. නැත්නම් 0712 44 5000.
1: Okay.
0: 44 5000 වද?
1: මතකයි. ඒක මතක තියාගන්න පුළුවන්.
0: මම මේ බොහොම මේ මොකද අපිටත් ඔය වගේ අභියෝග ඉස්සරහා තියෙනවා. මට දැන් තේරුම් ගන්න පුළුවන් ඔබේ හිතේ.
1: මැනිකේ
0: මගේ හිතේ.
1: තියෙන ප්‍රශ්න මොනවාද?
0: තියෙන මොනවාද කියලා මට මේ ප්‍රශ්න හිතා ගන්න පුළුවන්. රයිට්. එතකොට අපි තවත් මොකක් හරි පොඩි දයක් ගැන කියලා අපි පොඩි බ්‍රේක් එකක් දානවානේ.
1: මං හිතනවා අද උදේම මතක් කරොත් හොඳයි කියලා ප්‍රයිම් ගෲප් එකේ දීලා තියෙන මේ දවස්වල දීලා තියෙන වාසිය ගැන. ඒකට කියන්නේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් කියලා. මම බැලුවා ඇත්තටම ඇයි එහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපිට මිලියනයක් හේතු තියෙනවා මොකක් හරි, ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි මොකක් හරි නොගෙන ඉන්නවා. ගයක් නොගෙන ඉන්න අපි හේතු හදනවා. අරකින්ද බෑ, මේකින්ද බෑ. නෑ, එහෙම නෑ. දැන් ඔබට මිලියනයක් විතර හේතු තියෙනවා ඒ දේ කරන්න. ඉතින් ඒ නිසා ප්‍රයිම් ගෲප් එකත් එක්ක එකතු
0: වෙන්න මිලියනයක් හේතු තියෙනවා.
1: යා, ඩෙෆිනිට්ලි.
0: මට කියන්නකො 20ක්.
1: 20ක් කියන්නේ 11 මිලියන ගානේ ඩිස්කවුන්ට් එක. ඒක මිලියනයක් හේතුවක් නෙමෙයිද?
0: ලස්සන නිකන් අයා වගේ නිකන් මේ එක
1: බොක්ක.
0: මේ කටුස්සා වගේ පාට මාරු ගන්න ප්‍රශ්නයක් අහපම.
1: හරි.
0: මොනාර කියනකොට පොඩ වග ගේමින් කියන්නේ.
1: වග ගේමින් තමයි කියන්නේ.
0: මිලියනයක් හේතු තියෙනවලු. පහක් කියන්නකො.
1: මිලියනයක හේතු තියෙනවා. එහෙමක. අනේ මේ ඔයමව අමාරු දාන්න.
0: බත් එක දුමුරු පාට වුණා ප්‍රශ්නය හුව විතර.
1: මේ ඇත්තට මේක මාර වටින අවස්ථාවක්. දැන් දරු
0: ඇත්තට කවි කියන්න ඕනේ නැ මේක ගැන.
1: හරි.
0: අතේ සල්ලි තියෙනවද? හැමෝගෙම අතේ නැති වුණාට එහෙම සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා. සල්ලි හැම කරපු මිනිස්සු. දැන් ඔබ 17 කල්පනා කරනවා නේද මොනවටද මේ සල්ලි දාන්නේ?
1: හරි.
0: හරි දැනක දාන්න එපේ. ලංකාවේ අදටත් ගේමක් ගහන්න පුළුවන් ඒරියා එකක් තමයි ප්‍රොපර්ටි කියලා
1: කියන්නේ.
0: හ්ම් හ්ම් යස්. හරිද? දැන් අපිට චැලෙන්ජස් තිබුණා. ඩුබායි වල ප්‍රොපර්ටි ආවා, රේ ආවා, මෙහි ආවා. දැන් ඩුබායි පැත්තේ ප්‍රොපර්ටි වලට මිනිස්සු යන්නේ නැහැ. මේ තියෙන යුද්ධේ කවදා ඉවර වේද? මෙයක් මේක ඉවර කරන පාටකුත් නැහැ. පුදුම රිද්දවාගෙන ඉල්ලක් රිද්දවගෙන රිද්දවගෙන යන්නේ මේ අන විදිහට අපිට තේරෙනවනේ.
1: ඒක හරි.
0: නේද? ඉතින් මේ ඒ නිසා ඒ පැත්තේ ප්‍රොපර්ටි ගැන දැන් මිනිස්සුන්ගේ එච්චර උනන්දුවක් නැහැ. දැන් ඒ රටවල වල ඉන්වෙස්ට් කරපු මිනිස්සුත් බලන්නේ මේ රටවල වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියලා. එහෙම එකක් තියෙනවා. ඉතින් ඔබ ඉන්නේ ඒ රටේ මොනවන ප්‍රශ්න තුනත් අපිට දැන් අර ජාතිය ප්‍රශ්න
1: නෑනේ.
0: යුද්ධ වගේ ප්‍රශ්න ඒවා අපිට විසඳෙලා දීලා
1: තියෙනවා.
0: දැන් මේ ඉන්වෙස්ට් කරන්න හොඳම තැන ලංකාවේ ප්‍රොපර්ටි එකකට ඉන්වෙස්ට් කරොත් බය නැතුව අවුරුදු 4-5 යනකොට ඒකේ ප්‍රොපර්ටි වැලිව් එක ගත්තා වගේ ආසන්න වශයෙන් දෙගුණයක්, සමහර ඒවා දෙගුණකටත් වඩා වැඩි වෙච්ච ඒවා අපි ඔන්තරම් දැකලා තියෙනවා. දැන් බලන්න මේ අවස්ථාව. ඔබට සල්ලි තියෙනවා නම් අපිට නැති වුණාට ඔබට මේ ප්‍රයිම් එකේ තෝරාගත්ත ප්‍රොපර්ටිස් හැම එකේම දෙන්නේ නැහැ. තෝරාගත්ත ප්‍රොපර්ටිස් වල ඔබ එකපාර සල්ලි ගෙවුවොත් ඔබට 15% ඩිස්කවුන්ට් එකක්. මිලියන ගණන් ඉතුරු වෙන්නේ. එකපාර සල්ලි ගෙවලා 15% වැදුනම මිලියන ගණන් ඉතුරු වෙනවා. ඒකත් ඔබට වාසියන්න වේද කියන්නකෝ. ප්‍රොපර්ටි අවුරුදු 3-4 ගත්ත ගාන වගේ දෙගුණයක් වෙනකොට ඇක්චුවල් ගාණෙන් 15% දෙනවා. නමුත් සාමාන්‍යයෙන් වෙනද විකුණපු ගාන වගේ අවුරුදු 4-5 කරලා දෙගුණයක් වෙනවා. මෙහෙම ඔබ හිතුවොත් අවුරුදු 10ක් ආයිති ඔබ අලනවා බොරු ඈ. ඔබ කල්පනා මේ මිලියනියර්ස්ලා බිලියනියර්ස්ලා ඔහොම තමයි හැදෙන්නේ ඒගොල්ලෝ. 13:22 කෝල් කරලා හොයාගන්න මොනවද ප්‍රොපර්ටිස් ටික කියලා බලන්න ඉතුරු වෙලා තියෙන සල්ලි ටිකෙන් මැච ගහන්න පුළුවන් කෑල්ල මොකද්ද
1: කියලා.
0: සමහර වෙලාවට පොඩි ගාණක් දීලා මේ ඉතුරු භාගේ මේ මාසෙ ඉවරන කලින් එහෙම දෙනවත් දන්නේ
1: නැහැ.
0: 13:22 කතා කරලා අහන්න. ගියොත් වචනේ ආවොත් ප්‍රොපර්ටි.
2: හිත පිරෙන්න සියත
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා.
2: එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
10: After levels psychology biomedical science and nursing study karanna LTR samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
11: avadat kaagib nivasi palamura ekawarnaya ACL fire guard wire then dam party ACL fire guard wire flame retardant pramithiye purogami
12: bajaj vigo lakshye superi vasiya bajaj vigo electric pirudaratayak meladi ganna obata rupiya lakshayeka vishesha wattamak samagin vesi aavarna kattalayak nobile emina pura vihiduru bajaj genuin amathara kota saha seva jalaye samagin bajaj vigo ekka hema gamanak malabayak david peeris e mobility
13: with e kannadi amathaka velani
14: amma salli danne
13: ne salli danna
14: oy form ekak denna ko man amma kannadi wenna
13: tena honda nan innet honda aya
14: oya wage honda kenekuta ganadunu karanda e wage හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න.
16: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයි.
17: අයියා මට ඇපල් මලක් දෙන්න.
18: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
17: අයිය මට මල් ගොඩක් දීලා.
18: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
17: හච් 15 පිස්සුවක්ම තමයි.
19: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන්නේ මාව නෙමෙයි බිත්ති.
18: බිත්ති
19: බිත්ති බදාගෙන ඉන්නට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
20: ස්වාමීනි, වහින වෙලාවට විත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාවේ පහවිලා නෙමේ.
21: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් වෙත පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
22: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
24: චිත්‍රඳින දක්ෂ වයස අවුරුදු 4 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් ලක්ෂ 48ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය ජාතික පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා. කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබා ගැනීමක් තියෙනවා නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
25: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් Million Dreams. ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
26: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

දැන් වැහලා පායන කාලේ වෙනකොට ඊට පස්සේ මදුරු ආයි පටන් ගන්නවා ඒගොල්ලන්ගේ වැඩ ටික නේද? ඊට කලින් පුළුවන් නම් ඇලුමෙක්ස් එකේ අර මොස්කිටෝ මෙෂ් එක දාගන්න මං හිතනවා මාරු විදිහට වටිනවා කියලා. මොකද ඒක දැම්මට පස්සේ මදුරුවන්ට එන්න බෑ. ඕන වෙලාවක ඔයගලන්ට දොර ජනේල් ටික ඔක්කොම විවෘත කරලා තියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අදත් අපි GWM වාහන ගැන කතා කරමු. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එක්ක එකතු වෙලා ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් ස්ලැබ් වරම් ලබාගත ජයග්‍රාහකයෝ ගැන අද විස්තර කියන්න තියෙනවා. ඒත් එක්කම CA ශ්‍රී ලංකා ගැන මතක් කරන්න ඕනේ. වර්ලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන එකම මාර්ගය තමයි CA ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඉතින් ඒ ගැන වැඩි විස්තර කියන්න මේ දවස්වල ලියාපදිංචි වීම සිද්ධ වෙනවා. ඒ ගැන අපි ඔබව අප්ඩේට් කරන්නම්. හරිද? කලර් අප් ස්ට්‍රිප් සීලින්. දැන් වැස්ස දවස්වල තමයි තේරෙන්නේ ලී දාලා ස්ට්‍රිප් සීලින් එකක් ගැහුවම තියෙන ප්‍රශ්න නේද? තෙත උරනවා, ඊට පස්සේ මේක පොඩ්ඩක් නිකන් පුස්සල්ලන්න වගේ බලනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. හැබැයි කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ලී පෙනුම තියෙන ලී ආදේශකයක්. ඒ නිසා ඒ ප්‍රශ්න මුකුත් එන්නේ නැහැ. අපි ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ කූල් රූෆ් ටොප් ටයිල් එක සහ මොසයික් ටයිල් රේන්ජ් එක ගැනම කතා කරනවා. ඒ වගේම වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට ඔයගලන්ට හම්බ වෙන වගකීමේ සහතික ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ඕනි. මොකද සුපිරි වගකීමේ සහතිකයක් ඔයගලන්ට හම්බ වෙනවා බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයට. අවුරුදු පහක හරි කිලෝමීටර් 120,000 දක්වා හරි ඔයගලන්ට අසම සම වගකීමක් හම්බ වෙනවා කියලා මතක් කරන්න ඕනි. අදත් අපි කතා කරනවා නවලෝක හොස්පිටල්ස් ගැන. ඒත් එක්කම තවමනාද අබාන්ස් ගැන මතක් කරන්න ඕනි. අබාන්ස් ඔඩියෝ සිස්ටම්ස් ගැන තමයි අපි කතා කරන්නේ. ඩියුලක්ස් තීන්ත ගැන මතක් කරන්න ඕනේ. පිටත ආලේප කර ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන් තීන්ත එක ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ඕනේ. මේ වැස්ස කාලෙදිනේ අපිට ඔය ඔක්කොම අඩුපාඩු ටික අහුවෙන්නේ නේද? වැස්ස ඉවරුණාට පස්සේ ෆුල් සුද්දයක් දාන්න ඕනේ ගෙදර. දාලා කෙලින්ම පිටත බිත්ති වල ආලේප කරන්න ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන්. දැන් වෙලා උදේ 7:50.

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
2: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න, අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊමොබිලිටි විතින්
4: ඔබත් ඒ ලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000. NIBM, The City University, The Place to Be.
5: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
7: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 787 666.
9: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි, පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4016 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් ලක්ෂ 48ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
11: ඒ වගේම අපිට කමර්ෂල් බැංක් ගැන කියන්න තියෙන තවත් අලුත්ම ආරංචි තමයි ගුලංගේ Gig Plus account එක ගැන වැඩි විස්තර කියන්නම්. අපි අදත් කතා කරන්න ලෑස්ති පැල්වත් බටර් ගැන, එක්කම මිලාන් පැස්ටා ගැනත් කියන්න. මිලාන් පැස්ටා වගේම මිලාන් මැකරෝනි ගැන පොඩි අය හරි ආසයි පැස්ටා කන්න. ඉතින් ඕගලන්ට හරිම සාධාරණ ගානට මාකට් එකෙන් ගන්න පුළුවන් මිලාන් පැස්ටා. ඊළඟට වියට් ජෙට් ගැන මතක් කරන්න ඕනේ. මම කන්ටැක්ට් නම්බර් එක දෙන්නම්, ඕගලන්ට කෝල් එකක් දාලා ඕගලන්ගේ ගමන තීරණය කරගන්න. ඕගල යන්නේ කෙලින්ම හොචිමින් වලට, වියට්නාම් වල හොචිමින් වලට. ඉතින් එතන ඉඳලා ගමනාන්ත 66කට ප්‍රයාසර කරන්න අවස්ථාව තියෙනවා. 011 442 444 044 තමයි වියට් ජෙට් නම්බර් එක. ඊළඟට අද උදේම අපි ප්‍රයිම් ගෲප් එක ගැන කතා කරා. ඒගොල්ලන්ගේ මේ දවස්වල තියෙන සුපිරිම සුපිරි වැඩේ ගැන තමයි අපි විස්තර කිව්වේ. H15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. රාජසේවකයන්ට ඒගොල්ලන්ට ප්‍රණාම පිරිනමන DPMC එක ලෑස්තිලා ඉන්නවා. චෙතක් එකක් ගන්නකොට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒත් එකම වීගෝ එකක් ගන්නකොට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. කාගීල්ස් ෆුඩ් සිටි වැතින් ඔගලන්ට මෙගා ලිස්ට් එකක් එවලා තිනවා, මෙගා ඩිස්කවුන්ට් දෙන. ඒ ලිස්ට් එකත් අද අපි ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඊළඟට අපිට NLB ගැන මතක් කරන්න ඕනේ. සහ LOLC ෆයිනන්ස් වෙතින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න ඕනි ඇයි, සහ එහෙම දාගත්තම ඔබට තියෙන වාසි මොනවද කියන එකත් අද අපි විස්තර කරන්න. ACL කේබල්ස් ගැනත් කතා කරන්න ඕනේ. මේවා නිකම්ම නිකම් කේබල්ස් නෙමෙයි, මේවා ඇවිල්ලා ෆයර් ගාඩ්. දැන් අර අලුපාට කේබල් එක මාකට් එකට දාලා ෆයර් ගාඩ් කියලා නම නිකන් ප්‍රින්ට් කරලා තියන්න දැන් හරියන්නේ නැහැ. දැන් කෙලින්ම දම්පාට කේබල් එකෙන් තමයි මාකට් එකට ෆයර් ගාඩ් කේබල් එකක් නම් එන්න ඕනේ. ඉතින් ඔබ දන්න ACL කියලා කියන්නේ ෆයර් ගාඩ් කියන එක මුලින්ම හඳුන්වලා දුන්නේත් ඒගොල්ලොම තමයි. ඉතින් ඒගොල්ලන්ගේ ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක මාකට් එකේ තියෙනවා. සාධාරණම ගානට තියෙන හොඳම කේබල් එක මේ ෆයර් ගාඩ් වැඩේ හරියටම කරන කේබල් එක තමයි ACL කියලා කියන්නේ. උදෙන්ම අපි NSBM හරිත සරසවිය ගැන කතා කරා. ඉතින් මේ දවස්වල ඔබට අවස්ථාව තියෙනවා පදිංචි වෙන්න මේ අවසන් සති කිහිපය යන්නේ. ඒ නිසා ඉක්මනට කෝල් එකක් හරි දීලා නැත්නම් NSBM හරිත සරසවීර ගිහිල්ලා මේ හොමගමනේ තියෙන ගිහිල්ලා හරි ඔබේ ලියාපදිංචිය සිදු කරගන්න. 7:56යි.
12: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවීර 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
13: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
14: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකකි.
16: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
17: Million ganan vasi labena Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
18: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමිය.
19: හතර වටේම පත්තර තප්පරේට සියතට
20: සියත පත්තරේ විත් හසා
11: හසා නෙමෙයි මේ නිෂා.
21: අයිබෝන් කොහොමද ඉති?
11: Good morning.
21: නැති කරගත්තොත් පොලිස් හැදුනුම්පත යලි හදන්න රුපියල් 15,000ක් ඕනේ. මෙහෙම කියන්නේ අරුණ පත්තරේ හොන්න මේ පහුගිය කාලේ ඉඳලා තිබ්බ ගාණක් වෙනස් කරලා තියෙන පොලිස්පතිතුමා චක්‍රලේඛයක් නිකුත් කරලා රුපියල් 2500යි කලින්ම තිබිලා තියෙන්නේ 2001 දී. ඊට පස්සේ 2005 දී ඔක 5000ක් වෙලා දැන් රුපියල් 15,000ක් වෙලා තියෙනවා. බලන්න නේද, අපි දෙයක් නැති කරගත්තොත් හරි අපේ දෙයක් නැති කරගත්තොත් හරිනේ අපි යන්නේ පොලිසියට. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ මෙතන මේ තත්ත්වය වෙනස්. ඒගොල්ලෝ දෙයක් නැති කරගත්තොත් එහෙම වැඩේ පොඩ්ඩක් වැඩි වෙනවා. රුපියල් 5000ක් තිබ්බ එක 15,000ක් වෙලා තියෙනවා. එතකොට පහුගිය දවසක සිද්ධ වුණානේ මේ පෝස්ට් එකක් ෂෙයා වුණානේ අගමැති ඝාතන සැලැස්මක් ගැන කියලා. මේ පෝස්ට් එක බොරුවක් කියලා පුළුල්ල විමර්ශනයකින් පස්සේ පොලිසිය අධිකරණයට දන්වලා තිනවා. අගමැති හරිණී අමරසූරිය ඝාතන සැලැස්මක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාර කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු දැන්වුවා. දැන් එහෙම එකක් නැහැ කියලා ඔන්න වාර්තා කරලා තිනවා. අරුණ පත්තරෙන් පස්සේ අපි යන්නේ දිනමින පත්තරේ බලන්න. වැස්ස වැඩි වෙයි, රතු නිවේදන ඉදිරිපෑ 24ටත් වලංගුයි, මරණ 2යි අයෙක් අතුරුදහන්. දිවෙනට ඊසාන දෙසින් බෙංගාල බුක්කේ අන්දමන් දූපත් මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති අඩු පීඩන කලාපේ ඉදිරිපෑ 24 තුරදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙනවා කියලා තමයි විස්තර වාර්තා කරන්නේ. ඒ වගේම මහාචාර්ය අතුල සේනාරත්න කියනවා දිප්පා සුලිකුණාටුවේ නායගේ ස්ථාන යලි සක්‍රිය වීමේ දැඩි අවධානමක්. මේ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වෙන අයත් පොඩ්ඩක් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න. වැස්ස නිසා මධ්‍යම පළාතේ පාසල් වසා දැමීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරලා තියෙනවා. ඉතින් අධික වැස්සත් නිසා දරුවන්ට ඉස්කෝලේ යන්නත් බෑ. ඒ නිසා පරිස්සම තමයි හැම දෙයකටම වඩා වටින්නේ. දිවයිනද මුල් සිරස්තලේ වාර්තා කරන්නේ ඊ උදේ දක්ෂිණ අධිවේගයේදී වාහන 11ක් එකට ගැටි 13 දෙනෙකු තුවාල, ජීවිතහානි හෝ බරපතල තුවාල නොවුනේ මගීන් සියලු දෙනා ආසන පටි පැලඳගෙන සිටපු නිසා. ඉතින් බස් රථයක් සහ කැබ් රථයක අපරීක්ෂාකාරී ධාවනය මේ අනතුරට හේතු වෙලා තියෙනවා. චෝදනා 23,270ක් තීන්දුවද චෝදනා 23,270ක් එනම් මෑත ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා ප්‍රමාණයක් ගොනු කරමින් පවරා තිබූ පාස්කු නඩුවේ මහා තීන්දුව අද උදෑසන 9ට කොළඹ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ නිකුත් කරන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒ වගේම මගේ පුතා බේරා දෙන්න අනෝජන්ගේ දෙමව්පියෝ ඊයේ ජනාධිපතිතුමා හම්බ වෙලා කිව්වා සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වෙලා තියෙන ශ්‍රී ලාංකිකයාගේ දෙමව්පියෝ ඊයේ විපක්ෂ නායක වගේම ජනාධිපතිතුමාවත් හමු වුණා. ඒ වගේම පහුගිය මාස 6ට සෞදියේ 100කට මරණ දඬුවම් දීලා තිනවා 39ක්ම විදේශිකයෝ. ඉතින් සෞදියේ නීතිය වෙනස්. ඉතින් සෞදියේ ගැන දැනගෙන සෞදියේදී කට ඇරියොත් හොඳයි කියන එක තමයි අපි කාට කාටත් තේරුම් ගන්න වෙන්නේ. එහෙම තමයි ඒක එක රටවල් වල නීති ක්‍රම වෙනස්. ඉතින් අපිට ඒව අභියෝගයක් ලක් කරනවට වඩා අපේ පරිස්සම හදාගන්න එක වටිනවා. පලාත් ඡන්දවලට රජයේ අවධානය උතුරු නැගෙනහිර ඡන්දය මුලින්ම. හැබැයි කාලෙකට කලින් නම් කිව්වේ එහෙම කඩලා කඩලා ඡන්ද තියෙනකොට වියදම් යනවා වැඩි ඔක්කොම එකට තියන්නයි ඕනේ කියලා. හැබැයි මුලින්ම උතුරු නැගෙනහිර ඡන්දයන හැඩක් තමයි තියෙන්නේ. රටේ සියලු පළාත් සභා එකවර පැවැත්වීම වෙනුවට උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය මුලින් පවත්වන්න ඕනේ කියලා රජයේ අවධානය ඔන්න යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ත්‍රිකුණාමලයේදී කතුන් දෙදෙනෙක් පැහැරගෙන ගිහිල්ලා මීට අවුරුදු 18කට කලින් අතුරුදහන් කරපු සිද්ධියකට සැකපිට නාවික හමුදා හිටපු නිලධාරියන්ගේ දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔන්න ඔහොමයි පත්තර විස්තරේ.
0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
20: සියත පත්තරේ විත් හසා.
11: උදේ 8 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: අපිට තියෙන ප්‍රශ්නය ඔක්කොම බලපුවම අපිට දැන් මතක නෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද්ද මේ ලෝකෙ වෙන්නේ කියලා නම මතකත් නෑ. මොකක් හරි යුද්ධයක් තියෙනවා නේද ලෝකෙ?
1: යුද්ධ කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා.
0: මේ මන්ද නේද?
1: යුද්ධක් තියෙනවනේ
0: නේ. නිකන් පහුගිය දවස්වල
1: හරි
0: එක පාරටම අපිට අර පරණ කතාව මතක් කරන්න. යුද්ධකදී ඉස්සෙල්ලාම මැරෙන්නේ සත්‍ය. කවුරුවත් ඇත්ත කියන්නේ නැහැ. ඔව්. අර සංසුගේ කියමනක් තියෙනවනේ. දුර්වල වෙලාවට ශක්තිමත් බව පෙන්වන්න, ශක්තිමත් වෙලාවට දුර්වල බව පෙන්වන්න කියලා යුද්ධකදී. හ්ම් හ්ම්. අම්බාන ඩැමේජ් වෙලා නම් කිසිම දෙයක් කළා නැහැ. මොන කොහෙත් මොන ඩැමේජ් එකක්ද?
1: ඔව්. මුකුත් නැහනේ.
0: අනේ එහෙම තමයි වැඩේ යන්නේ. හරිද? ඉතින් බැලු බැලමට මේකෙන් ඉරානෙට වැදුනට ඇමරිකාවට මුකුත් ඩැමේජ්යක් ලොකුවට වෙලා නැහැ වගේනේ පෙනුනේ. පහුගිය දවස්වල හැම චැනල් එකකම වගේ ෆොටෝස් සහ වීඩියෝස් තොගයක් සංසරණය වුණා ඇමරිකාවට වෙලා තියෙන ඩැමේජ් එක ගැන අදහසක් ගන්න අයට ගන්න පුළුවන් වෙන විදිහ. දැනට නිකන් ගණන් හදලා තියෙනවා ඒ වෙච්ච ඩැමේජ් එක ඇමරිකන් ඩොලර් බිලියන 5කට වඩා වැඩි කියලා. ගොඩනැගිලි 228කට වඩා විනාශ වෙලා තියෙනවා. ඒ වයින් සමහර ඒවා සුන්නත් දූවිලි වෙලා ගියව තියෙනවා.
1: ආ සීරියස්ලි?
0: ඊට පස්සේ අර කඳවුරු වල ගහලා තිබිච්ච ටෙන්ට් ඒව මොනවත්ම හොයාගන්න නැති තරමට ඩැමේජ් වෙලා තියෙනවා. එක එක විදිහේ යුද්ධමය වටිනාකමක් තියෙන ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වටින යුද ගුවන් යාන 60කට වැඩිය විනාශ වෙලා තියෙනවා කියලා කියනවා. මේ ඉලක්කම් එකක්වත් මෙච්චර කාලෙකට එළියට ආවේ
1: නැහැ.
0: හරි. 60කට වැඩිය. එතන තියෙනවා කියලා කියනවා මේ ඔය කේලමා වගේ අහස දිගේ ගිහිල්ලා එක එක විස්තර හොයාගෙන එන ඒවට අපි කියනවා ඒවා සර්විලන්ස් ඩ්‍රෝන්ස් කියලා සමහර අය වට කියනවා. නේද? ඒවා ඇත්තටම මේ සතුරන්ගේ ඔත්තු බලන ගුවන් යාන.
1: කේලමා නමෙම තියෙන.
0: කේලමානේ. ඉතින් ඒවා කේලමාලා 30කට වැඩිය ඩැමේජ් වුණා කියලා කියනවා.
1: ඔව් ඔව්.
0: 30කට වැඩිය. සාමාන්‍යයෙන් ඒකක් වටිනවා කියනවා ඇමරිකන් ඩොලර් මිලියන 30ක් විතර. ඒ කියන්නේ ඒකෙම ඩැමේජ් එක ඇමරිකන් ඩොලර් මිලියන 900ක්. ඒ ටිකට විතරක්. ඊට පස්සේ ගුවනේදීම ඉන්ධන පුරවන්න පුළුවන් යාන. අර වගේ සතුරු ඉලක්කවලට වේගෙන් ගිහිල්ලා පහර දීලා එන්න පුළුවන් යාන. ඒගොල්ලන්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති, තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය, ඒ වගේ පද්ධති ගණනාව, රේඩාර් මධ්‍යස්ථාන ගණනාව විනාශ කරන්න ඉරානයට මේ කාලය ඇතුළත පුළුවන් වෙලා තියෙනවා. ඩොලර් බිලියන 5කට වැඩි මේ ඩැමේජ් එක කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඇමරිකාව පෙබරවාරි මාසයේ අග ඉඳලා සාමාන්‍යයෙන් මාසෙකට ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩිය ගාණක් වියදම් කරනවලු මාසෙකට.
1: හරි.
0: යුද්ධ පවත්වගෙන යන්න ඒකනොත් වැඩිම ප්‍රමාණයක් වියදම් කරලා තියෙන්නේ අවි ආයුධ මිලදී ගන්න. දැන් මේ බිලියන 5ක් වෙනකන් ලොකු ඩැමේජ් එකක් කොහොමද ඉරානේ කළේ? ඒගොල්ලෝ පාවිච්චි කරනවා දැන් සතුරු රේඩාර් පද්ධතිය. දැන් එතකොට ඒගොල්ලන්ගේ සතුරු ඇමරිකාවනේ.
1: හරි.
0: සතුරු රේඩාර් පද්ධතිවලට අහුවෙන්නේ නැති විශේෂිත බැලස්ටික් මිසයිල් වර්ග පාවිච්චි කරනවා. කමිකාසි කියලා මරාගෙන මැරෙන ඩ්‍රෝන් පාවිච්චි කරනවා.
1: හරි.
0: ඒවා ඒගොල්ලෝ පොරි වගේ වැලි වගේ ඉරානෙන් එවනවා. එතකොට ඒවට දිගට හරහට මූණ දෙනකොට එතකොට ඉරානේ තියෙන සමහර මිසයිල් වර්ග උඩට ඇවිල්ලා රට උඩදී කෑලි ගණනාවකට කැඩිලා තැන් ගණනාවකට එකපාර වැටෙන.
1: හරි.
0: එතකොට මිසයිල ආරක්ෂණ තාඩ් පද්ධති වලට හිතා ගන්න බෑ මොන වෝහෙඩ් එකට දැන් ගහන්නේ කියලා. ඒකට ගහනද මේකට ගහනද අරකට ගහනද අනිකට ගහනද ඒකට ගහනද මේකට ගහනද අරකට ගහනද අනිකට ගහනද.
1: ගමල් වෙඩිලා.
0: එහෙම ගගා බලබල ඉන්නකොට ඉතින් කොහෙට හරි
1: වැදිලා.
0: අනිත් එක දිගට දවස් ගාණක් ප්‍රහාර එල්ල කරනකොට ඔයා දන්නවා ඕනම උපකරණයක් දිගට පාවිච්චි කරනකොට වැඩි යන්නේ. මේ යන්නේ අපේ මේ මැදිරියේ තියෙන කම්පියුටර්ස් ගැන හිතන්නකො. මේව පැය 24ම
1: දුවනවා.
0: අපි මෙතන මුකුත් නැහැ. ඇස්කිමෝලට වගේ AC දාලා තියෙනවා. අපිට නෙමේ දාලා තියෙන අපිට මේ සැපට ඉන්න නෙමෙයි මේ මැෂින් ටික රත්නවි දුවා ගන්න. ඔයා හිතන්නකො අරතරම් මිසයිල විදින ආරක්ෂණ පද්ධතිය දිගට හරහාට මිසයිල විද්‍යාම දවස් දෙකක්
1: තුන්වෙනි
0: හතරවෙනි දවස් වෙනකොට එකට මොකද වෙන්නේ? ඒව අල්ලන්න බැරි තරම් රත් වෙනවා. ඒව හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැති තරමට ඒව රත්
1: වෙනවා.
0: අපි කියනවා මිනිසුන්ට වගේමයි. ඒ ආරක්ෂණ පද්ධතිත් වෙහෙසටපත් වෙනවා.
1: බ්‍රේක් එකක් ඕනි.
0: හැබැයි ඉරානේ ඒවල කිසි වෙහෙසක් නැහැ.
1: හරි.
0: ලාභ නිකන් අඩු ගානට හදපු එක්ස්ප්ලෝසිව් ගුලි ගුලි එල්ලපු ඩ්‍රෝන් නැවිලා වැටෙනවා. එතකොට එවන්න එක්ස්ප්ලෝසිව් පොඩ්ඩ උනත්
1: හරි
0: අඩු මිල උනත් ඒකකට ගහන්න පාවිච්චි කරන්නේ මිලෙන් අධික ප්‍රතිප්‍රහාරක මිසයිලයක්. මිලෙන් අධිකයි. මේ කුරුම්බැට්ටියකට මෝල් ගහකින් ගහන්න වෙලා තියෙනවා ඇමරිකානු ආරක්ෂක පද්ධති වලින්. දැන් තියෙන ප්‍රශ්නේ යුද්ධ දිනන්න පුළුවන්ද කියන එකටත් වඩා
1: හරි
0: මෙහෙම ගියොත් ආර්ථිකයට මොනවා වේද කියලා.
1: මොන වියදමක්ද? අත්ත
0: කුරුම්බැට්ටියකටත් මෝල් ගහකින් ගහන්න වෙලා තියෙනවා. ඒ වගේ කුරුම්බැට්ටි දුසිමක් විතර එවපුවාම සැරින් සැරේට
1: මෝල් ගස් කීයක්
0: ඉවර වෙනවා. එක මෝල් ගහක් එකපාරයි.
1: හරි.
0: ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි මේ ෆොටෝස් ටික එළියට ගියේ කොහොමද කියන්නේ. ඇමරිකාව ගැස්සිලා ඉන්න.
1: හරි.
0: ෆොටෝස් ටික එළියට දාලා තින්නේ ඇතුලෙන්මයි. නමුත් ඇතුලේ ඉන්න අය කියනවා මේක දැම්මේ රජයේ අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
1: හහ.
0: මේ විනාශයේ කල්තියා තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ යුද්ධෙන් අපිට සිද්ධ වෙන්න තියෙන ඩැමේජ් එක ඉස්සරහදී තව වැඩි වෙයි කියලා. ඉරානෙන් ගලක් ගැහුවත් මේ පැත්තට. ඒකට මිසයිලයකින් උත්තර බඳින්න ඇමරිකානු කඳවුරු වලට සිද්ධ වෙලා තියෙනවා.
1: හරි.
0: ඉතින් ඔයා හිතන්නකෝ ප්‍රහාරක යානා විතරක් 60කට වඩා විනාශ වුණා කියලා කියනවා. එක එක ප්‍රහාරක යානා විතරක් නෙමෙයි. එක එක වර්ගයේ ඇමරිකන් ගුවන් යානා 60කට වඩා ඉවර වුණාලු.
1: ලේසි නානේ තින්නේ ඉඳ.
0: මම මේ ඔක්කොම කියලා මං ආයිත් පාරක් කල්පනා කරනවා.
1: හරි.
0: මේ තරම් ඩැමේජ් එකක් කරගෙන මේ තරම් වියදමක් මාසෙකට බිලියන 3ක වගේ. ඒවත් ඩොලර් බිලියන 3ක් ඩොලර් බිලියන 3ක්
1: මාසෙකට
0: ඩොලර් මිලියන 3000ක් දී මෙයා ඔය බිලියන 3ක්
1: ඕනේ නේද?
0: නේද? ඇමරිකන් ඩොලර් මිලියනයක් කියන්නේ අපේ රටේ සල්ලි වලින් ඩොලර් මිලියන 333ක් විතර වගේනේ. නිකන් ගාණ හදලා ගත්තොත්. ඉතින් ඒ වගේ කීයක්ද? කෝටි වලින් අපිට ගාණ හදාගත්තොත් අපිට කෑ ගැස්සෙන තරම් ගාණ. එච්චර ඩැමේජ් එකකුත් කාගෙන මේ යුද්ධය අල්ලන් ඉන්නේ ඇයි?
1: හරි ඕකේ. උද්දච්චකම විතරමද ඔතන ඇත්තේ නේද?
0: නැත්තම් මේකේ ඔයාටයි මටයි ගණන් හදාගන්න බැරි මොකද්දෝ වාසියක් දැනටමත් තියෙනවද? එහෙම නැත්තම් මේ යුද්ධය ඉවර වෙන හරියේදී මොකක් හරි වාසියක් මේ ඔක්කොටම හරියන්න ලොකු වාසියක් පස්සේ එනවද? කිසිසේත්ම යුද්ධයක් රටක් ඇදගෙන යන්නේ නැහැ.
1: හරි.
0: මොකක්ම හරි පැත්තක මොනවා හරි ඔයාට මට අපිට පේන්නේ නැති වාසියක් තියෙනවා නම් ඇරෙන්න. ඔහොම එදන් යන්නේ නැහැ
1: කවුරු. ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. මේ හැමෝම ලෝකෙම එපා කියද්දි
0: නේද? ගොඩාක් රටවල යුද්ධය අදගෙන යනවා මෙන්න මේ කාරණාවට. රැලි අරවුන්ඩ් ද ෆ්ලැග් කියලා දේශපාලනක වචනයක් තියෙනවා. රැලි අරවුන්ඩ් ද ෆ්ලැග්. තමන්ගේ ජනප්‍රියභාවය ඉවර වෙනකොට යුද්ධයක් ඒ ඇස්සේ පටන් ගත්තොත් ටක් ගාලා රටේ ජනතාව ඒ නායකත්වයට කැමති හෝ අකමැති
1: හරි
0: සතුරාට විරුද්ධව සටන්කරන්න ඉන්න නායකත්වය මොන මොකා හරි කමන්නේ ඒ වටේ එකතු වෙනවා.
1: සහයෝගය දෙනවා.
0: ඔව්. එතකොට මොකද වෙන්නේ? ජනප්‍රියභාවය වැඩි වෙනවා. එතකොට ගොඩාක් අය කරන්නේ යුද්ධ ඉවර කරන්න නැතුව අල්ලගෙන යනවා. මොකද යුද්ධ ඉවර කළා සතුරා පරාජය කරා ගත්තට පස්සේ මිනිස්සුන්ට ඒ නායකත්වය අවශ්‍යතාවය නැතු වෙනවා.
1: අමතක වෙනවා.
0: ඊට පස්සේ ආව ගෙදර ආව. ආර වැඩක් ඒක කරන්න බොරු කියන්නේ මම මේ කියන්නේ. මම දන්නේ කාගේ වාසියට මේ තරම් සල්ලි මේ මේවට තමයි සල්ලි පුච්චනවා කියන්නේ.
1: ඒක නම් ඇත්ත.
0: මේ අඩඩ දහිලි පේ දාලා වගේ ඩොලර් පුච්චන්නේ ඩොලර් බිලියන 5ක ඩැමේජ් එක. මාසෙකට ඩොලර් බිලියන 3ක වියදමක්. ජීවිත 18කට වඩා නැති වෙලා තියෙනවා. ජීවිත 18කට ඇමරිකන් සෝල්ජර්ස්ලගේ ජීවිත නැති වෙලා තියෙනවා. මේක වසර ගණනාවකට පස්සේ ඇමරිකාවට එල්ල වෙච්ච දරුණුතම පසුබෑම් වලින් එකක් විදියට අද නම් කරලා තියෙනවා.
1: හා ඕකේ.
0: ට්‍රම්ප් ලොක්කගේ මූණ කොයි වගේද කියලා මම මේ කල්පනා කරනවා.
1: ඒත් එයා ඉන්නේ I don't care. වගේ තමයි ඉන්නේ නේ.
0: අපි ගැව්වා කන බැලෙන්න ගැව්වා. අපිටත් ගැව්වා. එහෙමත් දන්නේ
1: නැහැ ඉන්නේ.
0: ඔව්. අනේ මන් දන්නේ. හොඳ යාළුවෙක්වත් නැද්දන්නේ නේද කියන්නේ. මොකද්ද මචං උඹ මේ කරන්නේ කියලා අහන්න. යාළුවෙක් නැද්ද? එහෙම අහපු යාළුවෝ
1: නැද්ද?
0: එහෙම අහපු යාළුවෝ හිටියා. දැන් ඒ යාළුවෝ නැද්ද?
1: දැන් ජීවතුන් අතර නැද්ද?

0: මේ ඔයාට අර ඩොක්ටර්ස්ලා ඔයාට කියනවද මේ රිපෝට් එක ගන්න කියලා කියනවද?
1: ඔව් එහෙම කියනවා.
0: සමහර අය බැන බැන එනවා. මේ පුදුම රිපෝට් එකක් නේද මේ ඩොක්ටර් ගන්න කියන්නේ. කිසිම බෙහෙතක් මේ දුන්නේ නැහැ නේ මේ. මොකද්ද මේ කරන්නේ? මේ බෙහෙතක් මේ දෙන්නේ නැත්තේ මොකද ඉතින් මේ?
1: රිපෝට් නම් අපිට ගන්න බැහැ.
0: රිපෝට් නම් මොකද්ද මේ කරන්නේ? මේ මොකද්ද මේ රිපෝට් එකක් කරන්නේ?
1: හේකනේ.
0: ඔයා දන්නවද ලෙඩක් හැදුනාම බෙහෙත් ටිකක් බොන්න තියනවට වඩා හදිසියක් ලෙඩේ හරියටම නිර්ණය කරගන්න අපිට තියෙන්න ඕනේ.
1: යස් යස්.
0: හොඳ ඩොක්ටර් කෙනෙක් ලේසියට කොලේ ගත්තා බෙහෙත ලිව්වා දොරෙන් එනකොටම බෙහෙත් ටික ගර ගර ගර ගර ඩොක්ටර් මට හරි මේ ටික බොන්න.
1: අඩි සද්දේට බෙහෙත් ලියන්න.
0: එනවා දොර. ඊළඟ කියනකොටම ඊළඟ කියනකොටම බෙහෙත් ටික ලියලා ඉවරයි. ඊළඟ කියනකොටම බෙහෙත් ටික ලියලා ඉවර නම් ඒ ඩොක්ටර් ආසයි නේ ගොඩක් අය.
1: ඔව්. ඒත් වෙලාවට අක්ක.
0: සමහර වෙලාවට එක ෂොට් එකෙන් දුන්නා. වන් ෂොට් නොක් අවුට්.
1: යස්. ඒව නමුත් දාලා තිනවා ඩොක්ටර්ස්ලට.
0: ඔව්. අපි වෙත් දෙනවා. වන් ෂොට් ඩොක්ටර්. ඒ කියන්නේ යන කැකිරි වත්තකින් යන්න තමයි බෙහෙත් ටික දෙන්නේ. ඔබ හිතනවා එහෙම හොඳයි කියලා. එහෙම හොඳ නෑ සහෝදරයා. එහෙම හොඳ නෑ. රෝග නිර්ණය කිරීම ගොඩක් අය සමහර ඩොක්ටර්ස්ලා සමහර තැන්වල ඔය චැනල් කරන තැන්වල රිපෝට් එකක් ලියන්නේ නිකන් ඒ නලාව තියලා පිඹලා ඔය අර තියෙන මේ වෙදේ
1: පිඹලිව්වා
0: නලාව පිඹ

0: මොකද ලෙඩවල මේ පොඩ්ඩි පොඩි රිපෝට්ස්වල තියෙන චුට්ටි චුට්ටි වෙනස්කම් වලින් එකම රෝග ලක්ෂණේ වෙනස් ලෙඩක්.
1: ඕ නේද?
0: රෝග ලක්ෂණ බැලු බැලමට එකයි.
1: හැබැයි
0: පරීක්ෂණ කීපයක් කරපුවාම ඔප්පු වෙනවා. ආ නෑ නෑ නෑ, බැලු බැලමට පේන එක නෙමෙයි මෙයාට තියෙන්නේ. මේක රෝග නිදානය මෙතන තියෙන්නේ. ඉතින් එතනට නැරෝ ඩවුන් කරගන්න රිපෝට්ස් ඉතාම වැදගත්. ඒ ඕනම රිපෝට් එකක් ලැබ් රිපෝට් එකක් අරගම් මේකක් ගන්න කලම්බු නවලෝක හොස්පිටල් එක ඉතාම සමර්ථයි. කාර්ය මණ්ඩලය එතනට යොදවන්නේ ඔබ.
1: හරි.
0: ඇත්තටම ඊළඟ වතාවේ රිපෝට්ස් එක බලලා තමයි. රිපෝට්ස් බලන්න ගොඩක් කරා ડોක්ටර්ස්ලා එහෙම ආයි වෙනම අපොයින්ට්මන්ට් එකක් ඉල්ලන්නෙත් නැහැ. ඒක බලලා තමයි යාට බෙහෙත නියම කරන්නේ. අනේ කොච්චර හොඳද? හරි පින් පොයින්ට් එකට. ඔල්ලු ගෙඩියටම බෙහෙත් ටික දෙන්නට ගන්නවා.
1: ලෙඩේ
0: ඔල්ලුවටම ගහන. ලෙඩේ ඔල්ලුවටම ගහන. හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා.
1: මං
0: හිතන්නේ හොස්පිටල් එකක් ගැන ඔබට මතක් වෙනකොට ඔබට එතනින් මෙතනටයි මෙතනින් අතන්ටයි ට්‍රාන්ස්ෆර් කරන්න නෙමෙයි. ඔබට කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ යන් නවලෝකෙට, කොළඹ නවලෝකෙට යන්න. එතන ගියම මේ ටක් ගාලා ලෙඩේ හොයලා මොකක් හරි කළා මොන බලාපොරොත්තු ගොඩක් එක දෙන්නේ. ඔබේ පේන් එක ඉවර කරන්න. කරන්න තියෙන හැමදේම කරන්න පුළුවන්කම තියෙන කාර්ය මණ්ඩලයකුත් ඒකට ඕන කරන යන්ත්‍ර සූත්‍ර රෝමේව වදන සමහර රෝහල් පරිශන යන්ත්‍ර තියෙනවා. හොස්පිටල් එක හදන්න යන වියදමට හා සමානයි මැෂින් එක ගන්න යනක. ඒ මැෂින් එකේ සල්ලි වලින් හොස්පිටල් එකක් හැදුවේ. ඒව බවා කලම්බු නවලෝක හොස්පිටල් එකේ තියෙනවා. ඉතින් රෝග විනිශ්චය අන්න අන්න වචනේ හොඳට මතක. බෙහෙත් නෙමෙයි, බෙහෙත් එන්නේ අගට. රෝග විනිශ්චය නම්බර් එකෙන්ම කරගන්න කොළඹ නවලෝක හොස්පිටල් එකට. ඒකට දැන් අවුරුදු 41ක් මේ සර්විස් එක වෙනවා.
1: නාවනියමයිනේ.
0: ඒක ගියේ සිකුරාත් තමයි ඒගොල්ලෝ සංවත්සරේ සැමරි. මටත් යන්න තිබුණා, මට යන්න වෙරුණා, මට ගිහලා බෙහෙත් ටික කරගෙන.
1: මට වඩාත් ළඟදී යන්න වෙනවා බෙහෙත් ගන්න. යන්න ඕනේ. ලෙඩක් ආවේ නෑනේ.
0: හුදුම ආසාවෙන් දින ලෙඩක් ගන්න. නවලෝක හොස්පිටල් එකටත් එච්චර ආසාවක් නෑ වඩ ලෙඩක් කරලා.
1: මම ආසයි ඒකේ කාර්ය මණ්ඩලේ කතා කරගෙන එහෙම හරි ෂෝක් කිතේ.
0: අනේ මිස් තව මේ හදිසි ලෙඩෙකුට බෙහෙත් ගන්න තියෙන වෙලාව ඔයත් එක්ක මේ බයිලා ගහ ඉන්න ඒගොල්ලෝ මිස් නාස්ති කරන වෙලාව
1: නැහැ.
0: තරම ලෙඩක් දුක නැත්තම් මෙන්න මෙහෙට වෙලා ඉන්න. අන්න රයිනට වෙලා මුල්ලට වෙලා ඉන්න.
1: මේ අද අපි කියන්න ලෑස්ති වෙනවා ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් ජයග්‍රාහකයෝ.
0: අම්මෝ යකිනම්
1: අද අපි හතර දෙනෙක්ගේ නම්
0: කියනවා. හරිද? ඔය ඉතින් මේ සිමෙන්ති කොට 100 ගානේ සයිට් එකට බාගත්ත අය නිකන් මොකද්ද කරේ? සිමෙන්ති කොට පහක් ගත්ත මොනවා හරි සිමෙන්ති කොට ගත්තට දෙන්න බෑනේ.
1: හරි.
0: සංස්ථා සිමෙන්ති කොට පහක් ඕ ගියක් කරේ පහට වැඩි වෙනවනේ. පහක් ඕ ඊට වැඩි වෙනවා.
1: හරි.
0: ඒ බිල WhatsApp
1: කරා. උත්සවයි කරේ.
0: වෙන මොනවත්ම කළා නෑ. වෙන මොනාක්වත්ම කරලා නැහැ.
1: අද ඉතින් සිමෙන්ති කොට 100ක් කරේ තියාගෙන ඉන්නවා මේ කට්ටිය.
0: යාළුවෙක්ගෙන් බිල ඉල්ල ගත්තත් දන්නේ
1: නැහැ.
0: හදා හදා ඉන්නේ. දැන් සිමෙන්ති කොට 100ක් ගෙදරට බානවා. ෆ්‍රී ඔෆ් චාර්ජ්. ටැග්ග්ක් විදියට.
1: Yes, yes.
0: අම්මෝ.
1: පළවෙනි ජයග්‍රාහිකාවක් තමයි ඉන්නේ.
0: ජයග්‍රාහිකාව.
1: ඌ ලෝචනා දිසානායක මොන රාගල. අපි 100ක් දෙමුද? ඊළඟට අපේ BGCK හෙට්ටිආරච්චි මහත්මයා වාරියගල නිලම්බේ තමයි එයා පදිංචි වෙලා ඉන්නේ.
0: හෙට්ටිආරච්චි මහත්මයා.
1: Yes.
0: ජය වේවා.
1: උපුල් ජයතිලක පන්නි පිටිය.
0: උපුල් ජයතිලක, උපුල් ජයතිලක මහත්මයාට ජයෙන් ජයවා. ජයෙන් ජයවා.
1: ඊළඟ ජයග්‍රාහකයා කේ අනිල් රංජිත් තුෂාර. එයා ඉන්නේ නල්ලගරන්. කට්ටුව කට්ටුවට තමයි
0: කට්ටු ඕරින් කට්ටවට්ටු කොල්ල පිදේනි තට්ටුව
1: ඒගොල්ලෝ කරේ හරිම පොඩි දෙයයි
0: කිව්වා මන්නේ
1: කිව්වා ඉන්සන්ස ඉතින් අපි නම් එක කියන්න ඕනේ අරින්ද කිව්ව නැත
0: මම පොඩි දෙය කිව්වා නම්බරේ කියන්නේ
1: හරි ඒක එවන්න ඕනි මෙන්න මේ
0: WhatsApp නම්බරේ ලියා ගන්න
1: මම කියන්නද හරි 0777 9 67 67 67 0777 9 67 67 67 කියන WhatsApp නම් එකට විස්තර ටික දාන්න එච්චරයි
0: මං අද හිතුවා මේ උදෙම්ම ග්‍රේට් වෝල් මෝටර්ස් ගැන
1: කියන්න.
0: මොකද්ද හිතගත්ම ගත්තම ෆීචර් එක ග්‍රේට් වෝල් මෝටර්ස් වාහනවල? කැමතිද අර නියෝ රෙට්‍රෝ ඩිසයින් එකට T300 එකේ? නැත්නම් T500 එකේ, ටැංක් 500 එකේ න ආසද ඒකට ඒක තියෙන මහේශාක්‍ය පෙනුමට ආසද මොකටද ආස? හෙන්න රෝඩ් ප්‍රසන්ස් එකක් ඉල්ලනවා නම් ටැංක් 500 තමයි. මේ 300 එකේ 500 එකේ කියන්නේ බොඩි සයිස් එකේ සහ බොඩි ෂේප්ස් වල සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. නමුත් අපි ඔප්ෂන්ස් පැත්තේ බැලුවොත් එහෙම ඔප්ෂන්ස් හැම එකක්ම වගේ එක ලයින් එකේ දීලා තියෙනවා. ඔය හැම වාහනයකම ඔබට ඔටෝ පාකින් හම්බ වෙනවා. ඔයා කියන්නේ මමත් මේ කොහෙද රටකට ගියලා තියෙන ඔටෝ පාකින් ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරා. මට මාර ආස හිතනවා නේද?
1: ඕනේ.
0: වාහනේ තනියම ස්ටීරින් කරනවා.

0: රේව්ස් පාකින් ඩන්. ඒ වගේ බැහැල යන්න
1: තියෙන
0: දෙක ඔඩොක්වේ තියන්න වාහනේ. මම හිතනවා ඉතින් අර ඉස්සර ෆිල්ම්වල බලපු යුගයේනේ බොල අපි මේ ඉන්නේ කියලා. තනිය මෙහෙට මෙහෙට යන. ඔයිට වඩා බාණ්ඩයක් තමයි රිවර්ස් ට්‍රැකින් කියන එක.
1: හරි.
0: රිවර්ස් ට්‍රැකින්. මේක හැම තැනම කැමරානේ. හැම තැනම කැමරා. මේක තියෙනවා මේ අර ට්‍රාන්ස්පේරන්ට් චැසී කියන මොඩලයක් තියෙනවා. වාහනේ උඩ යට පේන එකද මේ වාහනේ යට තියෙනවා පේනවා. ඉස්සරහා පැත්තේ තියෙනවා පේනවා. කොහොමද කියන්නේ? වාහනේ යට තියෙනවා පේනවා කියන්නේ කොහොමද මේ කරන්නේ?
1: ඒකනේ නේ.
0: ඒ නිසාම මේ ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයාට හදිසියක් වුණත් හරිම නැරෝ පාරක එහෙට දාන්න බෑ මෙහෙට දාන්න බෑ අයින් කරන්න බෑ. නමුත් ඔයාලට පේනවා පිටිපස්සේ ඔයාලට පුළුවන් තැනක් තියෙනවා පහු කරන් ආව. රිවර්ස් ට්‍රැකින් මෝඩ් එකට ගියාම වාහනේ තනිවම බොහොම ප්‍රවේශමට
1: හරි
0: කඩාගෙන බිඳගෙන නෙමෙයි ස්ලෝලි රිවර්ස් වෙනවා. හිතන්නකෝ මූණට මූණ වාහනයක් හම් වෙනවා. ඔයාලට පේනවා ඉස්සරහින් එන හාදයට මුකුත් කරගන්නත් බෑ. ඔබට මුකුත් කරගන්න බෑ. නමුත් වාසනාවට ඔබේ ටැංක් 500 එකේ 300 එකේ රිවර්ස් ට්‍රැකින් තියෙනවා. බොත්තමේ වැඩේ. උන්ගේ කරේ බොත්තමයි. වලි කුකුලන් පස් දෙනයි. ඊටමතරව අමෙතින් ක්ලියර් ෆ්‍රේම් චැසිස්. හරි. ඉතින් මේ මේ මේ මේවා මේවා ටෙක්නොලොජි වලින්
1: හරි
0: යුරෝපීය වාහනවල විතරක් තිබිච්ච අපි ඔප්ෂන්ස් වලට වෙනම මිලියන ගණන් ගෙනාපු ඒවා තමයි මේ වාහනේට ඩිෆෝල්ට් එන්නේ. ඒ කියන්නේ නිකම්ම එනවා. ආ ඉල්ලලා දාගන්න ඕනද?
1: නෑ.
0: ඉල්ලලා දාන්න දෙයක් නෑ. ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙනවා.
1: හරි.
0: Apple CarPlay ඒවා කතා කරන්න එපා. Android Auto ඕවා කතා කරන්න ඕනේ. infotainment system මං හිතන්නේ. ඊළඟට driver ගේ instrument cluster එක ඒ බොහොම ලස්සනට design කරලා තියෙනවා. වාහනේ හරිම මේ premium touch එකක් ඒගොල්ලන්ගේ හැම වාහනයකම ඇවිල්ලා තියෙන්නේ. Great Wall Motors. යන්නකෝ මෙතන මේ Union Place එකේ තියෙන තැනට ගිහලා experience කරලා බලන්නකෝ. ගන්න පුළුවන් පස්සේ ආවම ගිහින් බලන්න ඕනේ. දැනගෙන ඉන්න ඕනේ. කොයි වෙලාවක හරි වාහනයක් ගන්න chain එක පනිනකොට අපි දන්නවනේ කොයි එකද ගන්න කියලා.
1: අදහස ඇවිල්ලානේ.
0: අදහස ඇවිල්ලාන තියෙන්නේ. එච්ච නිකන් ඉන්නකොට තව videos 4-5ක් බලන්න අපි මේ කියනේ වහගෙන ඉන්න Haval H6 එකක් ගන්නවද? ඒක මොනවාද? hybrid ද plug-in hybrid ද මොනවාද ගන්න? GT ද ගන්න? tank 300 ද tank 500 ද? කොහොමද ඒක ෆයින් කරන්නේ? ඔබ ගිහිල්ලා ටෙස්ට් රයිඩ් එක ඩ්‍රයිව් එක ගියාට පස්සේ තමයි ඔබට ඇත්තම ෆීල් එක එන්නේ වාහනේ සම්බන්ධව. නැත්නම් පින්තූරයක් බලලා වාහනයක් ගන්න බෑ සුද්දා.
1: ඔව් බලන්න
0: ඕන. ගන්න බෑ. එහෙම ගන්නත් එපා.
1: Yes yes. දැන් අරවින්ද අපි දැන් කතා කරනවානේ මේ මොස්කිටෝ මෙෂ් එක ගැන අපි
0: කතා කරන්නේ මෙරිගෙන.
1: දැන් මේ මම කතා කරන්න යන්නේ මොස්කිටෝ මෙෂ් එක ගැන. දැන් මේ වහිනවා. වැහලා ඕක දැන් එකපාරට පායනවානේ. උන් ඔය පායන කාලේ තමයි ආයි සෙට් වෙන්නේ මේ මధుර ප්‍රශ්නේ. ඕක එනවා යනවා කාලෙකට එනවා ආයෙ යනවා. අපිට නැති වුණාම ගාණක් නැහැ. මధుරෝ නැතුණාම ඉට්ස් ඕකේ කියලා ඉන්නවා. හැබැයි දැන් ওই ප්‍රශ්නේ ඩෙන්ගු ප්‍රශ්නේ හැම එනකොට ඒක ඉවසන්නම බැරි කරදරයක්. ඒ කියන්නේ පුංචි මధుරුවා ලොකු විනාශයක් කරලා තමයි අන්තිමට යන්නේ. ඕකේ
0: ඇත්තද?
1: ඇත්ත ඩෙෆිනිට්ලි.
0: මොනේ ඔය දෙක හොයාගත්තේ?
1: මම ඒක හොයාගත්තේ නෑ. ඒක මේ සාමාන්‍ය දෙයක්. මම ඒක හොයාගත්තා වගේ කිව්වා නේ. ඒක තමයි මගේ හැකියාව.
0: ඔව් හැකියාව කියන්නේ ඕන මිනිහෙක් දන්න එකක් හොයාගත්තා වගේ කියන එක තමයි ආගේ හැකියාව.
1: ඉතින්
0: මේ හැකියාවට තමයි මේ පඩි ගෙවන්නේ.
1: ගයිස් අපි තවත් එහෙම නිකන්.
0: ගයිස්
1: guys
0: guys මොනවා ගාන්නේ මේ
1: ඉතින් guys ඕගලන්ගේ ගෙදර තියෙන ඔය ලස්සනට දාලා තියෙන sliding doors sliding windows වලට මේ
0: විදින්න එපා විදින්න එපා
1: මදුරෙක් නෙමෙයි
0: රොබින් හුඩ් ඇහිලා
1: ඒ මදුරෝ ගැන කතා කරන්නේ එතන විදින ඔගලට දා ගන්න පුළුවන් මේ මොස්කිටෝ මෙෂ් එක. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එතකොට මේක දැම්මම මම ලස්සන ස්ලයිඩින් ඩෝ එක හදලා තියෙනවා ඒක දැක්මම වෙනස් විදිහට ඒක පෙනෙයිද නිකන් ඒක නිකන් වැඩිපුර එකක් අල්ලලා වගේ පෙනෙයිද එහෙම කියලා ඔබට හිතෙන්න පුළුවන්. නෑ මොකද ඒක හරි ලස්සනට නිර්මාණය කළා තියෙනවා. මොකද ඇලුමෙක්ස් නේ වැඩේ කරන්නේ. ඒක ලස්සනට කළා තියෙනවා. ඒකත් අර ස්ලයිඩින් ඩෝ එකත් එක්කම නිකන් එහා මෙහා කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ.
0: හේතු කරන්න නෙමෙයි තියෙන්නේ.
1: Yes.
0: දැලා අරන් ගිහලා හේතු කරන්න. එක සිස්ටම් එකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් ඩිසයින් එකකට එන්නේ ඇලුමෙක්ස් නේ.
1: යා
0: ඇලුමෙක්ස් නේ සහෝදරයා. ඇලුමෙක්ස් කරනවා දෙහෙම නිකන් බාග වැඩ. කම්ප්ලීට්ලි ලස්සනයි. හරිම ලස්සනයි. ඒකෙම පාර්ට් එකක් විදිහට කරගන්න පුළුවන්.

0: හිත පිරෙන්න සියත. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. එමේන පුරා විහිදුණු බජාජ් ජනවීන් අමතර කොට සහ සේවා ජාලය සමගින් බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒවිත් පීරිස් ඊ මොබිලිටි විති.
1: අදිනම් වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි, 5යි, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත්
3: වාසි. ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
4: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 7888 666.
5: Aluminium mane
6: dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne. Aluminium uth e wage thamai.
7: Aluminium ona taram Alumix නම් ඉස්තරම්.
8: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
0: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහල.

0: ලාන්ස්ටිකෙන් ටික පෙයියේ
1: හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න
5: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම පෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
6: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
7: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගතකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකී

0: Kalakavardhan Textiles.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: Bajaj Vigo Luxury Super Reversia. Bajaj Vigo Electric ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට. රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. AVP Series e-mobility.
5: හරියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
7: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011154 5000.
8: තිරසර සංචාරක ව්‍යාපාරයක්. 2025 සංචාරක පැමිණීම 232,520,521. එය 2024 වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම $3,319,000. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් ₹3,300,000ද බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ₹2,500,000ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාර කරනු ලද දැන්වීමකි.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
12: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න.
13: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
13: තැන හොඳනම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක්, හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
16: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
17: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
18: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
17: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
18: සර්, ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර්, යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
19: Dulux Aquatic Dam Protect.
20: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්.
21: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% Prime Upen. දකින හින ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
22: ඒක හරිම අපූරු ලෝකයක්.
23: හරියට Alice in the Wonderland වාක්.
24: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
23: Music.
24: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
25: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
24: එයාගේ නම සීතා.
23: සීතා!
24: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
26: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

කැන්සල්ල දෙකට කඩාගෙන මදටිය ඇට එකතු කරාගෙන පෑන පොතට පිරියක් නෑමට වාගේ ඒවන මෙහරිත කලාවට.

0: මේක තමයි දැන් වැඩිපුරම මම මේ දවස්වල අහන සින්දුව. කෙලින්ම අබන්ස් ඔඩියෝ සිස්ටම් එක දාගත්තා. ටිකක් සද්ද වැඩි කරා. මේ සින්දුව ඇහුවා. හොයි හොයි හොයි හොයි කියලා තමයි මම කියන්නේ. අර අච්චරේ වාදී නමාරි.
1: හොයි කියලා මටත් කියන්න පුළුවන්.
0: හොයි හොයි
1: හොඳ කෙවිතක් අරගෙන
0: හොයි
1: කොට දෙරි වෙන්න දෙන ගම
0: දන්නදරවිද කොච්චර ලස්සන සින්දුනත් වැඩක් නෑ. කොලිටි එකක් නැතුව අපිට අහන්න හම්බ වෙනවා නම් ඒ සින්දුවේ තියෙන ඒවා ගොඩක් ඒවා අපිට මිස්සලා යනවා. ඒකල තියෙන මියුසික් ඔක්කොම මිස්සනවා. ඉතින් ඒක කොලිටි
1: තුම සංගීත ඥානයක් ඇවිල්ලා තියෙන්නේ. දවස් දෙකක් තුනක් ගෙදර සින්දුව කියලා.
0: Yeah definitely. මේ හැම බේස් සද්දද හැම
1: එකම බාක්කන්ද ඉගෙන ගත්තේ.
0: නෑ කර්ණාටක.
1: කර්ණාටක.
0: හ්ම්
1: හ්ම්. කර්ණාටක.
0: Yeah.
1: හොඳයි.
0: ඔයගේ
1: මං අවුරුදු උත්සවල තාතේ අර මයික් එක ෆීඩ්බැක් කරනකොට ලවුඩ් ස්පීකර් එකෙන්
0: අපි මාතෘකාවට එමු. මේ වගේ හොඳ ක්වලිටි එකට සින්දු අහන්න, මියුසික් අහන්න, සිං කරන්න, එහෙම නැත්නම් රේඩියෝ එක අහන්න ඔයගලගේ ගෙදර තියෙන්නම ඕනි භාණ්ඩේ තමයි අබන්ස් ඔඩියෝ සිස්ටම් එක.
1: රේඩියෝ එක අහන්න.
0: රේඩියෝ එක අහන්නකෝ.
1: ඉඳලා හිටලා සින්දු කියන්න.
0: යා.
1: හැමදාම රේඩියෝ එක අහන්න. සියත අහන්න. මේවා කාටද මේ මැරිගෙන අපි කරන්නේ?
0: ඒකනේ. ඇත්තටම ලැජ්ජ වෙවි. මේ මම මේවා මේ නෝන්ඩි වෙවි කතා කරන්නේ.
1: ලැජ්ජ වෙන එක නම් මිස් දැන් ඔයා ඔය කියනේ වට නෝ ලැජ්ජ වෙන්නේ.
0: ඔව් එහෙම කරන්නේ ඇයි ඔබ වෙනුවෙන්?
1: ඔබ වෙනුවෙන් නෙමෙයි. ඉතින් ඔයා දන්න හරියට. ඔබ වෙනුවෙන් කතාවක් නෙමෙයි.
0: රයිට්. දැන් කවුරුත් හිතන්න පුළුවන් අරවින්ද කොහොමද අපි මේක ගන්නේ ලොකු ගාණක්? නෝ නෝ නෝ. මූලික ගෙවීම රුපියල් 1500යි. එහෙම ගෙවලා ඕගලන්ට ගෙදර අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අවුරුද්දක් දෙනවා. ටික ටික ගෙවන්න. චූටි පොලියක් එකතු වෙනවා. ටික ටික ගෙවාගෙන යන්න. අවුරුද්ද
1: මාසික වාරික. මාසික වාරික.
0: හරි.
1: ආයිට් ඕකේ. එතකොට ලොකු බරක් එන්නේ නැහැ. ඒක නිකන් ස්ටෑන්ඩින් ඕඩර් එකක් වගේ. මම කරන්නේ ඒ වගේ අර පේමන්ට්ස් වෙලාවට යන එක අමතක වෙන්න පුළුවන් නේ වැඩ එක්ක. මම පඩි ලැබුණ දවසට පහ වෙනදම ඒ වාරිකේ කැපිලා අදාළ තැනට යන විදිහට මම ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙනවා.
0: ඔව් නියමයි නේ.
1: ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න ලොකු ගාණක් යන්නේ නැහැ නේ.
0: ඔව් ඒක එතකොට හොඳයි නේ.
1: නෑ එතකොට පිළිවෙලයි. එතකොට ඕන වෙලාවක අපිට ආයිත් පාරක් ඒ විදිහට ගෙවන්න එහෙම පොඩි හොඳ රෙකෝඩ් එකක් අපි තියාගන්නත් ඕනේ නේ.
0: ඔව් ඔව් ඔව්.
1: නේද?
0: අනිවාර්යයෙන්.
1: අපි හොඳ රෙකෝඩ් එකක් තියාගන්න ඕනේ අපි ගැන. ඕරයිට්. එතකොට මේ අනිත් සමහර අය ඉන්න හොඳට ෆ්‍රීලාන්ස් කෙනෙක් හැටියට හොඳ ජොබ් එකක් කරනවා. ෆ්‍රීලාන්සින් තමයි කරන්නේ. කවුරුවත් බොස් නැහැ. කොන්ට්‍රැක්ට් ගන්නවා, වැඩේ කරනවා, දෙනවා. පිටරටල් එක වැඩ කරන්නේ. ඩොලර් වලින්, යූරෝ වලින් තමයි.
0: පවුම් වලින්,
1: EUD වලින් ඕ මේකෙන් සල්ලි හම්බ කරන්නේ. ඉතින් මේ සල්ලි හම්බ වුණත් ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන්ටත් තියෙනවා අපිට වගේම පර්මනන්ට් ජොබ් එකක් කරන මිනිස්සුන්ට.
0: හරි.
1: ඒ වගේම හොඳ ලොකු ව්‍යාපාරයක් කරන්න පටන් ගත්ත කෙනෙකුට වගේම ෆ්‍රීලාන්සර් කෙනෙකුටත් ආස නැද්ද තමන්ගේ කියලා ගයක් තොරකට යන්න, තමන්ගේ කියලා වාහනයකට යන්න, තව මොන හරි ප්‍රොපර්ටි එකක් ගන්න, එහෙම නැත්නම් තව ටිකක් හොඳ මැෂින් එකක් ගන්න. දැන් හොඳ මැෂින් එකක් ගන්නත් ඕනේ නේ. හොඳ මැෂින් එකක් ගන්න ඕනේ. එතකොට එයාට ෆයිනෑන්ෂලි පොඩි සපෝර්ට් එකක්, ෆැසිලිටි එකක්, අපි කියමු පොඩි ණයක්, ලෝන් එකක් ගන්න ගියාම, ලීස් එකක් දාගන්න ගියාම, මේකකින් අහන්නේ මොනවද අහන්නේ?
0: රෙකෝඩ්ස් අහනවානේ.
1: ඔයාගේ මාස 6ක ඔයාගේ ගනුදෙනු ගැන අපිට විස්තරයක් දෙන්න. account එකක් තිබුණේ නැත්තම් හරියට maintain කරපො.
0: හරි.
1: අන්න එතන පොඩි ගැටයක් තියෙනවා.
0: ඕ ඒක හරි.
1: freelancer වරුනි බියනවන්. මැරෙන ඔයා පෙන්නයි. නෑ ඔයා පෙන්න. නෑ නෑ අපිට පෙන්නන්න පොඩ. මේ අනේ පොඩ පෙන්නන්න. අනේ එහෙම කරන්න එපා.
0: හිට මැරෙන්න.
1: මම මැරෙන්න කතා මෙතන. තුවාලයක් උනොත් පණ යන්න යනවා. මේ රයිට්. එතකොට ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. කමර්ෂල් බැංකෝ තියෙන තාක්ක. කොම් බැංක් ගිග් ප්ලස් account එක ගැන ඔබ ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔබ දැනගන්න. අලුතෙන් ෆ්‍රීලාන්සිං වලට යනවනම් කොම්බැන්ක් ගිග්බස් එකවුන්ට් එක ගැන නොදැන යන්න එපා ඒ ගමන. දැනටත් ෆ්‍රීලාන්සස්ල වෙච්ච අයට දැන් පටන් ගන්න තියෙන්නේ. නමුත් මෙතනට අලුතෙන් එන අය කොම්බැන්ක් එකේ ගිග්බස් එකවුන්ට් එකත් එක්කම තමන්ගේ ඒ පුංචි ව්‍යාපාරයට අත ගහන්න combank.lk කියන වෙබ්සයිට් එකෙන් ඔබට gig plus account එක ගැන තව විස්තර හොයා ගන්නත් account එකක් පටන් ගන්න තැනට කටයුතු හදා ගන්නත් හරිම ලේසි. ඔබට හොඳ රෙකෝඩ් එකක් හම්බ වෙනවා. ඔබට දවසක ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ නේද?
0: ඒ
1: වගේ එකක් තියෙන්න ඕනේ. මොකද සමහර දේවල් අපි දැකපුවාම අපේ සල්ලි නැත්තම් අපේ අනාගත සල්ලි තියෙනවා ක්‍රෙඩිට් කාඩ්ස් වල. ඒ ප්ලාස්ටික් මනි. ඒකෙන් ඔබට ටක් ගාලා ඒ වෙලාවේ තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. ලෝන් එකක් ගන්න මොන හරි දෙයකට ගියත් ඔබ කවුද කියන එක ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස් වලින් දැන් පෙන්වීමේ හැකියාව තියෙනවා. මොකද ඔන්න ඔබට දැන් gig plus account එකක් ඔබට
0: තියෙනවා.
1: සල්ලි ගෙන්න ගන්න පුළුවන් ඔය account එකට කරන්සිස් ගණනාවකින්. ඉස්සර ඒවට වෙනමම accounts හදලා documents දීලා
0: අම්මෝ
1: පුදුම නාඩගමක් නටන මේ රටේ මේ ඩොලර් එකක් පිටින් ගෙන්න ගන්න වෙනින්න ඕන දුක තේරෙනවා. පිටරටකින් සල්ලියක් ගන්න වැඩක් කරපුවාම ඒ සල්ලි ටික account එකට දාගන්න විඳින්න තිබ්බ දුක ඒ දුක නිමා කරලා තියෙනවා මේගොල්ලෝ.
0: commercial
1: bank අනේ වාසනාව
0: අනිවාර්යෙන්
1: හම්බ කරන්නත් ඕනේ tax ගෙවන්නත් ඕනේ දුක විඳින්නත් මේකනේ බැරි
0: දුක දැන් අඩුයි දුක අඩු කරලා
1: දෙන්න දෙන්න.
0: හරි
1: මේ ආදායම් මාර්ග නිර්මාණයේ කිරීමේ අවස්ථා හදලා දෙන්නකෝ.
0: ඔව් නේද
1: දේවල් කරන්ඩ tax බැරි නම් ඕන එකක් ගහගන්න. හැබැයි මිනිස්සුන්ට ටැක්ස් එක ගෙවන්නත් කීයක් හරි හම්බ කරන්න ඕන කරන මංමාවත් එක තව පුළුල් කරන්න තව අපිව සම්බන්ධ කරන්න තව ජාත්‍යන්තරයට යන්න අවස්ථාවන් හදලා දෙන්න.
0: එතකොට මිනිස්සු වැඩි වැඩියෙන් හම්බ කරයි සල්ලි නේද?
1: ඉතින් සල්ලි උත්පාදනය කරන්න පුළුවන් උපකරණ වලට පොඩි සහනයක් සහයෝගයක් දෙන්න. නේද? මම කියන්නේ දැන් පරිගණක පැත්තේම මේ පොඩි කෑල්ලක් අරගම්යක් ගන්නකොට පොඩ්ඩක් නිකන් ටැක්ස් සහනයක් තියෙන්න එපා දේවට.
0: ආ ඒක නම් ඇත්ත.
1: නේද? ඉවෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? වචන වලට සීමා නොවි මේ පොඩ්ඩක් කරකෝල දෙන්න. මේක දුවන්න පුළුවන් හොඳ අස්සියෝ ඉන්නවා. උන්ට ලාඩමක් ගහගන්න කීයක් හරි හොයාගන්න ලාඩම් ගහගන්න තැනක්වත් මොන හරි හොඳ අස්සියෝ ඉන්නවා දුවන්න පුළුවන් අය.
0: ලාඩම් නැතුව දුවන්නේ මේ.
1: ඔව්. ඔය නිකන් බොරු උඩ කකුල් කැඩලා වගේ එක තැන් වෙලා ඉන්න ඩයල් වගේ නෙමෙයි. අස්සියෝ සෙට් එකක් ඉන්නවා. ඔපචුනිටි එක හදලා දෙන්න ඕනේ.
0: ඒකත්
1: නේද මහා බාණ්ඩාගාරය සල්ලි තියනවා නම් කරන්න ඕනේ ඒක තමයි. පුළුවන් තරම් ඔපචුනිටි හදන්න
0: ඕනේ.
1: මිනිස්සු හම්බ කරන ගේමට බහිනවා. අපිට මෙහෙම විශ්වාසයක් කරන්න පුළුවන්. අරම විශ්වාසයක් කරන්න පුළුවන්. දැන් අපේ මාකට් එක බිලියන 8ක්. මේ මිලියන 22ක් නෙමෙයි.
0: ලෝකෙත් එක්කම අපි දැන්
1: බිලියන 8ක මාකට් එකක් තියෙනවා. ඒ මාකට් එකත් එක්ක මොහු වෙන්න අපිට ඕන කරන ප්ලැට්ෆෝම් එක දෙන්න.
0: දෙන්න දෙන්න. ව්‍යාපාරවලට දැන් මේ වෙලාවෙත් මේ මොහොතෙත් ව්‍යාපාරිකට අත ගහලා ඉන්න කෙනෙක් නම් ඔබ සාමාන්‍යයෙන් වැඩේ කරගෙන යන්නේ සමහරක් වෙලාවට සල්ලි මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ගෙදර ළඟ කාගේ හරි ඉල්ලනවා යාළුවෙක්ගෙන් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒකත් එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද ඉතින් මේ මිනිස්සු අතෙත් නැහෙන සල්ලි කීයක් හරි ඉල්ල ගන්න ඔන්න ඔය වගේ වෙලාවලට තමයි අපි හැමතිස්සෙම මතක් කරන LOLC Finance Speed Draft එක වැදගත් වෙන්නේ. මේක ටිකක් කල් තියා මේක ඔබ දාලා තියාගන්න ඕනේ එකක්. ඒ කියන්නේ අරවින්ද අපිට සල්ලි දැන් හෙට වැඩකට ඕනි නම් අද ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාලා ඒකෙන් සල්ලි මේව කරගෙන එහෙම කරගන්න පුළුවන්ද? නැත්නම් කාලෙකට කලින් අපි පොඩක් ප්ලෑන් කරලා අපිට අනාගතයේදී මේ වගේ ප්‍රශ්න එයි මම මේ වගේ ගාණක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙන් අරගෙන තියාගන්නවා. සල්ලි හදිස්සියක් වුණාම මෙහෙම ගන්නවා. ඒකද ඒ දෙකෙන් මොකක්ද අපි කරන්නේ?
1: මිස් හදිස්සිය වුණාම අදිස්සිය වුණාම බත්තකටක්වත් ගෙන්න ගන්න කොහෙන්ද කියලා හොයාගන්න
0: බෑ. හොයාගන්න බෑ. ඒ කලබලයට කරන්න බෑ.
1: තදිය මේව කරන්න යන්න ඕනේ
0: නෑනේ. yes
1: අනාගතේ නිකන් දශමයක් හරි පේනවනම්
0: හරි
1: සල්ලි කියන එක අවශ්‍යතාවය ඕනම ව්‍යාපාරයක් කරත් නොකරත් එනවද නැද්ද?
0: එනවනේ.
1: එනවා.
0: යා.
1: ඒතකොට මිනිස්සුන්ට අතමිට හිඟපාඩු හදිස්සිකට ටක් ගාලා කීයක් හරි ඕන වෙන ඒවා ඒවා සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන දේවල් නේ.
0: සිද්ධ වෙන දේවල්. ඒ නිසා එක කල් තියා කරනවා.
1: ඒ නිසා එක කල් තියලා ඇස්.
0: හරියට හරි. ඔකේ.
1: ඉතින් LOLC ෆයිනෑන්ස් නෙමෙයි මේ මං හිතන්නේ කිසිම මිනිස්සෙක් ක්ලාස්ට් දෙන්නවා කියලා මේ යන ගමන් කතා කරපුවම මේ ලෝන් එකක් අප්‍රූව් කරලා දෙන්න. එහෙම ඒවා නම් මිස් මම නම් දන්නේ මිස් දන්න තැනකින් කරගන්න.
0: මං දන්න දැනුමුත් නෑ. ඒකයි මං ඇහුවේ. ඒක කොහොමද?
1: ඔය වගේ වහන්න එපා මිස්. ඔය මේ රටේ නෙමෙයි. ඔය ඉහෙනේකට පැහුනේ කොහේ ඉඳලාද?
0: ශ්‍රී ලංකාවේ ඉඳලා.
1: ශ්‍රී ලංකාවේ ඉඳලා ඉහෙනේකට පැහිලා දත් හෙලලා ඔය රැලි වෙට්ලා ඉන්නේ.
0: නොදන්න දෙයක්වත් අහන්න බෑනි දැන් මෙතන.
1: මෙලෝඩියක් දන්නේ නැහැ මෙහෙම මල්ලකට.
0: එහෙමයි පා එහෙම කරා දැන් LOL.
1: ගෙදර ඉඳලා මෙතනට එන්නයි මෙතනලා ගෙදර යන්නයි විතරක් දන්නේ.
0: දැන් මම
1: ඔයගොල්ලෝ ටික නම් බොහෝම හොඳට දන්නවා නේද?
0: මම ඕක කිලා LOL finance එකත් එක්ක කතා කරා කියලා කියන්නේ කොයි වගේ කේන් තියන්නේ. මේ මිනිස්සු ඒක අපිට පැහැදිලි කරලා දෙනවා මෙහෙම.
1: LOL finance එකෙන් කියලා මේ දැන් එලවනවා. නෑ
0: නෑ. ඒගොල්ලෝ පැහැදිලි කරලා දෙනවා speed draft.
1: මේ මොන සමයන්ද කියලා. පේනවනේ මේ ලෝ කවුද මල්ලි මේ?
0: එහෙම නෑ.
1: මේ අනේ මට speed draft එකක් දෙන්නකෝ. අනේ මිස් මේ මගේ මිස් මගේ
0: මොකදේ මිස් මහන්සිලා
1: මම මිස් මගේ ඔළුව නරක් කරන්න බෑ මිස්.
0: ඔයා අනවශ්‍ය විදිහට
2: මේ නින් කියන්නේ මේ ඉල්ලේ ලොගම මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක දෙම.
1: ඔයාගේ රුපියල් 100ක් එල්ලුවොත් දෙනවද?
0: මිනේ ගහ දෙන්න. මම LOL finance දෙමේ මම මොකද? හරි එහෙනම් වැඩේ කරගන්න. එතකොට ඔබ දැන් දානවනේ ස්පීඩ් ඩ්‍රාෆ්ට්
1: එක. මොනක මොකට උසමහත වෙලාද මන් දන්නේ. මොනවෑ උස්මහත් වෙලාද මන් දන්නේ මට තේරෙන්නේ
0: මොනවා
1: කාලා උස්මහත් වෙලාද කියලා.
0: එතන අනුමත කරලා තියෙන ගාන කීය වුණත් ඔබ එතනින් කීයක් හරි දැන් මේ වැඩේට ඕනි මට මෙහෙම ලක්ෂයයි ඕනි කියලා ලක්ෂයක් ගන්නවා කියලා හිතන්නකෝ ලක්ෂ 10ක්.
1: අනුමත කරලා තියෙන ගානත් එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්.
0: වෙනස් හරි.
1: කෝටි ගානක් හරි දෙයි අනුමත කරලා. ඒක හදිසියක් වුණොත් ඒ මුළු කෝටි ගානම ඔබ එකපාර ගත්තොත් ඒක ගෙවන්නත් ඔබට හැකියාව තියෙන බව ඔප්පු කරන්න එපයි.
0: ඕ.
1: ඔබේ හැකියාව මත පදනම් වෙලා ඒගොල්ලෝ ඔබට ගැළපෙන ගානක් අනුමත කළා දෙයි දෙයි දෙයි දෙයි
0: දෙයි දෙයි.
1: ඊට පස්සේ ඔබ ඒක බොහොම ප්‍රවේශමෙන් ඔබේ නිකන් සිකියුරිටි එක වගේ තියාගෙන වෙන කිසිම හවුහරණක් නැති තැනක් ආපු ගමන් හැරෙන්න පුළුවන් ඔබට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක දිහාවට. ගත්ත වැඩේ කරගත්ත සල්ලි පෙවුවා ආයි පාරක් වැඩේ සෝටඩ්. එහෙම යන්න ඔබ දැන් ප්ලෑන් කරගන්න ඕනේ. LOLC finance.

0: හිත පිරෙන්න සියත
1: ලංකා බැංකුවේ පූර්ණ අනුමතිත ආයතනයකි. ගුවන් ටිකට් පත් වීසා පහසුකම් පෝර්ටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන් ටුව පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
4: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න.
6: 11 පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: ඩියලක් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
2: චිත්‍රදින දක්ෂ වයසවරුදු 4017 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් ලක්ෂ 48ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය ජාතික පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා. කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබාගිනුමක් තියෙනවා නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
3: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් Million Dreams. ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
4: සෙනෙහසින් රාතරින් හදවත් සනසලා
5: මෙඩෝ

0: උදේ 9යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: top story.
1: ලංකා ගුරු සංගමයෙන් රජයට චෝදනා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා රජය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ලෙකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ ඉදිරි අයවැයෙන් හෝ එම ගැටලු විසඳීමට රජය කටයුතු කළ යුතු බවයි.
2: 2024 අදාළ අයවැයේදී ගුරු සා විදුහල්පතිවරු බලාපොරොත්තු වන දේ තමයි ගුරු සා විදුහල්පතිගේ වැටුප් විෂමතාවෙන් ඉදිරි 3-2 ලබා ගැනීම. ආණ්ඩුව නිරන්තරයෙන්ම කියනවා 2024 අවුරුද්දේ රාජසේවක වැටුප් වැඩිවීමේ 3 අදියර ලබා දෙනවා. ඒකට ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් රාජසේවකගේ වැටුප් වැඩිවීම නෙවෙයි, ඒක රායක බුදුරන්ට අදාළයි. නමුත් බුදුරන්ට අදාළ වෙන්නේ ගුරු සා විදුහල්පතිගේ වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීම. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තාම කිසිම දෙයක් කතා කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් පෙනීටීමක් නැහැ.
1: සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද මේ දක්වා එය ලැබී නොමැති බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ. දැන් තවත් දේශීය පුවතක්. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අතරංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 181ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මතයි. විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3කට පමණක් පොස්පෙට් අපනයන සඳහා පහසුකම් සැලසීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි කොමිසම සඳහන් කළේ.
0: Top story. Anugrahaya.
3: Senehasin raadarin hadavat sanasala.
4: Medoli sam mohotakma rasavat karai.
5: Me tika kimin yankone.
6: Ei bayada?
5: Peen nadda ne me vassat ekka para hondatama temila tiyenne. Aa lissu ane. මං කිව්වා
7: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් 98.2 98.4

0: මේ කලරප්වල පොඩක් හිස්ට්‍රී එක හොයලා බලනකොට මට හම්බුණා නියම කෑල්ලක් අරවින්ද. ඒගොල්ලන්ට අවෝඩ් එකක් හම්බෙලා තියෙනවා 2022 අවුරුද්දේ. වර්ලත් වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය තමයි මේක පිරිනමලා තියෙන්නේ. ප්‍රොඩක්ට් අවෝඩ් එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ කලරප් ස්ට්‍රිප් සීලින් එකට. හේතුව තමයි මේක නවෝත්පාදකයක්. ඊටත් අමතරව මේකේ නඩත්තු අඩු.
1: නවෝත්පාදනයක්
0: ඊට අමතරව නඩත්තු අඩුයි වාසි වැඩි කියන ඒ කැටගරි එක යටතේ තමයි මේ විදිහට ප්‍රොඩක්ට් අවෝඩ් එකක් හම්බෙලා තියෙන්නේ අපේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එකට. ඉතින් සම්මාන ලාභී එකක් තමයි නේද මේක? ඒක අපිට මිස් වුණා කියන්න.
1: ඇත්තද මේක නඩත්තු අඩුයි කියන්නේ?
0: Yeah, definitely. අරවින්ද දැන් නඩත්තු
1: කොහමද වා ඒක?
0: Yeah. අපිට ඒක වේයෝ ගුල්ලෝ සත්තු කනවා ඇඹරෙනවා වතුරෙන් ප්‍රශ්න තියෙනවා ඔවෙන් ප්‍රශ්න තියෙනවා ඔව නිසා ඒක හැම තිස්සෙම අපිට ඉතින් ඒක මොකක් හරි ඩැමේජ් එකක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිතර නඩත්තු කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මාරු කරන්න වෙනවා. ලී මාරු කරනවා අපි දැකලා තියෙනවා. සමහර පොඩි පොඩි කෑලි ඒවට අලුතින් ෆික්ස් කරනවා අපි දැකලා තියෙනවා. හැබැයි කලර
1: මාරු කරන්න පුළුවන්.
0: ඉතින් ඒක කරදරයි නේද ආරවින්ද? ඒ කියන්නේ නඩත්තුවක් කරන්න ඕනේ. එහෙම මාරු කරන්න නම් නඩත්තුවක් තියෙනවා. හැබැයි කලර අප් ස්ට්‍රිප් සීලින් එකට මේ කිසිම දෙයකින් හානි කරන්න බෑ. වේයොන්ට ගුල්ලොන්ට වැස්සට අවුවට මේක ඩැමේජ් කරන්න බෑ. අපිට ඕනම් වතුරෙන් හොදලා වුණත් මේක ලස්සන නිකන් ලස්සන විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු වාසියක් ඕගලන්ට කලර අප් ස්ට්‍රිප් සීලින් එකක් දාගන්න එක. අනිත් එක ලී පෙනුම. ආස ලී පෙනුමටනේ. ඒ වාසිය ඔයගලන්ට තියෙනවා. මම ඔයගලන්ට මතක් කරන්නම් කොස් මහෝගනි තේක.
1: අනේ පණ්ඩි පාටයි ඒ වගේ.
0: මේ වගේ කියන්නේ මාතෘකාවක්.
1: රට පණ්ඩියෙක්ගේ ලක්ෂණ පහලනවා.
0: ඒක අදාළ වෙන්නේ නැහැ. මම මේ කියන කතාව
1: රටේ පණ්ඩිය රටේ වේදා වගේ පේන රටේ පණ්ඩිතෙක් වගේ.
0: පණ්ඩිතෙක් තමයි.
1: පණ්ඩියා.
0: පණ්ඩියා කියන්නේ.
1: පණ්ඩිත නෙමෙයි පණ්ඩියෙක්.
0: පණ්ඩිතෙක් වශයෙන් මට ඔයගලන්ට කියන්න පුළුවන්.
1: කොහෙද එන පණ්ඩියෙක්?
0: කලර් අප් ස්ට්‍රිප් සීලින් එක දාගත්තොත් වාසි වැඩි.
1: නඩත්තු නෙමෙයි. ඔය එකක් එක ස්ට්‍රිප් සීලින් කෑල්ලක් ගොල්ලෝ කෑපුවාම
0: හරි.
1: වේයෝ ගහපුවාම ඒ කෑල්ල විතරක් මෙහෙම ගිහලා අලවන්න බෑ. පුදුම දුකක් විඳින්න ඕනේ.
0: ඔව් ඇත්ත ඇත්ත.
1: මේ පොඩි කෑල්ලේ වැඩේට ගමක පොරවල්ලා ගෙනහැල්ලා ඉනිමගවල් තියලා ස්කැෆෝල්ඩින් ගහලා මොකද මේ අතපෝනමානේ බඩු තියෙන්නේ. උඩ නගින්න එපැයි.
0: හරි.
1: අනිත් එක දැන් ස්ට්‍රිප් සීලිමක් ගහන්නෙම වහල්ලට සමාන්තරව ගහන්න. ඒ කියන්නේ වහල්ලේ කොච්චරද උස ඒ උසින් තමයි ගේම යන්නේ.
0: යා ඒකනේ.
1: ආ මෙහෙම ගත්තා මෙහෙම තිබ්බා. එහෙම කරන්න බෑ. ගාන්ටර අනිත් ඒවත් එක්ක සෙට් වෙන්න ඕනේ. සවුත් වෙච්ච කෑල්ල ගලවනකොට අනිත් ඒවට ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ගලව ගන්න
0: ඕනේ. ඒකනේ නේ.
1: ලේසි කියලාද හිතන්නේ?
0: හම්බෝ ලෝක ප්‍රශ්න.
1: තේරෙනවද? හිතන්නකො මුළු ස්ට්‍රිප් සීලිමම හොඳට තියනවා ලී වලින් ගහප එක. එකක් ගොල්ලෝ කාලා තියනවා. ඊට හොඳයි උම්මුළු සීලිමම කෑම. මොකද පරිප්පෝ එකමයි.
0: ඕ ඇත්ත.
1: ඒ නිසා කලර් අප් එකේ තියෙන මේ නඩත්තු අඩුයි කියලා සම්මානයට පවා පාත්‍ර වෙච්ච අපි නෙමේ දීලා තියෙන ඉංජිනේරු මොකක්ද සංගමයකින් ඉතින් ඉංජිනේස්ලා හිතන විදිහක් තියෙනවනේ.
0: ආ ඒකනේ.
1: මම හරි ආස ඉංජිනියර්ස්ලා හිතන ඉංජිනේර කෙනෙක් කොහොමද හිතන්නේ? මම ලස්සන දෙයක් එක ඉංජිනේර කෙනෙක් හැමදාම උනහල අලුත් දෙයක් හිතනවා.
0: හිතනානේ. ආ.
1: තේගොල්ලෝ කියන අම්මෝ මේ කලර් අප් එකේ ස්ට්‍රිප් සීලින් එක නම් අම්මෝ මසුරා. නඩත්තු නෑ. හරිම ලේසි පාවිච්චි කරන්න කාලයක් කිසිම කරදරයක් නැතුව තියාගන්න පුළුවන්. අන්න ඒ සහනෙම ඇති ඔබට colorup.lk සයිට් එකෙන් ඉස්සෙල්ලා ස්ට්‍රිප් සීලිම ගැන නිකන් විස්තරයක් බලලා තැනට ගිහිල්ලා භාණ්ඩය අතගාලනම බලලා
0: හරි ඔකේ
1: ගෙනල්ලා හයි කරගන්න.
0: නිදහස් ඉතින් ඊට පස්සේ.
1: ඔව් ඉතින් අපිටත් ආසයි. දැන් ඉතින් අපිටත් වෙලා තියෙන අලක තමයි පරණ එක ගලවනවා කියන්නේ ලෝක නඩුවක්. ඒ නිසා මුලදිම වාසිම දේ කරගන්න.
0: මං ඊයේ ගියා අපේ ටීචර් කෙනෙක්ගේ ගෙදර. එයාගේ පැන්ට්‍රි එක බලවම එක කැත වෙලා ආරෙවිඳ මම ඉතින් හිතුවා මඩු ගන්නපු ගුරුවරයෙක්නේ. මම ලංකා ටයිල්ස් වලින් මොසැයික් ටයිල් අරගෙන මම එයාට ඒ පැන්ට්‍රි එක ලස්සනට කරලා දෙනවා කියලා. ඉතින් අද මම යනවා ලංකා ටයිල්ස් ගිහිල්ලා ඊගලගේ රේ.
1: දුන් සද්ගුණවත්කමක් තියෙන මිසාව ගන්න.
0: බොහොම ස්තුතියි ආරෙවිඳ.
1: අනේ දැක්කත් නිකන් නිවිලා යනවා ඇත්තටම.
0: නිවෙන රූප මේ නිවෙන රූප.
1: ඇත්තටම නිවිලම යන්න ඕනේ. අනේ ඉතින් පොඩ්ඩ බැරුණාම මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා. පැන්ට්‍රි හදලා දෙනවා. ඉලෙක්ට්‍රොනික බඩු ගිහින්
0: දෙනවා.
1: ටීචර්ස්ලා බන්දලා දෙනවා. අනේ මිස් ඔයා මේ රටට ලැබුණු සම්පතක් කියලා වට කවුරු කියලා තියෙනවද?
0: කියලා
1: තියෙනවා. අනේ මමත් කිව්වා කියලා මතක තියාගන්න. ඒ කල්ලා මෙතනින් එළියට බහැලා ගියා නම් දැම්මම අපිට ඔළුව රදයක් නැතුව ෂෝ එක කරගන්න තිබුණා මේ බයිලයි. මේ සින්දු අහන්න නැතුව.
0: අත එක දෙයක් මිස්සු නැගලගේ බාත්රූම්
1: එක. තමන්ගේ මිනිහට කැඩਿੱච්ච තපත්තු දෙක අරන් දෙන්නද කියන්නේ මේ ටීචර්ස් එක ගෙවලල ගිහලා පැන්ට්‍රි ගහන්න කතාව. අනේ මිස් මට මේ
0: ටීචර් එපා.
1: ඇයි දෙයනේ මගේ ඔළුව පැලෙන්නේ.
0: අනේ මේ ඔළුව පැලෙන්න දෙයනේ. අනේ මේ පැලෙන්න.
1: ඇයි මගේ මේ ඔළුව පැලෙන්න නැතු දෙයනේ
0: මේවා. අක්කරකට පැලෙන්නේ. මේ අනේ මට
1: ලෝකෙට දෙන ටෝක් තමුන් ගැන නේද? මිනිස්සු හිතනවා ඇති. ඈ තමන්ගේ අර තියෙන හඩු කලිසමට තමන්ම බය වුණා නේද කළු කලිසම හarpෙක් කියලා.
0: ඈ ඔම්මෝ මම බය වුණා.
1: තමන්ගේ අර ගම්දස්සාර ඇඟේ උතාගෙන ආපු ජැකට් එක වැටුණු කකුල උඩට නයා ගැහුවා කියලා හිතුවේ. ගෑණි බය වුණා මේ කියන බොරු වලට නයා ගැහුවා.
0: අනි අපි ආයමු ඒ සිටුේෂන් එකට. ඉතින් මට මගේ ගුරුවරයා වෙනුවෙන් ගුරු උපහාර දක්වන්න මම ಅದ යනවා ලංකා ටාල්ස්. ඉතින් ලස්සන කරන්න පුළුවන් අරවින්ද මොකද දැන් සාමාන්‍යයෙන් අපිට
1: නෝමල් අපි තිස්සරේ මම මේ අම්මලාගෙන් සැලෙන අනේ හරි දුප්පත් ආච්චිම්ම කෙනෙක් ඉන්නවා එයාට රුපියල් 100ක් දෙන්න ඕනේ අම්මේ
0: කියලා
1: අපි ගිහලා එතනින් මේ වෙරළු අච්චාර වරගෙන අති දුප්පත් තමයි. ආන්නේ වගේ අනිත් එක තමයි ඔය.
0: කවදාවත් ඒව නම් කරලා මම
1: පැන්ටි හදලා දෙනවා කියලා යනවා මේ. ගෙදර වැඩක් ඇති මොකක් හරි. ට්‍රේඩ්ුකේ කියනවා ටීචර්ගේ පැන්ට්‍රිය කියලා. අනේ ඉතින් අංක ටයිල් එකේ මිනිස්සු මේ ළමයා ටීචර්ට පැන්ට්‍රිය හදලා දෙනවා කියලා හිතාගෙන පුළුහන් තරම් අඩු කරලා මොසයික් ටයිල් දෙනවා. සතියක් දෙකක් යනකොට මේ මිස්ටේ ගෙදර පැන්ට්‍රිය මේ මොසයික් ටයිල් වලින් අලංකාර වෙලා තියෙන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්.
0: අනේ වාසනාව.
1: ඩට්ටික හැලෙන්න ඕනේ මේ කියන බොරු වලට.
0: ඇත්තට හරිම ලස්සන ඕගලන්ගේ ගෙදර පැන්ට්‍රි එක වෙන්න පුළුවන්, ෆීචර් වෝල් එකක් වෙන්න පුළුවන්, බාත්รูම් එක වෙන්න පුළුවන්. ඒ ඕන එකක් ඕගලන්ට මොසයික් ටයිල් වලින් මේක චූටි ටයිල්ස් එකතු කරලා ලස්සන ඩිසයින් එකක් හැදෙන ක්‍රමයක් තමයි මොසයික් කියලා කියන්නේ. ඕගලන්ට ලංකා ටයිල්ස් වලින් ගන්න පුළුවන්. quality tile නේ ගන්න එකේ යන්න ලංකා tiles හරිද කියලා වැඩේ කරා
1: අපේ මේ ටීචර් එකේ මේ ඔය pantry delivery කරලා අපේ bathroom එකට තහ දෙන්නවා
0: ආ එතකොට සල්ලි ගොඩක් නැහැ නේ අරවින්ද
1: මගේ ගෙදර කල් දෙන්න
0: නෑ ටීචර්ට මට යා ගොඩක් දේවල් උගන්වලා තියෙනවා මං අද මට ගොඩක්
1: මම හිතන්නේ මිස් ටීචර් අනම් ලොකු දෙයක් වට උගන්වන්නේ නැහැ මෙහෙ වෙලා තමයි ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න බුරු කියන්න ඕනේ
0: බලමු මට NLP එකේ අද ලොතරැයි
1: බලක් මේ ඉගෙන ගත්ත කියාගත්ත මිනිස් එක්ක හිටියා නම් එහා පැත්ත සීට් එකේ
0: මට
1: අපිට හොඳ විද්වත් සාකච්ඡාවක් කරලා ලස්සන තැනකට යන්න තිබ්බා
0: එහෙමයි නෑ ෂෝ එක මේ වගේ
1: නැති වුණා නේති
0: ජීවිත
1: සෞත් වෙලා තියෙනවා. ඒ මොකද බලන්න ඕනේ මිනිහගේ ජීවිතය.
0: අයියෝ මේ එහෙම.
1: අනේ මිනිහගේ ජීවිතය. කියනවා.
0: ඉතින් මට මේක ඇදුනොත් අරවින්ද මේ මෙගා පවර් ලොතරැයි පහක්
1: මං ගාව
0: තියෙනවා. ඉතින් එකකට අනිවාර්යෙන් මට කීයක් හරි ඇදෙනවා කියන එක මම දන්නවා. කවුද දන්නේ ඉතින් අර කෝටි ගානක ජයමල්ලද කියලා. මම නම් කොහොමත් විශ්වාසයෙන් තමයි ගන්නෙ. ලොතරැයියක් ගන්නකොට විශ්වාසයෙන් ගන්න මට මේක ඇදෙනවා කියලා හිතලා ගන්නෙ. ඉතින් එහෙම ගත්ත ලොතරැයි කිහිපයක් ඇදිලා තියෙනවා. හැබැයි තාම බැරි වුණා පළවෙනි ටැග්ගට යන්න. බට් මම ඒක අතාරින්නේ
1: නැහැ.
0: මම ඒක අතාරින්නේ
1: නැහැ. අතාරින්නේපා.
0: NLP ලොතරැයි.
1: NLP ලොතරැයි. අතාරින්නේපා.
0: අම්මෝ.
1: කොස්මොට
0: ඒ ඇතර ගන්න ලොතරැයි පහක් ගන්න එක වාර දිනන්න තියෙන සම්භාවිතාවය
1: මේක පාර
0: එක
1: වාර
0: අර වේගෙන් කියන්න කියලා
1: කටේ ලොඳ ඇවිල්ලා නේ
0: දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම වැඩි right
1: see ශ්‍රී ලංකා ලංකාවේ වරලත් ඝනකාදීකාරීවරුන් බිහි කරන එකම ආයතනය කීයක් ආයතන තියෙනවද මේ වගේ
0: එකම
1: එකයි
0: one and only one
1: ඔව් අපි මේ කතා කරන්නේ විභාගයකට ලියලා ඒකෙන් ලැබෙන උපාධි සුදුසුකමක් වගේ එකක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි ওই ඔක්කොම කරලා අවසාන වශයෙන් හොයන එක. වෘත්තීමය සුදුසුකම. මොන්න සෙල්ලම දුන්නත් මොන්න මැද්ද ගැහුවත් අවසාන වශයෙන් වෘත්තීමය සුදුසුකමක්. ඒ තමයි ලෝකෙ වැඩියම ඉල්ලුම තියෙන. ඒ වෘත්තියේ සුසුකම. දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික පුහුණුවත් ඒ ළමයට දීලා. හ්ම් හ්ම් හ්ම්. සීයේ ශ්‍රී ලංකාවකින් එළියට යන ළමෙක් ජොබ් එකට රෙඩි. අනිවාර්යෙන්.
0: හා.
1: අය අරන් ගිහිල්ලා උගන්නලා තොකු වෙනලා විභාගල යන් දීලා 100ක් මේකෙන් ලියන්න මේකෙන් 200ක් නෑ. ඒ ළමයා වෘත්තීමේ භාවයට රෙඩි. එහෙම ළමයෙක් තමයි සීයේ ශ්‍රී ලංකාවකින් එළියට යන්නේ. එතනින් එළියට යන චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙකුට මෙහෙ නෙමෙයි

0: ඕකේ ඕනම ආයතනයකට පොඩි ක්‍රෑෂ් කෝස් එකකින් සෙට් වෙලා වැඩේ ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රෑෂ් කෝස් එකත් ඒ ආයතනයේ වටපිටාව ස්වභාවය අඳුන ගන්න.
1: හරි.
0: සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න නෙමෙයි. සබ්ජෙක්ට් එක උගන්වලා ප්‍රායෝගික පුහුණුව දීලා රියල් වර්ල්ඩ් එකේ ඇත්ත ලෝකේ ප්‍රශ්න විසඳන්න දීලා තමයි ඒ ළමයාව තීරණය කරන්න රයිට්. ඔයා චාටර්ඩ් account. හොඳ ප්ලෑන් එකක් ගහගන්න දන්න ළමයෙකුට අවුරුදු 3-4 ඇතුළත උප්‍රිම මට්ටමින් මම මේ කියන්නේ. නැත්තම් ඇත්තටම අවුරුදු 3 ඉවර කරන්නත් පුළුවන්. අවුරුදු 3ක් උපරිම 4ක් කියන්නකො.
1: හරි.
0: මැච් එක ගහලා ඉවර කරන්න පුළුවන්. සමහර ළමයි ඒක ඒකේ ස්ටෙප්ස් වලට අදාළ විභාග කීපයක් තියෙනවා. සමහර ළමයි ඒවා කරන්නනේ මේ ඔක්කොම එකට කරන්නේ. වෙන් වෙන් වශයෙන් කරනවා.
1: හරි.
0: දැන් ඉස්සරට වඩා විෂයන් ගන්න
1: අඩුයි.
0: දැන් 12ක් විතර වගේ තමයි තියෙන්නේ. ඉස්සර 25ක් තිබුණා කියලා කියනවනේ මෙයා ඉගෙන ගන්න.
1: අමෝ.
0: විෂයන් 25ක් ඉගෙන ගන්න තියෙනවා. ඒක 12කට අඩු වුණා කියලා කිව්වා. ඔයා හිතන්නකෝ.
1: කොච්චර ඒක ලේසියක්ද නේද ඉගෙන ගන්න ළමයින්ට.
0: ඉතින් දැන් මොකද ඔබ කරන්නේ? A level results එනකන් ඉඳලා අඩුම වශයෙන් ඒකේ විෂය ධාරාව අදාළ නැහැ. ඕනම ළමයෙකුට මොන විෂය ධාරාවෙන් A level කරත් ඕන ළමයෙකුට මේ වෘත්තීය සුසුකම ලබා ගැනීමේ අවස්ථාව දීලා තියෙනවා.
1: හරි.
0: විභාගයේ ප්‍රතිඵල එනකන් ඉඳලා S3ක් තියෙනවා නම් එහෙම එන්නත් පුළුවන් තව වෙලාව කාලා. නැත්තම් දැන් මේ මොහොතේ අද ටග්ගාල ඒගොල්ලන්ගේ Facebook page එකට හරි ඒගොල්ලන්ගේ website එකට හරි ගිහිල්ලා aptitude test එක කියලා තියෙනවා. ඒ link එක හොයාගෙන රුපියල් 500ක් ගෙවලා ඒකට විස්තර ටික දාලා
1: හරි
0: දවසක් වෙලාවක් අරගෙන විභාග ලියවනම් බහුවර්ණ ප්‍රශ්න බොහොම ලේසියෙන් පාස් වෙලා ඔබට CS ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙලා අර A level results එනකම් බලාගෙන ඉන්න ළමයි 10,000 ගණක් අතරේ
1: හරි
0: ඔබට හෙඩ් ස්ටාර්ට් එකක් අරගෙන වැඩේ ඉක්මනට ඉවර කරන පාරකට කරකව ගන්න පුළුවන්. මොකද කියන්නේ?
1: මොකද කියන්නේ?
0: බලන් ඉන්නවද? වැඩේට බහිනවද? වැඩේට බහිනවද? වැඩේට බහිනවද?
1: හා බලන් ඉන්නවද?
0: නෑ වැඩේට බහිනවද?
1: බලන්
0: ඉන්නවද? මොකද මන්දියවලගෙන මොකද වෙපාර?
1: වැඩේට බහිනවද?

0: මේවා වෙලා තියෙන්නේ නේ.
1: ඔයගේ මූණේ වගේ තියෙන ඔය
0: ලප ලප වගේ
1: කැලලක් කියවා ගන්න බැරි.
0: පිග්මන්ටේෂන් වගේ
1: තියෙන. ඒක ලොකු එකක් හිතන්නකෝ.
0: පිටියේ තියන අයියෝ. ඇස් දෙක කුයි නහය කුයි කට කුයි ඇඳනම් මගේ මූණ වගේම තියෙන්නේ නේ ධර්මින්.
1: නෑ දැනට ඒ තියෙන ටික ඇති ආය ඇස් දෙකක් නහයක් කටක් අඳින්න ඕනේ නෑ ඒක.
0: මේ වා ඉක්මන්ට වැස්ස මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඉක්මන්ට වැස්ස පායන්න කියලා. අරවින්දර මේ වැඩේ කරගන්න බිත්තිටික ඉක්මන්ට වේලෙන්න. ඉක්මන්ට ගන්නවා ඩියුලක්ස් ඇක්වාටෙක්. හරිද?
1: ඔදන් සමහර අය මට කියනවා මේ මේ අවිල බැලුවා කීප දෙනෙක් ඒගොල්ලෝ ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම ප්‍රපෝස් කරේ මේකට හොඳ පේන්ට් එකක් යන්න ඕනේ සර් නැත්නම් වාට ඔය හැමදාම ඔය ප්‍රශ්නේ තියෙනවා
0: අන්න ඒකනේ
1: කොහොම වුණත් බිත්තිවල හීන ඉරිතැලුම් එනවා ඒව ඇතුලෙන් වතුර රිංගනවා සමහරලාට ඒ පැත්තේ පුස්ස දෙනවා සමහරලාට ඒව බිත්තිය දිගේ ඇවිල්ලා ඇතුල් පැත්තේ බිත්ති වලින් මතුවලා ඒව ඩැමේජ් කරනවා ඩැමේජ් එක කොතනින්ද එන්නේ කියලා හිතා ගන්නත් බෑ ඒ කියන්නේ කෙලින්ම ලපේ තියෙන තැන එහා පැත්තේ නෙමෙයි පැල්ම තියෙන්නේ පැල්ම තියෙන්නේ වෙන
0: වෙන තැනක
1: එතනින් මෙහෙම ඇවිල්ලා මෙතනින් තමයි පිට දාන්නේ
0: එතකොට බිත්ති වල ශක්තියත් අඩු වෙන්න පුළුවන් නේද වතුර ඇතුළට ගිහින්
1: කාලයක් තියෙනකොට නැතුව ඔය ඇතුලේ පුස් අරවා මේවා පොඩ පොඩ හැදෙන්න ගත්තම ඔය දන්නවද නේචර් එකේ තියෙන පවර් එක මේ පොඩි පුස් එකක් මේ පොඩි බියසෙවල එක
0: හරි
1: එයාට පුළුවන්කම තියෙනවා කාලයක් ඇද්දී බිත්තිය සම්පූර්ණයෙන්ම කාලා ඉවර කරන්න ඒ පැලුම් ලිඳවල් වගේ පළල් කරන්න මාර ෆෝස් එකක්නේ. ඉතින් අපි මේ සටන ගෙනියන්න අපිට ඉන්න අපේ පැත්තේ කවුද ඉන්නේ?
0: Yes.
1: ඔයා ඉන්නවා මම ඔයා
0: මම ඉන්නවා.
1: ඔයා නෑ මට ඔයා නම් ඕනේ. ඔයාලා ඉස්සරහ නැත පහරන මට.
0: එහෙනම් ඔයා ඉන්නවා.
1: මේ ඉන්නවා ඔයා මේ ඉන්නවා. ඒ මම පත්තුනොත් ඔයා මේ නෑ. එහෙම කෙනෙක් නෑ මට.
0: හරි.
1: මම හිතුවා මේ බිත්ති සම්බන්ධව මේ හීන ඉරිතලුම් වහලා දාලා දූවිලි වලට වහන්න බැරි වතුරට රැඳෙන්න බැරි කෙලින්ම පේන්ට් එක මම මේ පාර ඩිසිෂන් එක ගන්නවා මේක කළ ගන්නවා. Dulux Aquatic Dam Protection.
0: හරි හරි.
1: එළිය තියෙන නිතර තෙමෙන පායලා වේලෙන නිතර දුක් විඳින බිත්ති ටික තියෙනවනේ මගේ. බිත්ති මම සමාවිල්ලනවා. But I will take care of you guys.
0: Yeah, definitely.
1: Guys, I will take care of you. බය වෙන්න එපා. Dulux Aquatic Dam Protection තිබෙනවා. වාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම
0: සඳහා. පාවිච්චි කරව.
1: නිකම් මෙතන මුදුන වෙන්න ඇවිල්ලා තියෙන ජොබ් එකක් නැති කරගන්න එපා. එන්න. හරි අමාරුවෙන් ඔ මේ ජොබ් එකේ තියන් ඉන්නේ.
0: මේ අරවින්ද ඔයාට කියන්න එක එක්කෙනා අපේ ගෙදර ඇවිල්ලා ගෙදර ගිනි තියන්න හදනවා. හරිද? එක එක කතා කියනවා ගිනි තිය අපේ තියෙන පවුලේ තියෙන සම්බන්ධතාවය කඩන්න එක එක කතා කියලා මේ ඇවිල්ලා ගිනි තියලා යනවා. හැබැයි අපේ ගෙදර ඇවිල්ලනවද? නැහැ. කවදාවත් නැහැ. මොකද අපි ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක තමයි දාලා තියෙන්නේ.
1: කාට දම්පා ඕවට වෙලා තියෙන්නේ?
0: අපේ ඉන්නවා
1: වැඩක් නැති මේ ගෙවල් වල රින්ගගෙන මේවා මේ අවුල් කරන්න.
0: ඔයාටනි වැඩක් නැත්තේ.
1: ගෙවල්ද මේ මොනවද මේ කතා කරන්නේ?
0: ආටනි වැඩක් නැත්තේ අරවින්ද. එහෙම කියන්න එපා. ඒක ඔයා ඒ මනුන්ගේ උපදූප හොයන්නේ නැහැ. ඔයා තමන්ගේ ගෙදරට වෙලා තමන්ගේ වැඩේ කරගෙන
1: ලස්සනට
0: පෞල් ජීවිතයක් ගත කරන හරි ලස්සනට.
1: ඔයගොල්ලෝ ඉන්නේ එහෙම මිනිස්සු ඉන්න පැත්තක නෙමෙයි ඉන්නේ.
0: මං ඉන්නේ එහෙම.
1: කොහෙද බං ඉන්නේ මේ? කොහෙද ඔය ගෙවල්?
0: කොහෙද ඉන්නේ?
1: ඔතන තැන.
0: ගෙවල් ළඟ මිනිස්සු
1: නේ. බෝගහමිල පාර. ඔතන ඉන්න මිනිස්සුන්ගේ වැඩේම ඕගොල්ලන්ට වින කරන එක.
0: නෑ ඒ ගෙවල් පැත්තේ
1: වින කටින් එකද?
0: ඉන්නත් නැති.
1: ඈත ඈත ඉඳලා එනවාද?
0: ඈත ඈත ගම්වල ගම් නියම් ගම්වල ඉඳලා මිනිස්සු එනවා අපිට දැන්
1: නියම් ගම්.
0: මම ප්‍රසිද්ධ වෙලානේ. ඉතින් එතකොට මාර වැඩේ හරිද?
1: මොකට? ඉබුරටත් එනවා මේවා.
0: ඔයාට මුලදී මේ ගහලා ආ කියලා ඉන්න තිබ්බා. ඔයානි අවුස්සල ගත්තේ.
1: මං ඇහුවා විතරයි කොහොද බෝගහවිල අවට පහතද?
0: ගමේ
1: ඉන්න නැති
0: වෙනවද?
1: ගහලා එලවන්න සෙට් කරන්න ඕන බෝගහවිල පාරෙන් ගහලා එලවන්න තත්තර ගේන්න ඕනේ
0: ගිනි
1: කවුද ඔයගලෙන් අල්ලපු ගෙදර එක්කෙනාද ඔය වැඩේ කරන්නේ
0: නෑ අම්මෝ හරිම හොඳ මිනිස්
1: ඉස්සරහා ගෙදර
0: නෑ
1: මම බල්ලා තියනවා මේ උරෙන් උරේ බල්ලා
0: නෑ
1: ඒ වල මට විශ්වාස නෑ
0: මම
1: හිතනවා බය කරලා තියෙනේ ඒගොල්ලෝ
0: කවදාවත් මට
1: දැන් පත් වෙනවා වෙනම තැන
0: මේ ඒ ගිනි නෙමෙයි අපි මේ කතා කරන්නේ ඇත්තටම ගිනි
1: තත්තර කියන්නේ රේඩියෝ එක බඩ වැඩි කරා මං අල්ලපු ගෙදර කතා කළා දැන් වැඩි කරා
0: නෑ නෑ හොඳ මිනිස්සු හොඳ මිනිස්සු
1: අංකල් රේඩියෝ වැඩි කරන්න මම ඔය ඔක්කොම ගෙවල් වලට එහෙම කතා කරා අද ධෝනි සිංගිත්ත ගෙදර එන්නේ ආද හැංගි හැංගි රැට එන්නේ ගෙදර
0: ගල් වලින් ගුටි කන්නේ ගල් ගල් ගහයි මේ ඇත්තටම ගිනි ගත්තොත් දැන් මේ ගිනි ගා අපි මේ කිව්වේ විහිළු කතාවක් නේ ඇත්තටම ගිනි ගත්තොත් කොහමද හිතන්න පුළුවන්ද මෝ මට නම් මන්නම් ඇත්තටම බයයි ගෙදර එහෙම ගින්නක් ඇති වෙනවා කියන එක හිතන කොටත් මට මාර බයක් එන්නේ මොකද පහුගිය දවස්වල අපි එහෙම සිද්වීම් ගණනාවක් දැක්කා
1: පොඩි පොඩි ඉන්ෂුරන්ස් තියෙනවද
0: ගෙදර ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන්නේ දාලා තියෙන්නේ
1: ඒකේ තියෙන ගිනි රක්ෂණේ තියෙනවා
0: ගිනි රක්ෂණේ තියෙනවා
1: පුදුමයි
0: එයා ඒ ඔක්කොම ඉන්ෂුර් කරලා තියෙන්නේ වාහන ඉන්ෂුර් කරලා මාව ඉන්ෂුර් කරලා ගෙදර අම්මා තාත්තා හැමෝම
1: ඔයාව ඉන්ෂුර් කරේ මොකටද
0: ඒක
1: වටිනා දේවල් ඉන්ෂුර් කරන්නේ
0: ඔව් වටින් නැති
1: සල්ලි වැඩි දෙන්න තිබුණා

0: තම වැට වටින් නැති එකකුත් පුළුවන්කෝ මේ පැකේජ් එකට. ඒක දඟල මාව දැම්මා.
1: ඒනම් කවන්නේ අපරාධ සල්ලි නැත්තම්.
0: හරිනා. ඉතින් ඉන්ෂුරන්ස් එකක් වගේම තමයි නේද? දැන් ඒ කියන්නේ ඒක
1: ෆයර් ගාඩ් වයර් එකක් නැද්ද කියද? ඔයගලන් ගෙදර ෆයර් ගාඩ් වයර් තියෙන දම්පාට වයර් එකක් තියෙන නැද්ද? එහෙමත් නැද්ද? කාටද අපි මේ කතා කරන්නේ? මොකක්ද මේ අපි කරන්නේ මෙතන?
0: ඒක නේද? ඩැමේජ් එකක් වුණොත් කාටද කියන්නේ?
1: දැන් හරිම අමාරු වෙන දැන් ඉතින් අර කන්ඩියුට්ස් දාලා බිත්ති ඇතුලෙන් වයර් යවලා වයිතන ලේසිද දැන්? හෙයි. ලේසිද දැන්?
0: ඈ ඉතින් ආයි කරනවා කියනක
1: මුලදි වරද්ද ගන්න එපා. අලුතෙන් හදන දෙයකටවත් අඩුම තරම හොඳට මතක තියාගන්න දම්පාට ACL ෆයර් ගාඩ් වයර් එක. ඒගොල්ල තමයි මුළු රට ජාතියම කුළු ගැන්නුවේ. මේ වැඩේ කරන්න ඕන වැඩක්. විදුලි ගිනි සහ අනිකුත් ගිනි අර ප්ලාස්ටික් වයර්ගේ තියෙන වටේ.
0: ඔව් ෆ්‍රේම් එක වගේ කැලු තියෙන්නේ.
1: ෆ්‍රේම් එක නෙවෙයි නේද කියන්නේ කෝටින් එක.
0: කෝටින් එක.
1: මොකද ෆ්‍රේම් එක.
0: ෆොටෝ එකක්ද? හරි. කෝටිම කෝටිම.
1: දැනුම නම් මිස් පෙරෙනවනේ. පිහිද ගන්න. දැනුම පෙරෙනවා මේ අලවඩේ පොඩ පිටින්.
0: හරි.
1: හරි අමාරු කරන්න.
0: හරි ගත්තා.
1: ඒ කෝටින් එක. ඒක ගිනි ගත්තත් අමාරුවෙන් ගිනි තිබ්බත් ඒක මොහොතින් නිවන විදිහට මේගොල්ලෝ මටීරියල් එක අප්ග්‍රේඩ් කරලා ඒකට ස්ටෑන්ඩඩ් එකක් හදලා SLS ගෙනහැල්ලා අද වෙනකොට දම්පාට වයර් එකක් වෙන්න ඕනේ. ඒක මනම් කෝටින් එක අනිවාර්යයෙන් මේක ෆයර් ගාඩ් නම් කියන තැන. ඒ ස්ටෑන්ඩඩ් එක ගෙනාපු ACL එකට මෙන්න අපේ උත්තමාචාර්ය.
0: හැට්ස් ඔෆ්.
1: උත්තමාචාර්ය වැඩන්නේ. ඔබේ වයර් එක පාවිච්චි කරන්න. එකපාරම මේ වගේ දේවල් කරගෙන යන්න. මේවා ආ අයියෝ වැරදුනානේ ආයි කරමු කියලා කරන්න පුළුවන් වැඩ
0: නෙමෙයි.
1: වන් ෂොට්ම කරලා ඉවර කරන්න ඕනේ වැඩ. හොඳට මතක තියාගන්න. දම්පාට ACL ෆයර් ගාඩ් වයර් එක. වයර් එකත් ලස්සනයි.
0: හරි ඕකේ. ඉතින් මේවා බිත්ති ඇතුලේනේ තියෙන්නේ. ඉතින් ඒ නිසානේ.
1: ඔන්න පොඩි වයර් කැලලා කෙලින්ම පේන්න දාලා තියෙනවා.
0: ඒ තරම් ලස්සනයි ඒක දම්පාට නිසා.
1: දම්පාටේ මෙහෙම එළි එළිවි තියෙනවා.
0: ඔයාට කියන්න අරවින්ද රාජ්‍ය සේවකෙක් දැක්ක ගමන් දැම් මට දුබෝලා ගිහිල්ලා ආව හම්බාගෙන ගිහිල්ලා. එයාට මේ ආරංචිය කියනකම් මට ඉවසILLක් නැහැ. දැන් පාරේනකොට දකින්නනේ රාජ්‍ය සේවකයෝ. කීයදකින් ආ මේ රාජ්‍ය සේවකයෝ.
1: කොහොමද එහෙම කියන්නේ? මට නම් එහෙම කියන්නේ.
0: මට එහෙම කියන්න බෑ රාජ්‍ය සේවකයෝ. පොලිසියෙන් එක යුනිෆෝම් ඇඳගෙන යන රාජ්‍ය සේවකෙක්නේ. ආමිය කෙනෙක් යුනිෆෝම් ඇඳගෙන රාජ්‍ය සේවකෙක්. නේවි එකේ ආ ෆෝස් එකේ රාජ්‍ය සේවකයෝ.
1: රාජ්‍ය සේවකෙනේ
0: හිටරයි.
1: ඒ වගේම
0: කියන්න බැරි. රාජ්‍ය සේවකෙනේ මං කියන්නේ මට අඳුර ගන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඒගොල්ලෝ තමයි.
1: සරන් සරේ වචන මාරු කරන්න එපා. කියනවනම් හරි එක.
0: ඔයා කියන්නේ දැන් ට්‍රැෆික් එකේ ඉන්න පොලිස් නිලධාරියව දැක්කම මට හිතෙනවා වාහනෙන් බහලා ගිහිල්ලා මේ නිවුස් එක යට කියන්න ඕනේ කියලා අර
1: වෙලාව. පාර බ්ලොක් කරගලා.
0: ඔව් එතකොට තව කේස් එකක් නේ. ඒක හින්දා තමයි මං ඉවසගෙන ඉන්නේ. නැත්තම් මං එයාට ඒ ආරංචිය ගිහිල්ලා කියනවා. මොකද මේක
1: රාජ්‍ය තුම උනන්දුවන්නේ.
0: එහෙමයි. ඔයා මගේ උනන්දුව දැකලා නැහැ?
1: නැහැ මේ දකින්න ඕනේ. ඔය තියෙන උනන්දුව මේ තියෙන වැඩට කිවර කරන්න තිබුණා නම් අපිට මීට වඩා ගමනක් යන්නත් තිබ්බ හැබැයි නේ.
0: ඉතින් රාජ්‍ය සේවකෙනේ ඔගලන්ට ලොකු වාසියක් දීලා තියෙනවා ඩේවිඩ් පීරිස් එකෙන්. DPMC ප්‍රණාම රාජ්‍ය සේවකයන්ට ලැබෙන වාසිය තමයි මේක. ඔබ චෙතක් එකක් ගන්නකොට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. වීගෝ එකක් ගන්නකොට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒගොල්ලන් ගාව තියෙන ඕනම මෝටර් සයිකල් එකක් ගන්නකොට රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඊට අමතරව බජාජ් ත්‍රිවිල් එකක් ගන්නකොට රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. කාටද මේවා හම්බ වෙන්නේ? රාජ්‍ය සේවකයන්ට. ඉතින් රාජ්‍ය සේවකයෝ මම හිතනවා මේක ඉක්මනට මේ වැඩේ කරගන්න ඕනේ. අපි දන්නේ කොච්චර කාලයකට තියෙනවද කියලා. ඒ නිසා ඉක්මනින්ම ඔබේ චෙතක් එක වෙන් කරගන්න, ඔබේ වීගෝ එක වෙන් කරගන්න ඩේවිඩ් පීරිස් එකට යන්න කියලා මතක් කරනවා. කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නම්. 0114 700 600.
1: මේ ඒත් එකම අපිට මේ වීගෝ එක ගැන මොන හරි විශේෂ ආරංචියක් තියෙනවද කියන්නේ?
0: ඒගොල්ලන්ගේ වරන්ටි එක ගැන අපි කතා කරනවානේ. අවුරුදු 5ක හෝ කිලෝමීටර් 120,000ක වරන්ටි එකක් හම්බ වෙනවා. හොඳ නිවුස් එකක් ඒක නේද?
1: මම කැමතියි වීගෝ එකේ මේ ඉන්ටීරිය ඩිසයින් එකට. එහෙම මම මේ මෑතක එකක ගියා. මම ඉතින් යන ගමන් හොඳට බලබල ගියා. ඉතින්
0: හරි ලස්සන පාටනේ. යා
1: හොඳ ඉඩයි, හොඳ උසයි නේද?
0: ආ ඕකේ.
1: වීගෝ 3 වීලර් එක හොඳ උසයි. හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා එතන. මං කැමතියි ඒ ඉඩපාඩුවට සහ ඒගොල්ලෝ දීලා තියෙන හරිම සිම්පල් නමුත් සියලු එසෙන්ෂල්ස් ටික කව වෙන විදිහ ඒගොල්ලන්ගේ තියෙන ඩෑෂ්බෝඩ් එකට.
0: හරි ඕකේ.
1: ඒක ටික මාර වටිනවා. කොච්චර චාර්ජක තියෙනවද කොච්චර දුර දුවා ගන්න පුළුවන් දනවම ඒ ටික. ඔබ දන්නවනේ දැන් සිංගල් චාර්ජ් එකකින් කිලෝමීටර් 150ක් දුවන්න පුළුවන් විදිහේ හොඳ පවර්ෆුල් බැටරි එකක් ඇවිල්ලා
0: තියෙනවා.
1: හොඳ පවර්ෆුල් බැටරි එකක්. මීට වඩා දුවා ගන්න පුළුවන් මේ දාලා තියෙන්නේ ප්‍රායෝගික ඉලක්ක.
0: හා ඔකේ.
1: ප්‍රැක්ටිකලි ඔබට ඔප්පු වෙන්න බෑ මේක. නැත්නම් ඉලක්ක නම් මොනවා කියන්නේ බැරිද?
0: ඒකනේ.
1: ප්‍රායෝගිකව මේක කරන්න ගියාම බර දාලා දුවනකොට කොහොමද මේක වෙන්නේ? 150ක් දුවන්න පුළුවන්.
0: ට්‍රැෆික් එකක යනකොට නේද?
1: ඒක ඔක්කොම ගණන් හදලා තියෙන්නේ. මොකද Vigo 3 wheeler එක ලංකාවට කොච්චර ගැලපෙනවද කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න. ඒගොල්ලෝ මේක ටෙස්ට් රයිඩ්ස් පටන් ගත්තේ 2022. තව දකවා දත 2026.
0: ඔව්.
1: අවුරුදු 4ක්. 2022 ඉඳන් අවුරුදු 4ක් Vigo 3 wheeler එක ලංකාවේ හැම ටෙරියන් එකකම රන් කළා. හැම ටෙරියන් එකම මේ බර දාලා බඩු ඇද්දලා බලලා තියෙන කොහොමද මේක ප්‍රතිචාර දක්වන්නේ? චාර්ජ් කරපුවාම.
0: ප්‍රතිචාර අති විශිෂ්ටයි.
1: හොඳයි.
0: හොඳයි.
1: හොඳට හොඳයි. හොඳම හොඳටම බලන ප්‍රතිඵල. කිලෝමීටර් රුපියල් 3 යන්නේ. චාර්ජ් කළා දුවන 3යිනේ යන්නේ.
0: මීයන්
1: පැත්තෙන් නම් හොඳම අඩුයි.
0: වාසි වැඩි Vigo.

0: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University, the place to be. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka ven karwa ganna. Amathanna 011-7788-666.
2: Hari giye, hari matanata giye inda. LOLC eke inne loan ek gatte.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5 715-555 අමතන.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. Gallery Fire Shield Purple Fire

0: ලාන්ස්ටිකෙන් ටික පේගේ
1: හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න
5: රසතෝ තින් රස හැඟුමන් පුබුදලා
6: මෙඩෝලි

0: Medoli, සෑම මොහොතක්ම රසවත් කරයි. මෙඩෝලි දවස පුරාම.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.

0: ಇತ್ತ ಪಿರೆನ್ನು ಸಿಯತ
1: ಬಜಾಜ್ ವೀಗೋ ಲಕ್ಷ್ಯ ಸುಪಿರಿ ವಾಸಿಯ ಬಜಾಜ್ ವೀಗೋ ಇಲೆಕ್ಟ್ರಿಕ್ ತ್ರಿರೋಧರತೆಯಕ್ ಮೆಲದಿ ಗನ್ನ ಒಬಟ ರುಪಿಯ ಲಕ್ಷ್ಯಕ ವಿಶೇಷ ವಟ್ಟಮಕ್ ಸಮಗಿನ್ ವೆಸಿ ಆವರಣ ಕಟ್ಟಲೆಯಕ್ ನೋಮಿಲೆ ಇಮೀನುಪುರ ವಿಹಿದನು ಬಜಾಜ್ ಜನುವಿನ್ ಅಮದರಕುಟ ಸಹ ಸೇವಾ ಜಾಲೆ ಸಮಗಿನ್ ಬಜಾಜ್ ವೀಗೋ ಎಕ್ಕ ಹೇಮ ಗಮನಕ್ ಲಾಭಯಾಕ್ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ಇ ಮೊಬಿಲಿಟಿ
2: ಅರಿಯೇ ಹರಿಮತ ನಟಗಿಯಿಂದ ಎಲ್ಲೋ ಎಲ್ಸಿಯಕೆ ನಿಲೋ ಅನ್ನೆಗ್ಗತ್ತೆ ಮಾತ್ ಹರಿಯನ್ನ ಗೆಲ ಹರಿದನಟಮೆ ಅನ್ನೋನೆ
3: ಎಲ್ಲೋ ಎಲ್ಸಿ ಫೈನಾನ್ಸ್ ಹರಿಯನ್ನ ಹರಿಮ ತನ
4: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ස්වාමීනි මෙයා කසාද බැඳලි තියෙන මාව නෙමෙයි බිත්ති.
4: බිත්ති?
5: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
6: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාවේ පහවිලා නෙමෙයි.
7: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් වෙත පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
8: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
9: අතිවිශ්වාසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
10: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500
11: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0766252630
12: Siriport සමාජිකයන් සඳහා Cargills Food City වෙතින් මෙගා වට්ටම් Sara Chicken Sausages ඉතිරි රුපියල් 170යි Byraha Chicken Meatballs ඉතිරි රුපියල් 115යි Mums Joy Refined Pol Tel ඉතිරි රුපියල් 490යි Signal Strong Teeth Toothpaste ඉතිරි රුපියල්
13: පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
14: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
15: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
16: ආවා ආවා! තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකය සමග 0779 6767 67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩ තහනේ ලුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
19: After levels minds explore කරන්න ready the enroll BSc honors psychology degrees at slit අදමයිදුම් කරන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
20: 2500 අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
21: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
22: අවන්ස් ටිකෙන් ටික පේ
23: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ

0: මම ඊයේ බැලුවා අරවින්ද පැරණි මෙසපොටේනියානු ශිෂ්ටාචාරයට අයත් ලේඛන කිහිපයක්. එහෙම බලද්දී ඒකෙත් තිබ්බා බටර් සෑදීම ගැන කතාවක් තිබ්බා ඒක ඇතුළෙත්. හරිද? ඉතින් කොච්චර පැරණි ඉතිහාසයක් තියෙනවද බටර් වලට? හැබැයි කොච්චර ඉතිහාසයක්ද
1: ඒක කොහොමද හදලා තියෙන්නේ කාලේ?
0: දැන් ඒක නෑ, සඳහනක් තිබ්බා මෙහෙම බටර් බටර් එහෙම කියලා සඳහනක් තිබ්බා ඒ ලේඛනේ.
1: ඒක තමයි අහන්නේ. මොකද්ද මේ සටහන ගැන අහන්නේ?
0: ඒ කියන්නේ ඒ රජ මෙසපොටේනියානු රජ බටර් කෑවේ කියලා එහෙම කෑල්ලක් තිබේ. ඒ කියන්නේ ඒ කාලෙත් බටර් තිබිලා තියෙනවා. එච්චර ඉතිහාසිකුත් තිබිලා අපිට අද තමයි මේ දැන් මේ කාලේ තමයි බටර් බය නැතුව අත දිගහැරලා කන්න පුළුවන් වුණේ. මම මේ කල්පනා කරේ ක්‍රිස්තු පූර්වද වර්ෂද කියලා පතගෙන බලනවා. බලන්න ක්‍රිස්තු පූර්ව 2500 ගණන් වල ඉඳන්ම බටර් ගැන කතා කරලා තියෙනවා. හැබැයි අපි දැන් තමයි බය නැතුව විවුලන් නැතුව හොඳට අත දිගහැරලා බටර් කන්නේ. Thank you so much පැල්වත්ත බටර්. ඒක ඇත්තටම කියන්න ඕනේ, අපි මෙච්චර කල් ඉතිහාසය ඇතුළේ මෙච්චර කල් බටර් තිබිලා අපිට එහෙම අපි බයයි බටර් කන්න නේ අරවින්ද? ගාන දැක්කම බය හිතෙනවනේ.
1: අරවින්ද බය නැහැ බටර් කන්න.
0: හැබැයි නතරයි මට මුඩි බයක් කෙනවා, ගාන ටිකක් වැඩි. ඉතින් මෙහෙමයි
1: මෙසපොටේමියානු රජු බටර් කෑවේ. එහෙම තමයි මේ ඉතිහාසයේ.
0: මෙසපොටේමියානු මේකක තිබ්බා බටර් ගැන. හරිද? ඒකද අපි මෙසපොටේනියානු බටර් ගැනද කතා කරා? මේ පැල්වත්ත.
1: මේක තමයි මමත් ඔයයන් අහන්නේ ඉන්නේ. ඒක තමයි. මෙසපොටේමියානු රජු බටර් කෑවේ.
0: කෑවේ හියද මොකද්ද මන්ද තිබ්බා. හරි, කොමුණද ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි.
1: රජානෝ බටර් කෑවෝය.
0: අන්න හරි, රජානෝනේ
1: මහරජානෝ
0: බටර් කෑවෝය.
1: දැන් මේ මහරජානෝ කෑලා ආයි මම ඔන්න මීටිමක දෙක එළියට
0: මහරජානෝ. හරි,
1: මම මෙව්වා කරන්න එපා. මම පැල්වත්ත බටර් ගැන කතා කරන්න ආපු මිනිහෙක්.
0: යා, ඕකේ.
1: මෙසපොටේමියානු රජු බටර් කෑවෝය. එහෙමද කතා කරන්නේ?
0: ඉතින් ඒ කාලෙන් බටර්
1: රජානෝ බටර් කෑවෝය.
0: මොකද්ද මට කරන්න කියන්නේ?
1: මිස් හොදලා ඉවර කරන්න බැරි රෙදි බාර ගන්න එපා.
0: ඇයි මොකද්ද?
1: එරණා.
0: මම හොදලා ඉවරයි.
1: මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ තාමත් මිනිස්සු කතා වෙනවා. නිකන් නැහෙන්නේ
0: ලේඛනවල. මම ඊයේ පරිශ්‍රම
1: ලේඛන.
0: හරිද?
1: ලේඛනවල.
0: ඉතින් ඒක ChatGPT දාලා
1: මොනවා හරි වචනයක් දෙයක් එහෙම මෙහෙට රවුම් කරලා දාලා පටන් ගන්නවා කතාව කියන්නේ. කියන දෙයක් අපිට දැනගන්න ආසයි නේ, අපි දැනුමට ආසයි. බලුවා මෙලෝ සංසරක දෙයක් දන්නේ නැතුවනේ මේ මෙසපොටේමියාව පටලවගෙන ඉන්නේ.
0: මේ බලන්න සංසරක දෙයක්ද? ක්‍රිස්තු පූර්ව 2500 පමණ පැරණි මෙසපොටේමියානු ශිෂ්ටාචාරවල පවා බටර් සෑදීම ගැන සඳහන් වී තිබෙනවා. මේ බලන්න ChatGPT කියන්නේ මමද කියන්නේ? ChatGPT. හරිද? මම ඒව සර්ච් කරලා අරන්.
1: රජු බටර් කෑවෝය කියලා දැන් පටන් ගන්න.
0: මේ ඇත්තට ඉතින් ලොකු ලොකු ගණන් දෙන්න ඕනේ නෑ. දැන් අපිට හරිම සාධාරණ ගානට පැල්වත්ත බටර් ගන්න පුළුවන් මාකට් එකෙන්. ඉතින් අර ලොකු ගණන් යන්නේ පිටරටින්දන් ගෙන්නනකොට ඉතින් යනවනේ අමතර වියදමක්. ඒ හින්දා හැබැයි පැල්වත්ත බටර් ලංකාව ඇතුළේ නිෂ්පාදන සියලුම නිෂ්පාදන ක්‍රියාවලියම ලංකාව ඇතුළේ සිද්ධ වෙන නිසා හරිම සාධාරණ ගානට අපිට බටර් හම්බ වෙනවා. පැල්වත්ත බටර්, පැල්වත්ත බටර්. ඔට අරග කියනකි කිරිසන් නාමය කියන කියන්නේ අයි මේ අනිතක මේ
1: සයිසස්
0: තුනකින් නොගලට මාකට් එකෙන් ගන්න
1: පුළුවන්.
0: මම ආසයි අනේ පැල්වත්ත වට. මම ඒකට ආසයි. ග්‍රෑම් 50, ග්‍රෑම් 100, ග්‍රෑම් 200 සයිසස් වලින් ගන්න පුළුවන්. ලුණු සහිත එක, ලුණු රහිත එක, ගාලික් බටර් එකත් ඔයගලට
1: මාකට්. මට තියෙන්නේ දෙල්වත්ත බටර්.
0: පැල්වත්ත බටර්.
1: පැනලා කියනවා ඒ වගේවා.
0: ඇයි මේ පොඩ බලමු අද අපිට මොනවද අම්මි එවලා තියෙන කියලා. අපි දෙන්නටම අද එවලා තියෙන අරවින්ද ලන්ච් එක පොඩක්
1: නැද්ද ඇදිල්ලක් අපිට.
0: අරවින්ද කට ඇතුලේ එළියට ගමු. Oh my god, stars milan pastas. Yeah, ඔයාලත් කනල්ලා
1: පොඩි චූන් එකක් නෙමෙයි නේද මේවට?
0: ඔය හැමදාම කියනවනේ මුකුත් ගේන්නේ නැහැ කියලා.
1: කොමන චූන් එකක්ද මේ?
0: ෂෝ එකේ අන්තිම හරියට යනකොට මට මොකද්ද වෙනවන්නේ?
1: මට තේරෙනවා. මේක මට හදා ගන්න ඕනේ.
0: ඒ අර මට නිදිමත ගිහිල්ලා දැන් තමයි ඇක්ටිව් වෙන්නේ.
1: ඇක්ටිව්.
0: ඇක්ටිව්.
1: ඇක්ටිවේෂන්. ඇක්ටිවේෂන්. හොඳයි. හොඳයි. හොඳයි.
0: දැන් පුංචි අයට ඉන්ටර්වල් එකට යවන්නේ මොනවද කියලා අම්මා ඔයා හිතනවා නේද? යවන කෑම එක එහෙම්මම අරගෙන එනවා ගෙදර. අපේ පොඩි අයත් ඉතින් හරි දක්ෂයිනේ. මොනා හරි නිකන් වතුර ටිකක් බීලා හරි මුඛාගේ හරි මොකක් හරි එකක් කාලා හරි ගිනියන එක ආයි ගේනවා. මොකද ඒකලන් සමනකලට සෙට් වෙන්නේ නැහැ. ඉතින් යවන එක මිලාන් පැස්ටා එකක් ඉන්ටර්වල් එකට යවන්න පුළුවන් වුණොත් දරුවෝ තාස නිසා මං හිතනවා අනිවාර්යෙන් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම එක කයි කියලා. සහ එතන පෝෂණය කෑල්ලත් කම්ප්ලීට් නේද?
1: මම දන්නේ ස්කෝලේ අරන් ගිහිල්ලා කනකොට
0: හරි
1: ගෙදර හදලා රස්නෙන් කන ගැම්ම පොඩ්ඩක් මදි වෙන්න පුළුවන්.
0: අස් වෙන්න පුළුවන්.
1: මොකද පැස්ටා වගේව මැක්‍රෝනි වගේව
0: හරි
1: හොට් හොට් සර්ව් කරන්න ඕනේ.
0: පුංචි අය හැබැයි හොට් කන්නේ නැහනේ අරවින්ද. පොඩි අය කනකොට චුට්ටක් ඒගලන්ට නිවිලා තමයි කන්නේ. මං හිතනවා ඒ නිසා ඉන්ටර්වල් එකට ඒගලන්ට මිලාන් පැස්ටා මැක්‍රෝනි ඕකේ කියලා.
1: ඇත්තද? ඒකද කියන්නේ? Get out!
0: බහිනා මං එළියට.
1: ඈ තේරුණා වැඩි. කෑම් පෙට්ටිය දාගෙන ගිහිල්ලා පැය පහකට විතර පස්සේ මේකේ පොඩි අවුලක් තියෙන. ඒත් පිළිගන්න කැමති නෑ.
2: මම ඉතින්ම ඉගුණෙන්චි ගොඩක් නිවෙල කච්චේ.
0: මකරට අවුදින්නේ.
1: අනේ නේ.
0: මකරට ළමයි මේ.
1: සින්දු කියනවා කෑ ගහනවා බයිලා ගහනවා. ඉතින් මුල ඉඳලා මේක දැන් අපි කතා කරන්න එපා දැන්. හරි පැස්ටා දෙන්න බයවෙන්න එපා. මේ ඇවිල රුලං පිටි. නිකං පිටි නෙවෙයි. දැන් අපි හාල්වලත් කෙනර නිව්ඩ් සහිත හාල හොඳයි කියනවා නේද? ඒ වගේ මේ ඩූරම් පිටි නැත්තම් රුලං පිටි කියන්නේ ඔය ස්ටේජ් එකේ අර පෝෂණයේ ගුණය රැකිච්ච තැන.
0: හා
1: අන්න ඒ වයින් තමයි පැස්ටා හදන්නේ. මේක මේ වතුරත් එක්ක අරගෙන කලවම් කරලා බේක් කරලා ගන්න සිස්ටම් එකකින් තමයි මේක
0: හදන්නේ.
1: කිසිම දෙයක් මේකට මික්ස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. කෘතිම රසකාරක වර්ණකාරක කල්තබා ගැනීම ද්‍රව්‍ය එහෙම මහන්සියෙන් වෙනම පිටින් ඇඩ් කරන්න උවමනාවක් නැහැ.
0: Yes.
1: ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක බය නැතුව ගෙදරටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ගොඩක් අය පැස්ටා ගෙදර අරන් යන්නෙම පොඩි අය නිසා. එය ආසයි වගේ පොඩි පොඩි වෙනස් වෙනස් දේවල් වලට අපිට තාම පොඩි බත් පැත්තට පොඩක් බරක් තියෙනවා තමයි. නමුත් ඔබ මිලාන් පැස්ටා වලට පුරුදු වුණොත් අන්න ඔබේ පොඩ්ඩක් ඔය උයන පිහින සිස්ටම් එකේ පොඩි චේන්ජ් එකක් අනිවාර්යෙන් මේක හදා ගන්න සමහර අය හිතනවා හරිය අමාරු ඇති කියලා. ඔබ එකපාරක් හැදුවොත් එහෙම මේක නිතර හදන්න ගන්නවා. මොකද මේක ඒ තරම් ලේසි. සමහර වෙලාවට gedare ඔය එහෙම මෙහෙන් අපි හදලා කරලා ඉතුරු වෙලා තියෙන ලෙෆ්ට් ඕවර්ස් වලින්ම මැච් එක ගොඩ දා ගන්න පුළුවන්. ගෙදර පොල් කිරි නැති වෙන්නේ නැහැ ලේසියකින් අපේ වගේ ගෙවල් වල. පොල් කිරි නැත්තම් එතන ගෙදර උයන්න පුයන්න පිහන්නේ නැහනේ. එක්ක පිටිකල පොල් කිරි හරි පොල් ගාලා හරි මොකක් හරි එකමෙන් පොල් කිරි ටික තියෙනවා. පොල් කිරි ටික ඝනකමට දාගත්තා නම් අර හෙවි ක්‍රීම් අවශ්‍යතාවය ඉවරයි. ගෙදර තුන පහ කොහොමත් තියෙනවා. ඒ ටික දා ගන්නවා. චීස් කෑල්ලක් දෙකක් කොහොමත් ඔය කරකිලා ඇති. චිකන් ටිකක් හදවුවා තිබුණත් හොඳයි. එහෙම නැත්නම් අලුතින් තිබ්බත් හොඳයි. එක පොට් එකේනේ මේ මුළු ඔක්කොම හැදෙන්නේ. වළන් 10ක් 15ක් හොදනවද? නැහැ.
0: ඒකනේ.
1: ඒව මොනවත් නැහැ. මේක මාර ලේසි හදාගන්න. රස්නින් සර්ව් කරන්න පුළුවන් නම් තියෙනවනම් ඉතින් අර අපි බටන් මෂ්රූම් ටිකක් කපලා එහෙම තියෙනවා පොඩි වැඩ. පාස්ටි ටිකක් ලියලා
0: හරි ඔකේ.
1: වෙලාව තියෙනවනම් ඇඩ් කරන්න පුළුවන්. හැබැයි පාස්ටි නැතුව බටන් මෂ්රූම් නැතුව මේක කන්න බැරිද?
0: කන්න පුළුවන්.
1: කන්න පුළුවන්. ඔක්කොම එහෙම එහෙම වෙලා ගියත් චීස් ටිකක් ග්‍රේට් කරලා දැම්මා නම් ආයේ නම්බර් එකෙන් කෑවේ හැකි. චරහට කෑවේ හැකි ඕන මිනිස්සෙක් ලේසිය නෙමේ. පැස්ටා තියනවා දැක්කහම ඩිනර් එකක් ඔෆර් කරොත් එහෙම අනේ ඕගොල්ලෝ සෑහෙන මහන්සි වෙලානේ.
2: අපි නේ දන්නේ
0: හිතන්න ඔයගොල්ලන්ට මේකට සොසේජස් ටිකක් නැත්නම් මීට් බෝල්ස් ටිකක් දාන්න ඕන යන්න කාගියල්ස් එකට. මේ දවස්වල ඒගොල්ලන්ගේ නියම ඩිස්කවුන්ට් ටිකක් එනවා. මෙගා ඩිස්කවුන්ට් රිවෝඩ් සමාජිකත්වයේ විතරමයි ඔබට තියෙන්න ඕනේ. ඒ කියන්නේ රිවෝඩ්
1: ටෙස්ට් එකක් හදාගෙන ඉන්නේ ගහන්නේ අන්න එතන
0: කියලා. අන්න චිකන් සොසේජස් අන්න
1: සොසේජස් ටිකක් ගත්තා.
0: ඊපස්සේ අතුරු පසල ගන්න කෙලිම අයිස්ක්‍රීම් ගන්න.
1: අතුරු ප්‍රශ්න
0: අතුරු පසට
1: අතුරු පස
0: අතුරු පසට ඊපස්සේ චොක්ලට් බිස්කට් වලට ටූත්පේස්ට් වලට දත් ටිකක් මැදගන්න ටූත්පේස්ට් වලින් සබන් නාන්න හරිද ඊට පස්සේ ආමං ආස එකක් තියෙනවා චිකන් කොච්චි බයිට්ස් වලටත් ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා රුපියල් 320ක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා කාගීල්ස් ෆුඩ් සිටි වලින් මම ආයෙ මතක් කරනවා රිවෝඩ් සමාජිකෙක් නම් ඕගලන්ට මේ දවස්වල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා ඩිස්කවුන්ට් තියෙනවා gedara ඕන කරන දේවල් වලට ගෙදරට ඕන කරන සහ ඔබ ආස කරන දේවල් ලිස්ට් එකම කාගීල්ස් එක ඔන්න මේ පාර දීලා තියෙනවා සුපිරි සුපිරි මේක 24 වෙනිදා දක්වා අද 22 නේ 24 වෙනිදා දක්වා මේ මෙගා ඩිස්කවුන්ට් ක්‍රියාත්මකයි කියලා මතක් කරන්න ඕනි කාගීල්ස් ෆුඩ් සිටි වල
1: වියට්නාම් ගැන කතා කරමුනේ
0: හා ඕකේ
1: දැන් ප්ලෑන් එකක් තියෙනවද වියට්නාම් යන්න මගේ මේ යාළුවාගේ පාර ඔය ගිහිල්ලා ඇවිල්ලා තිබුණා වියට්නාම් තමයි ඒගොල්ලොත් ගියා
0: හා නියමයි
1: එක්ස්පීරියන්ස් එක ගැන මට දැන් කව මට බ්‍රීෆ් එකක් දෙන්නම් කියලා
0: හා ඕකේ
1: කියනවා මේ අපි දැන් මේ කියනේවත් අහගෙන බලමුකෝ බලමුකෝ තමයි එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ හැබැයි ඒගොල්ලෝ කියනවා මචං මොළේ කියනාට වඩා කියන්න තව මාර දේවල් ටිකක් තියෙනවා හොඳ සර්විස් එකක් ඔෆර් කරනවා කිව්වා හොඳ සර්විස් එකක් ආයි ෆ්ලයිට් එක පුරාම මේ සර්විස් එක බලා ගන්න පුළුවන් ඇත්ත ඒගොල්ලන්ගේ පොඩ්ඩක් රෙකග්නයිස් කරලා තියෙනවා මේ හරිම ෆ්‍රෙන්ඩ්ලි කියලා ඒගොල්ලන්ගේ සර්විස් එක සහ බජට් එයාලයින් එකක් උනත් මොකද බජට් එයාලයින් එකක් උනා කියලා නෑ ඔබට නිකන් ඔබට ටේලර් මේක් කරගන්න පුළුවන් නිකන් අපිට තියෙනවනේ ආ මට නම් මේ කිලෝ 7ක් මදි මට නම් කිලෝ 20ක්වත් ගෙනියන්න ඕනේ ආන්න තියෙනවා ඒත් මදි කියලා හිතෙනවා ආන්න ඒවටත් විදි තියෙනවා ඒ වගේ බජට් එයාලයින් එක කියන සර්විස් එක ඇතුළෙත් ඔබට තව කැටගරිස් කීපයක් හම්බ වෙනවා ඔබේ විදිහට මේක පොඩ්ඩක් ටේලර් මේක් කරලා පිළිවෙලක් කරගන්න
0: හරි ඔකේ
1: ඔබ මෙතනින් යන්නේ කටුනායකින් නැගලා
0: හොචිමින් වලට
1: යන හොචිමින් ගියාට පස්සේ ඔබට ඒ සර්විස් එක තියෙනවා තවත් ඩෙස්ටිනේෂන් 66කට සියලුම ප්‍රධාන රටවල් ටික මේකට අයිති වෙනවා. ඉතින් බලන්න ඔබට බාධාවත් තිබුණේ සල්ලි නා රටකට ගිහිල්ලා එන්න ආසයි. ඒ වුණාට මේ මොන මාර සල්ලියක් නෙමේ යන්නේ කියලා හිතුණා නම්
0: හරි.
1: මම ඔබට කියනවා වියට්ජට් try කරන්නේ මන්ද? try කරලා බලන්නකෝ. මේ නිකන් හොයලා බලන්න විස්තර හොයලා බලන්න. මම කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම ස්පෝට් එකක් මේ ලෝකේ තියෙන හොඳම විනෝදාංශයක් කියන දෙකම එකක් ට්‍රැවලින්
0: yes
1: නේද
0: අනිවාර්යෙන්
1: ට්‍රැවලින් කියන එක එකතනකද ස්පෝට් එකක් ඇයි ඇවිදින්නද කඳු නගින්නද දරුවා මේවා කොච්චර දේවල් ප්ලෑන් කරගන්න පුළුවන්ද මේක ඇතුලේ
0: ඒක හරි
1: පුළුවන් හැම වෙලාවෙම ලෝකෙ පුරා යන්න ලෝකෙ දකින්න හොඳ නරක ගැන හොඳ අවබෝධයක් එන්නේ එතකොට අන්දනා මේ නිකන් මොකක් හරි YouTube එකක් දායන මොකක් හරි කරලා බලන්න පුළුවන්.
0: හැබැයි ඒකිනුත් ඉන්ස්පයර් වෙනවා අරවින්ද මං එහෙම කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එහෙම වීඩියෝස් දැක්කම සමහරක් රටවල් වල ඒ වගේ ලස්සන මූවීස් දැක්කම මාර විදිහට ආස වෙනවා ඒ රටවල් වල ට්‍රැවල් කරන්න. ඉතින් එහෙම ඒ කියන්නේ වීඩියෝස් බලන්න ට්‍රැවල් උත් කරන්න වීඩියෝස් බලන
1: වැඩි හච්කනත්
0: මතක් කරන්නේ අපි මේත් එක්කම එහෙම වීඩියෝස් බලන වැඩවලට ඊට පස්සේ TikTok යන වැඩවලට ඔබ තවමත් ලොකු ඩේටා ප්‍රමාණයක් වියදම් කරනවා නම් ලොකු සල්ලියක් වියදම් කරනවා නම් මම ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා හච් 15 ගැන හච් 15 කියන්නේ රුපියල් 1199කට apps 15කට unlimited data දෙන පැකේජ් එකක් කාලිකෙන් apps ටික මතක් කරේ නැති නිසා මම apps ටිකත් මතක් කරන්නම් WhatsApp Viber Imo Telegram Messenger, Discord, ඊට පස්සේ ChatGPT, Gemini, තව තියෙනවා X, LinkedIn, TikTok, Snapchat, YouTube, Instagram, Facebook. මෙන්න apps 15 unlimited data හම්බ වෙනවා. තව වැඩිපුර 35GB ඔබට හම්බ වෙනවා Hutch 15 package එක ඇතුලේ. ළඟම ඉන්න නියෝජිතයව හම්බ වෙලා activate කරගන්න.
1: දැන් යන වෙලාවේ මතක් කරගන්න දැන් අපි ඔක්කොම යාලයින් ගැන අර මේ ඔක්කොම අපි ඔබට කිව්වට.
0: හරි.
1: තාමත් සමහර අයට බය නිකන් වෙබ්සයිට් එකකට ගිහිල්ලා ටිකට් එකට සල්ලි බැඳලා
0: හරි
1: පැකේජ් එක ලෑස්ති කරගෙන රටකට ගිහිල්ලා නතර වෙන තැන ප්ලෑන් කරලා එයාපෝට් එකේ ඉඳලා කොහොමද යන්නේ පුරුදු කාර්යයකට ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි පුරුද්ද තියෙනවා නම් දන්නවා රයිට් බුක් කරන්න ඕනේ නැහැ එතනින් වාහනේ ගන්න පුළුවන් හෝටලේ මෙහි ඉඳලා දාගෙන යනවා මේ මෙන්න මේ මේ මේ සයිට්ස් වලින් මේ ඇප්ස් වලින් අපිට තැනක් බුක් කරගන්න පුළුවන් එක්ක විලා එකක් නැත්තම් මෙන්න නැත්තම් Airbnb එකක් කරේ මොකක් කරේ කියලා දන්න මිනිහා දන්නවා
0: හරි
1: හැබැයි ෆස්ට් ටයිම් මේක කරන්න ගියාම සමහර ලාවට ඉවරන පොඩ්ඩක් කන්ෆියස් දැන් මේක වෙලාවල් ටික මැච් කරගන්නේ කොහොමද, දවස් ටික කොහොමද බුක් කරන්නේ, හෝටලේ කලින් දවස් ඉතින්ලා දානවද, හෝටලේට චෙක්ඉන් වෙන්න දෙන්නේ කීයටද, ඔය වගේ දහහකුත් එකක් ප්‍රශ්නේ.
0: අනිවා
1: ඒ සමහර අයට තියෙන මේ ඔක්කොම ටික දන්නවා, මේවා කරන්න වෙලාවක් නැහැ,
0: ප්ලෑන් කරගන්න
1: මේ තියෙන වැඩට ගෙවුනාම මේ මේවා මේ දිග ඇරගෙන මේ ඇප්ස් වලට ගිහිල්ලා වෙලාවල් බලලා හෝටලේ මොකක් කරන්න බෑ. මම දන්න බිසි මිනිස්සු ඉන්නවා,
0: හරි
1: ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන්න ආස මිනිස්සු ඉන්නවා,
0: හරි ඔකේ,
1: කොච්චර වුණත් මේ ඔක්කොම දන්නවා වුණත් තාම පොඩි බයක් දැනෙන මිනිස්සු ඉන්නවා, මේ ට්‍රැවල් කරන්න කොච්චර ලෑස්ති වුණත්. ලංකාවේ කොච්චර ට්‍රැවල් ඒජන්ට්ස්ලා ඉන්නවද? සිය දාස් ගානක් ඉන්නවා. පත්තරයක් එහෙම පෙරලලා බලන්න පුදුම සර්විසස් ගොඩක් දෙනවා. කවුද ඒවැ ඉන්නේ? අපි දන්න අයද ඉන්නේ? දන්න අය නෙමෙයි ඉන්නේ.
0: ඔව් නේද?
1: සමහර නංගන් අපිට කම්ප්ලීට්ලි අලුත්.
0: ආ ඒක හරි.
1: හැබැයි අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම පළපුරුද්ද තියෙන ආයතනය මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඔයගලන්ට ඔළුවට එන්න ඕන එකක්. ඒ තමයි BOC Travels.
0: ආ ඔකේ.
1: කවම කවදාවත් රටකට ගිහිලා නැහැ කියලා හිතන්නකෝ. පටන් ගන්න BOC Travels. ඔබට ස්මූත් ටුවර් එකක් දෙන්න ඒගොල්ලන්ට පුළුවන්. මෙතන ඉඳලා යන ටිකේ ඉඳලා ස්මූත් ටුවර් එකක් අරින්ම නිකන් කිසිම ගැස්සිලි වැද්දෙන්නේ නැහැ.
0: ඔකේ.
1: බබෙක් වගේ ආපෝට් එකට ගියා, මේ වෙලාවට ප්ලේන් එක අතනින් බැස්සා, ට්‍රාන්ස්පෝර්ට් එක හෝටලේ මේ ටික බැලුවා, ආය ආවා ඩාඩාඩා ගෙදරාව බටර් වගේ ට්‍රිප් එක.
0: එහෙම
1: ආසද?
0: ආසයි ආසයි.
1: තව තියෙන ඔබ ඔක්කොම දන්නවා. හැබැයි වෙලාව නැහැ. කතා කරන්න BOC Travels අවුරුදු 30ක් යන්න ඕනේ මෙන්න මේ රටවල් වලට කියලා කියන්න. ආයේ මුකුත් නැහැ. වීසා ප්‍රොසෙස් එකේ ඉඳලා සියලුම දේට සහයෝගය දක්වනවා.
0: නියමයිනේ.
1: හොඳ මුදලකට ටිකට් එකක් රිසර්ව් කරගන්න.
0: හරි.
1: වැඩිය නෙමෙයි. හිතන්නක දඹදිව වන්දනා සංචාරයක් කවන්න ඕන තාත්තලා අම්මලව. ඒගොල්ලන්ට මේකේ තියෙන එක්ස්පීරියන්ස් එක දැන් තිබුණත් පොඩ්ඩක් වයසත් තියෙන පොඩ්ඩක් වතින්නේ නේද?
0: ඔයාලා ඉන්න ඕනි
1: වගේ. ඔයා විශ්වාස කරන්නේ නැති ප්‍රමාණයක් යංග ජෙනරේෂන් එක. දඹදිව යනවා. ඔබට ඕනේ අර ලක්ෂරි ලයින් එකනේ. එහෙමනේ ඕනේ. BOC Travels කතා කරන්න.
0: හරි නියමයි.
1: දැන් හරිනේ. කවදාවත් ගිහිල්ලා නැද්ද රටකට? BOC Travels කතා කරන්න. බිසීද? BOC Travels කතා කරන්න. බිසිට නෑ. මොකද්ද මේ BOC Travels? BOC Travels කතා කරන්න.
0: හරි.
1: නම්බර් එක දැන් දෙනවා. ඕන දේ කියන්න. ලස්සනට පිළිවෙලට මැච් එක ගස්සලා ලස්සනට දෙයි. ඔබට නිකන් දැනෙන්නේවත් නෑ. ඔබට හිතේ අඩේ හැම ඉතින් රටවල් වල යන්න තියෙනවා නං. ඔන්න ඕන ඔන්න කී වතාවක් යන්න පුළුවන්. අන්න ඒ ෆීල් එක ගන්න. BOC Travels කතා කරන්න. 0.7.0.22.76. 0.7.0.22.76. පුරුදු වෙන කරනවා නෙමෙයි. අවුරුදු 30ක් ඉන්ඩස්ට්‍රියේ මේ වැඩේම කරා. BOC Travels? ඕ. BOC එකට පූර්ණ අනුබද්ධිත ආයතනය. කතාව ඉවරයිනේ නේ.
0: Nice.
1: වැඩේ ඉවරයි.
0: එහෙනම් අපි යනවා. හෙට ආයි හම්බ වෙමු. සුබ දවසක්.
1: මම අරවින්ද.
0: මම ආශාර්යා.

0: වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු කටක් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
3: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
2: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
3: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
4: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්
5: නැහැ. වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කප්පලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
6: අපසෝසස් පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
11: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
10: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: මෙතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයිය. NLB මෙගා පවර් ඔබත් අදම මිල දී ගන්න.
15: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම. සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
4: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 9 දැන් වෙලාව.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: था टॉप स्टोरी।
1: විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව දැනුම් දෙයි. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. පාර්ලිමේන්තුවේ 3-2 සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා වෙත බහර දී තිබූ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායක ජගත් වික්‍රමරත්න විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමටද 22 සංශෝධනයේ නියෝජනා කර තිබෙනවා. අගමිනිසුරුවරයෙකුට අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ දොරේට පත්වන දින සිට වසර 6ක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළපෙන දිනය අගමිනිසුරුගේ විශ්‍රාම දිනය ලෙස සැලකීමටද සංශෝධනය මගින් යෝජිතයි.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණින් ජපානිම නිෂ්පාදනය කරලා ජපානෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, Aqua Prius XU වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLA ටෙක්නොලොජි එක, Wagoneer Series සඳහා හරියන එකම බැටරිය, ජපන් වාහනයට ජපන් බැටරියක්. 98.2 98.4

0: සිත පිරෙන්න සියත. දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University.

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සේකෙන් නිලෝන්නෙක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
1: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් පුල්සිටි වෙතින් මෙගාවට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7up ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් පුල්සිටි
3: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung Hisense Panasonic SGL ඇතුළු හොඳම මාධ්‍ය සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජ.
7: ජලජ හා සංක්‍රමණික පක්ෂීන් සඳහා ප්‍රසිද්ධ මේ ජාතික වනෝද්‍යානය මොකක්ද? 1. විල්පත්තු ජාතික වනෝද්‍යානය 2. කුමන ජාතික වනෝද්‍යානය
8: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
9: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න
10: පොකට් මනි
11: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
10: අනුග්‍රහය
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
6: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජ
12: 98.2 98.4

0: පොල්ගාල මහන්සේද පොල් මිරි කල කෑම හදල එපා වෙලාද වෙහෙස කර ජීවිතයෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලේසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
10: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? 1 සල්ෆර්, 2 හයිඩ්‍රජන්.
12: ඉස්කෝලේ 10 වසරින් ගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට වට්ස්ඇප් කරන්න.
13: යත පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
14: 98.2 98.4

2:43 දැන් වෙලාව. සමහර දේවල් තියෙනවානේ පටන් ගත්ත කාලේ මාර සතුටින් මාර එක්සයිට්මන්ට් එකක් තියෙන දේවල් කරනකොට. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ ඒකේ විශේෂයක් නැති වෙනවා. ඒක වැඩිපුර අපිට ඕන නැති දෙයක් වගේ වෙනවා. හැබැයි රත්තරන් කියන්නේම කවදාකවත් ඒකේ තියෙන එක්සයිට්මන්ට් එකවත් ඒකේ තියෙන වටිනාකමවත් අඩු වෙන්නේ නැති දෙයක්. දැන් හිතන්නකෝ අවුරුදු ගානකට කලින් ඔබ ගත්ත මොකක් හරි ගෝල්ඩ් ආටිකල් එකක් තියෙනවා. ඒක දැන් මේ විදි ඩිසයින් එක පරණ වෙන්න පුළුවන්. හැබැයි රත්තරන් වල තියෙන වටිනාකම පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. එහෙම කාලයකට කලින් ඔබ ගාව තිබ්බ දැන් වැඩිය ඔබ හිට මෙහෙට ඇති දාන්නේ නැති. එහෙම නැත්නම් ගෙදරෝ ඒ අල්මාරියකේම පොට්ටනිය කොතල තියෙන ජුවලරිස් මොන හරි තියෙනවද? මං කියන්නේ පරණ පොඩ්ඩක් ඩැමේජ් වෙලා වගේ තියෙන. අන්න ඒ ජුවලරිස් ටිකට හරිම වටිනාකම ගන්න මේ මාසේ 27 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් ස්වර්ණමහල් ජුවලර්ස් වත්තල මහනුවර බ්‍රාන්චස් දෙකේ ඔන්න ලොකු වැඩක් වෙනවා. ඉරිදා ඉඳන් අඟහරු බදාද වෙනකම් මේ වැඩේ තියෙනවා. ඉරිදා සඳුදා අඟහරුවාද බදාද ඒ කියන්නේ 27 වෙනිදා 30 වෙනිදා වෙනකම් ඔබට මේ chance එක තියෙනවා. එතනට ගියොත් දැනට මාකට් එකේ තියෙන හොඳම price එකකට ඔබට පුළුවන්කම තියෙනවා ඒ jewelries exchange කරගන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔබට 0117534406 කියන නම්බරකට කතා කරලා 0117534406 මතකයි නම්බර එක. ඒ නම්බර එකට කතා කරලා ඔබට විස්තර දැනගන්න පුළුවන්. ඒ වැඩේ නැතුව ඔබ නැත්තම් වෙනද වගේම ජුවලරිස් ගන්න බලන්න ස්වර්ණමහල් එකට යනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා කොළඹ කිරිබත්ගොඩ කළුතර මහරගම කුරුණෑගල මීගමු නුගේගොඩ මහනුවර මාතර ගාල්ල ගම්පහ වත්තල රත්නපුර කෑගල්ල මේ කියන තැන්වල ස්වර්ණමහල් ජුවලර්ස් බ්‍රාන්ච් එකක් ඔබට හොයාගන්න පුළුවන්. ගිහිල්ලා ඒ විදියට ඔන්න ඒ වැඩෙත් කරගන්න. ඒත් එක්කම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක ගැනත් ඔබට මතක් කරන්න ඕන. වෙනදලා ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන් කියලා පණිවිඩය මතක් කරනවා. එහෙම නැත්නම් gift එකක් විදිහට එවන්න පුළුවන් කියලා මතක් කරනවා. දැන් ලංකාවෙන් විතරක් නෙවෙයි අපි වහගෙන ඉන්නේ. ලංකාවෙන් එළියෙදුනොත් සමහර විට ඔබ මේ වෙලාවේ මාව වහගෙන ඉන්නව වෙන්න පුළුවන්. ලංකාවට එන්න මොන තිලකවර්ධනකින් ඇඳුමක් ගන්න? නෑ නෑ, ඔන්න වැඩ වෙනස් කරලා තියෙන්නේ. ලංකාවෙන් එළියටත් ඔබට පුළුවන්කම තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් ඇඳුමක් ගෙන්න ගන්න. යන්න global.tilakawardena.com වෙබ්සයිට් එකට. එතනින් ඔබට බලා ගන්න පුළුවන් UK, USA, New Zealand, Qatar, Kuwait, Germany, Italy මේ වගේ රටවල් ගානකට ඔන්න ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නව වගේම තිලකවර්ධනකින් ඇඳුමක් ඔන්න ඔබට දැන් ගෙන්න ගන්න පුළුවන්. ආයෙත් මතක් කරන්නම් global.tilakawardena.com වෙබ්සයිට් එකට තමයි ඔබ යන්න ඕන. වෙනද වගේම ඉතින් ලංකාවේ කට්ටියෙන් නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක මතකයිනේ. කොළඹ කිරිබත්ගොඩ වඩ තැනකට නම් ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත ඔබ ඕඩ එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. gift එකක් විදිහට යනවා නම් ඒකත් ලස්සන box එකක දාලා ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා.

0: පිරෙන්න සියත. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා දන්සල ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
0: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: ඇතිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
1: ඈත්තුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අයවට පේන්නේ නැනිකෙන්.
0: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
2: මිලාන් පැෂදා යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්.
0: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාධ්‍ය සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
3: ඒක කොහොමද මොකද කම්බුලේ ටැටූ එකක් ගහලා?
4: ෂෝරි පිම්පල්.
3: හොඳ චූටි.
4: ඇයි?
3: කම්බුලේ නිතුම් කාලක් බවහිලා.
0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
0: හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: උදේ 11 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: था टॉप स्टोरी।
1: අයිසහා හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. අයිසහා හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අලුපෝ මුල්ල වඳුරම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වඳුරම්මුල්ල සෙසත මාවතේ ගමන් කරමින් සිටියේදී ඔහු පරීක්ෂා කර ඇති පොලිස් කණ්ඩායමක් විසින්. එහිදී සැකකරු සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයා ගනු ලැබුවා. පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 190ක් සොයා කෙරුණා. සොයාගත් මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීට පෙරද අවස්ථා 7කදී මත්කුඩු සමග අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. බත්මන් යුද ගැටුමෙන් පසු ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තම ප්‍රතිපත්තිවල පරාජය පිළිගැනීමට සිදුවනු ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ ජාතික ආරක්ෂක සතිය වෙනුවෙන් නිකුත් කළ එම ප්‍රකාශය සඳහන් කර ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලයට මැද පෙරදිග කලාපෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි. ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාරවලට ඉරානයේ ලබා දුන් ප්‍රතිචාර හේතුවෙන් ඇමරිකාව ඊශ්‍රායලය මෙන්ම ඔවුන්ගේ සහායකින්ගේ කලාපීය බලපෑම දුර්වල වී ඇති බවයි ඉරානය සඳහන් කළේ. සියතමිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ, වාහනේ පැත්ත රදිනවා වගේ.
4: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
3: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
4: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
5: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
6: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
7: 98.2 98.4

0: ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable යපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
9: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
13: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
14: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
15: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
14: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
14: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
16: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න.
14: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
18: මිස් හොඳ කූල්ද?
19: කූල්. මොකද මම හොට් නේ.
18: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදු යුත් වගේ
19: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
20: Oh my god.
18: ඔඩි මිස් සුදු කොච්චි.
21: Hot and spicy with sudu kochi. Kochi.
22: මොනි සියතම හවස දෙකට sudu kochi ta.
18: Miss miss excuse me miss.
19: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
23: 98.2 98.7

98.4 මෙගාවාට්ෂියට සියත FM.

උදේ 11 විනාඩි 24යි දැන් වෙලාව. ගෙදර ගියාට පස්සේ වෙනදට වඩා ගෙදර ආයේ මොකක් හරි වෙනසක් ඔබට දැනෙච්ච දවස් තියනවද? සමහරලාට ගෙදර ඔබේ දරුවෝ බලන් ඉන්නව නම් ඔබ එනකන් වෙනද වගේ ඔබත් එක්ක කතා බහක් නෑ. සමහරලාට ඔබ වෙනදට කැම් මේසෙ නම් කතා කරන්නේ. අද එච්චර ලොකු මාතෘකාවක් නෑ. පොඩි පොඩි දේවල් ඔබ අහන දේකට උත්තරයක් දෙනවා. එතනින් එහාට වෙන මුකුත්ම රියැක්ෂන් එකක් නෑ. එහෙම දවසක ඔබ අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? අවසනීපයක්ද? මොකක් හරි අවුලක් වුණාද? ඒ වගේ ප්‍රශ්නයක් නම් ඔබ ඇහුවේ ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න ඊට පස්සේ. ඔයා හොඳින්ද කියලා අහන්න. අන්නේ ප්‍රශ්නේ අහුවට පස්සේ සමහර විට දරුවා කාලයක් තිස්සේ ඔබ හයි කියලා බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක. එතකොට යාට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න තියෙනවා නම් ඒ හැමදේම ඔබට බය නැතුව කියනවා. මොකද අපි පුංචි කාලේ ඉඳන්ම කැමති අපිට සේෆ් සෝන් එකක් තියෙනවටනේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි බලන්නේ මේක ගිහින් කිව්වොත් මට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ කාගෙන්ද? සමහර විට ඒක අම්මා තාත්තා වෙන්න පුළුවන්, නැත්නම් සහෝදරයෙක් වෙන්න පුළුවන්, අචිසිය වෙන්න පුළුවන්. අන්නේ කියන සේෆ් සෝන් එක දරුවන්ට හදලා තියන්න. මේ පණිවිඩය ඔබට මතක් කරේ රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක හානිකර මද්‍රව්‍ය වලින්, විෂ මද්‍රව්‍ය වලින් අපේ අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න. ඉතින් ඒ පණිවිඩය අපි අපේ දවස ගානේ මතක් කරනවා. විශේෂයෙන්ම දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා අලුත් යාළුවෝ හම්බ වෙනවා. එතකොට ඉස්කෝලේ

ඩක්න ලබට මතක්කර ඔබ ගව දැනට තියන පැරණ වගේ පොඩි ඩමේචක් වෙලා තින චුල ස්තියන ඔබට දැනට මාකට් එක තින හොඳම ප්‍රයිස් එකට එක්ස්ේච් කරගන්න පුළුවන්කම තින මේ දවස්ටිකේ එකන විසි හත්ව තිස්වද වනක ඉරිතම වැඩි පටන්ගන්න බද දෙනකම්ම තින ඔබට යන්න පුළුවන්කම තින බත්තල මනත්ත මහනුවරතියෙන ස්වර්ණ මහචෝලස් බ්‍රාංචස් වලට. යන්නකලින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0.1157 04.02 කියන නම් එකට.

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: හිනා වෙන්න වෙන්න වෙලාව.
6: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකො.
7: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත් පාරගම්, තෙබුකොළ.
6: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
2: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
8: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන
9: අඩුම බිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් Prime අපෙන්. දකින හීන ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13:22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
18: සිත් බැඳගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
19: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
9: ඕනම කැම temperature කරගන්නට නියම බත්තල්වත්ත බට
5: real mat experience එකකට නල්වත්ත බට
10: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
0: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් loan එකක් ගත්තේ.
2: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
19: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
4: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
6: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's be a jet.
19: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
3: Nidhas Pansika, Adumo Masika Parikyekata, Audio System Mega Karaganna.
4: Avance Second Phone Deyak, Adagivanna Ganna.
3: Avance Ticken Ticka Pay.
8: Freelance Obavinwenma Nidumaniakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
7: අදම combank.lk වෙත පිවිසෙන්න.
2: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
3: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
1: stars milan parashadai dura pitivala gune peri milan pasta obe pavule ahara welata ekkaragena obe daruwa star kene
18: stars milan pastas
14: kawudat kaagit nivase palamu raka warnaya acl fire guard wire then dam party ACL Fireguard Wire Flame Retardant Pramithiye Purogamiya
17: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata
0: කිසිම චාන්ස් එකක් නැහැ.
4: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
20: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්.
4: ඉස්කෝලේ 10 වසරෙන් ගෙන ගන්න පමුණුගමේ හිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
4: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: 98.1 98.4

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විසිපක ශ්‍රේෂ්ඨාධිකරණයට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දනුම් දෙයි. දූෂණ විරෝධී පනතේ ඇතැම් වගන්තේ ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණයක්. ත්‍රිපුත් කළ මහාධිකරණය ආරක්ෂාව තර කෙරේ. විසර්ජන පනත් කෙටුම් පත ගැසට් කරයි. සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ට්‍රම්ප්ට ඉල්ලීමක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: සිත පිරෙන්න සියත.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676252630.
2: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර දෙකකට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
3: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
4: Hari giye harima tanata giye inda. LOLC ekenne loan ekak gatte.
5: Maat hariyanna kiyala hari tanatama yanna one.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111515555 අමතන්න.
7: මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
8: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත්ටයක් ඉදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
9: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
10: අපි වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12: මිලාන් පැෂදායි දුවක් පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්නේ. මිලාන්
13: පැස්ටා රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
14: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
17: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයි.

0: ciao ciao, ci vediamo presto.
1: දවල් 12 විනාඩි 1යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Theater. ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: විසි දෙක ශ්‍රේෂ්ඨාධිකරණයට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දනුම් දෙයි. දූෂණ විරෝධී පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණයක්. ත්‍රිපුත්කල මහදිකනේ ආරක්ෂාව තර කෙරේ. විසර්ජන පනත් කැටුම්පත ගැසට් කරයි. සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ට්‍රම්ප්ට ඉල්ලීමක්.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා.
3: මෙටෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
6: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
7: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
8: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: 23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. පාර්ලිමේන්තුවේ 3-2 සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා වෙත බහර දී තිබූ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමටද 22 සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. අගවිනිසුරුවරයෙකුට අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ ධූරයට පත්වන දින සිට වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකින් කලින් එළඹෙන දිනය අගවිනිසුරුගේ විශ්‍රාම දින ලෙස සැලකීමටද සංශෝධනය මගින් යෝජිතයි. 23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාස 18 වනදායි. අනතුරුව එම පනත් කිටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත පෙත්සම් ගොනු කරනු ලැබුවා. එහිදී ගොනු කර තිබූ සමස්ත පෙත්සම් සංඛ්‍යාව 67ක්. එම පෙත්සම් විභාග කරනු ලැබුවේ අගමිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ. පසුගිය දෙවනතා එම පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල දැනුම් දෙනු ලැබුවේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ අර්ථ නිරූපණය කතානායකවරයාට දැනුම් දෙන බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය පසුගිය 18 වනදා කතානායකවරයා වෙත දැනුම් දී තිබුණා. මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ලැබෙන 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. පනත් කෙටුම්පත විවාදයට ගන්නා ලබන 24 වනදා සමගී ජනබල වේගය විසින් පොල්තුව මන්සන්ධියේදී විරෝධතාවක් පැවැත්වීමට සලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කර සඳහන් කළේ පනත් කෙටුම්පත පරාජය කිරීමට නොහැකිවද ඊට ඇති මහජන විරෝධය පළ කිරීම මෙම විරෝධතාවේ අරමුණ බවයි.
9: පාර්ලිමේන්තුවේ අපට කළ හැක්කේ පරාජය කරන්න බැරි වෙයි කියලා මම හිතනවා. නමුත් මහජනතාවගේ පැත්තෙන් ඉඳලා ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයකට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම තමයි කරන්න පුළුවන්. ඒ එක්කම අපිට විශාල වශයෙන් කරන්න පුළුවන් මහජනතාවගේ විරෝධය කොපමණද කියලා ආණ්ඩුවට ඒත්තු ගන්න එක. ඒක 24 වෙනිදා උදේ පාර්ලිමේන්තුව ගාව අපි කරන්න බලාපොරොත්තු වෙනවා. සමගි ජන බලවේගය තමයි මේක කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයට මේකට ආරාධනා කරනවා. වෙන වෙන කුඩා කුඩා කණ්ඩායමක කිසිම සම්බන්ධයක් නැහැ ඒක.
1: මේ අතර දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඒ සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවයි. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ 17 වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවට ශිෂ්ටාධිකරණය තීරණය කර ඇති බවද කතානායකවරයා නිවේදනය කළා. නෞෆ මෞලවි ඇතුළු පාස්කු නඩුවේ විත්තිකරුවන් ස්ථීර ත්‍රිපුත්කල මහාධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුචිව නිශ්ශංක යන විනිසුරු වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදු කිරීම, බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 වසරේදී මෙම නඩුව ගොනු කරනු ලැබුවා. චෝදනා එල්ලවී ඇත්තේ නෞෆ මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිවයි. දීර්ඝ සාක්ෂි සටහන් කරගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගෙන් විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මේ දක්වා පසුවේ රක්ෂිත බන්ධනාගාරගතවයි. දෙදහස් 27 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමු අතර ඒයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි. පනත් කෙටුම්පත අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,992.77ක්. මෙවර විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන මස 7 දින සිදු කිරීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මස 12 දින සිදු කරනු ඇති. අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මස 13 දින සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර කනක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 21 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙරට පවතින ඉන්ධන සමාගම් වෙත ඉන්ධන මිල සඳහා උපරිම මිලක නියම කරන මැති බව රජය පවසනවා. අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රවි කරුණානායක යොමු කළ වාචික ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමින්.
10: CPSC එකට විතරක් තහනාධාරය දීලා ඉවරලා IOT එකට නොදී ඉන්න බෑ. එහෙම වුණොත් ඒ ආයතන නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ওই 2022 ඇති කර ගිවිසුම් වල ප්‍රතිඵල තමයි ඒ. ඊළඟට තියෙන ප්‍රශ්නේ අපි උපරිම මිලක් දුන්නොත් උපරිම මිල කිසියම් සමාගමකට තියෙන ලාභයේ ඇතුළත්ත තියෙන මිලට වඩා අඩු එකක් වුණොත් අපි හිතමු අපි 390යි කියලා කියනවා. ඩීසල් එක මිල. හැබැයි යාලක කොස්ට් එක 410යි. අන්නර 2022 දී ඔබතුමා දැන් මේ ප්‍රශංසාවට ලක් කරන ගිවිසුම් වල තියෙනවා අන්න ඒ වගේ අවස්ථාවක අපි මිලක් නියම කරොත් අර ඉතුරු ප්‍රමාණය රජයේ විසින් ගෙවන්න ඕන කියලා. ලීටර එක රුපියල් 20 කියන එක ගෙවන්න වෙනවා. එහෙනම් අපිට කරන්න වෙන්නේ මේ හැම සමාගමකම උපරිම මිල ඒගල්ලගේ ලෑන්ඩ් ඉන් කෝස් එකට 104 ලාභය එකතු කළා. ඒ මිල තමයි උපරිම මිල හැටියට දාන්න වෙන්නේ. එහෙම කරොත් ඒක සාධාරණ එකක් නෙමෙයි.
1: ආසන පටි සවිකර නොමැති වාහන සඳහා කඩිනමින් එම උපාංග සවිකර ගන්නා ලෙස අමාත්‍ය බිමා රත්නායක ඉල්ලීමක් කළා.
11: අපි නීතිය සම්පාදනය කළා තියෙන්නේ මෙන්න මේ විදියට. වාහනයක සීට් බෙල්ට්ස් ඇවිල්ලා නැතිනව නම් දාගෙන යන්න ඕන. ඇවිල්ලා නැතිනම් සවි කරගත් ගත්තම යන්න පුළුවන්. දැන් උදාහරණයකට වාහනයක පස්සෙනෙක් අපේ සාමාන්‍ය පිටිපතම පවුලක් කියලා පස්සෙනෙට යන්න ඕන නම් කාර් එකේ තියෙන සීට් බෙල්ට්ස් ඇවිල්ලා තියෙන හතර නම් එයාට පුළුවන් අර මැද පොඩි දරුවෙක් තැන් එක කියන්නේ ඒ මැදට සීට් බෙල්ට් එකක් හරි කර සවි කරගන්න. දැන් මෙතන තියෙන්නේ සීට් එකට සීට් බෙල්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. නැතු වාහනේ තියෙන සීට් ගාන ගනින්න අපි යන්නේ නැහැ. මිනිහයට යන්න පුළුවන් සාමාන්‍ය සීට් ප්‍රමාණයක් කොහොමද තියෙනවා. ඒසාර සීට් බෙල්ට් එකක් හදාගන්න කියන එකයි තියෙන. නැතුව වාහනේ යන්න පුළුවන් 4ද 3ද කියලා නියාමනය කරන්න අපිට බලයක් නැහැ.
1: රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකර ඇති අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගී ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්ගෙන් ඉල්ලීමක් කළා.
12: ඔබතුමාලා කිව්වා විශේෂයෙන්ම වැව් ආශ්‍රිතව රක්ෂිතේ හදලා තියෙන ගොඩනැගිලි මොන තරාතිරමක මොන වගේ జగතෙක් වුණත් කමන්නේ කඩලා ඉවත් කරලා ඒක නැමත වතාවක් රජයට ගන්නවා. ඒ නීතිය ක්‍රියාත්මකද නැද්ද ඒක නතර කරලාද නැත්නම් කාට හරි බය නතර කරලාද නැතිද කියන එක පැහැදිලිව කියන්න කියලා ඔබතුමාගෙන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට අහන්න.
13: අපේ ප්‍රතිපත්තිය වැව් වල රක්ෂිතේ අපි ආරක්ෂා කරන්න ආණ්ඩුවක් විදියට අපි කටයුතු කරනවා. අපි කොහොම කියන්න බෑනේ. අපි මෙහෙම කරමුකෝ. ඔබතුමාගේ යාළුවන්ට කියන්නකෝ අයින් වෙන්න කියලා. ඒතර ප්‍රශ්නේ හරි සරලයි. ඔබතුමාගේ දේශපාලන පක්ෂවල ඉන්න අයට කියන්නකෝ අයින් වෙන්න කියලා.
1: විද්‍යාපීඨ උපාධි පිරිනමන ආයතන බවට පත්කරන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය ප්‍රකාශ කළේ.
14: විද්‍යාපීඨවල මානව සම්පත් වගේම භෞතික සම්පතුත් ඉතාමත්ම දුර්වලයි. ඒ නිසා අපි මේ අවුරුද්දෙත් එන අවුරුද්දෙත් අපි අවධානය යොදවලා තියෙන්නේ උපාධි පිරිනමන්න පුළුවන් තත්ත්වයකට. ඒ කියන්නේ මේවා විශ්වවිද්‍යාල මට්ටමට පත්විය යුතුයි. ඉතින් ඒ සඳහා මේ අවුරුදු දෙක තුල අපි ඒ ක්‍රියාවලිය ආරම්භ කළා තියෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයේ මේ වෙනකොටත් ඒ ක්‍රියාවලිය ආරම්භ කළා, විෂයමාලාව සකස් කරමින් යනවා. අපි හිතනවා තව අවුරුදු දෙකකින් එක
1: රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළා.
15: රජය විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව නිශ්චිතව හඳුනාගෙන තිබේ. එසේ නම් එම සංඛ්‍යාව කොපමණද?
16: ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයේ සමහර කොටස් වලට අදාළ තොරතුරු ලබා ගැනීමට තියෙනවා. හැබැයි එතුමා කියපු මූලික කාරණාවලට නම් උත්තර දෙන්න පුළුවන්. නමුත් මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. සති දෙකක් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා කල් ගන්නවා.
15: තව සති කිහිපයකින් බජට් එකක් ඉදිරිපත් වෙනවා, අයවැයත් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මේ රජයට තොරතුරු නැහැ, දත්ත නැහැ උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව මේ අද දවසේ මේ මොහොතේ උත්තරයක් දෙන්න. දැන් මේ අයව පාවිච්චි කරා දේශපාලනික වශයෙන් ඡන්දේ ලබා ගන්න, මහපාරට බැස්සුවා, උද්ඝෝෂණය කෙරෙව්වා, එයාට පොරොන්දු නැරකී ආරක්ෂා ලබා දෙන්න ගෙවල් ගානේ යව්වා. උපාධිධාරී වෙනමම රැකියා විරහිත උපාධිධාරී සංගම් හැදුවා. අද ගරු අමැතිතුමා මේ ප්‍රශ්නෙට උත්තර දීමට අපොහසත් වීම ඉතාමත්ම කනගාටුදායක කාරණාවක්. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට ද්‍රෝහි වෙලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි.
17: පළවෙනි කාරණේ ඇත්තරම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පාස් උස්සලා දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගහන්න තියෙනවා. අපි අධ්‍යාපන තරක් 23000 ගුරුවරු බඳව ගන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට විතරක්. නමුත් මේක 27-2 ප්‍රශ්නයක්. ඊයේ හවස දුන්නට පස්සේ ඒකට පිළිතුරු සකස් කරන්න සාධාරණ කාලයක් සමහර ඒවාට ඕන වෙන්න පුළුවන්. අපිත් අමතුමාට කිව්වේ මෙච්චර ෆුල් ටෝස් එකක් දුන්න වෙලාවක ඇයි බැට් කරන්නේ? ඒ නිසා අපි උත්තර දෙනවා.
15: මම විපක්ෂ නායක කරුණාකර අවස්ථාව.
18: විපක්ෂ නායක පොයින්ට් එක මොකද ඔබතුමායි?
15: ගරු කතානායකතුමා.
18: පොයින්ට් ඉල්ල.
15: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
18: ගරු මන්ත්‍රීතුමා.
15: විපක්ෂ නායකතුමා
18: පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් ගන්නේ.
17: ගරු කතානායකතුමනි, එතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි රේස් කළේ කලිනුත්. නමුත් එය දේශපාලන වශයෙන් වැදගත් නිසා ආණ්ඩුව කරපු දෙයට අපි පිළිතුරු දුන්නු. ඒ නිසා එතුමට විශේෂ බලයක් නැතුණත් එතුමා අහපු ප්‍රශ්නේ. ඒ නිසා මම ඇත්තටම අහුවේ නලින්ද අමතුමාගේ එතුමන් ප්‍රශ්න ඇදලා දුන්නේ විපක්ෂ නායකතුමාට.
1: රැකියා වෙළඳපළට ගැළපෙන උපාධිධාරීන් බිහි නොවීම මෙරට රැකියා අර්බුදයට ප්‍රධාන හේතුව බව ආර්ථික විශේෂඥයින් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කරනු ලැබුවේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පිරිස අතර විරැකියාවේ ඉහළම ආසියා කලාපයේ රට ශ්‍රී ලංකාව බවයි. ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ මෙරට අවුරුදු 15-24 අතර තරුණයින්ගේ විරැකියාව 43% මට්ටමක පවතින බවයි එම වාර්තාව මගින් අනාවරණය කළේ. ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් බිහිවුවද ඔවුන් මෙරට රැකියා වෙළඳපළට ගැළපෙන සුදුසුකම් වලින් සමන්විත නොවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සල ප්‍රකාශ කළා.
19: ආර්ථිකයේ ප්‍රධානම ජීව බලයේ තියෙන ගුණේ තියෙන්නේ මේ තරුණයින් අතර. ඒත් ඔවුන්ට විරැකියාවක් තියෙනවා කියන එක ගැටලුව. එතන තමයි ඔවුන් කියන්නේ අපි කියන්නේ ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හේතුව අපේ නිදහස් අධ්‍යාපනයේ තියෙනවා කෝලේ, ඊට පස්සේ විශ්වවිද්‍යාලයටත් අපි යවනවා ඔවුන්ට නොමිලේ අධ්‍යාපනය දීලා. හැබැයි උපාධිධාරීන් බහුතරය අද ඉන්නවා රැකියා පෝලමේ. ඉතින් මෙන්න මේ අර්බුදයත් එක්ක තමයි ඔවුන් කියන්නේ අපේ උගත් විරැකියාවෙන් වැඩි තරුණ ප්‍රජාවක් ලංකාවේ ඉන්නවා කියලා. අපේ රජය හිතන්න ඕන ඇයි මේ උගත් ප්‍රජාවට රැකියා නැත්තේ කියලා. ඒක වෙන්න පුළුවන් එක පැත්තකින් අපි ඔය උගත් කියලා හදන ජනතාව, තරුණ ප්‍රජාව මේ රැකියා වෙළඳපළට සුදුසුකම් ලත් උපාධිධාරීන්ද එහෙම නැත්නම් එහෙම උගත්කමක් ඔවුන්ට දීලා තියෙනවද කියන කාරණාවත් රජය හිතන්න ඕනේ. අපි පෞද්ගලික කාලෙම දැක්ක දේ තමයි වෙළඳපළේ රැකියා අවස්ථා තියෙනවා. පෞද්ගලික ආයතන විශාල වශයෙන් සේවක හොයනවා. නමුත් ඔවුන්ට ගැළපෙන ශ්‍රම බලකායක් ලංකාවේ නැහැ. ඒ නිසා තමයි ඔවුන්ට වෙලා තියෙන්නේ මේ ශ්‍රමිකයන් බඳව ගන්න බැරි.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව අනුව ලෝකයේ සමස්ත රටවලින් ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව වසරකට රැකියා වෙළඳපළට බිහිවන තරුණ තරුණියන් සංඛ්‍යාව බිලියන 1.2ක්. එහෙත් ලෝකයේ බිහිවන නව රැකියා අවස්ථා ප්‍රමාණය මිලියන 500ක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. දෙවයිනට ස්සාන දෙසින් බෙංගාල බොක්ක මෝදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මෙවන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරිපැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි. එහි බලපෑම් මත දිවයිනේ නිරත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරකමෝ මධ්‍යම සහ බයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක පමණ තද වැසියක් ඇතිවිය හැකි. මේ අතර බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාත හේතුවෙන් එම මොහොත ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා. උතුරු අක්ෂාංශ 5.22ක් සහ නැගෙනහිර දේශාංශ 85% අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු නාවික සහ ධීවර කටයුතු වලින් වැළකී සිටිය යුතු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හැමුවේ කළු සහ ගින්ගංගා ආශ්‍රිතව සුළු කංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ සෙසු ගංගාවල ජල මට්ටම මේ වන විට ක්‍රමෙන් අඩු වෙමින් පවතින බවයි.
20: ගින්ගංග බාතිගම් ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. අනිකුත් ප්‍රදේශවල ජල මට්ටම් පහළ බැහැලා තියෙන්නේ. ඒ වගේම කළුගඟේ මිල්ලකන්ද සහ මාගුරු ස්ථානවල උඩාගඟ සුළු ගංවතුර තත්ත්වයක් සහ පාද බිම් යට වෙලා පවතිනවා. කෙසේ නමුත් පුටුපාවුල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් තවමත් සෙමින් වැඩි වෙනවා. එතරම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. අනිකුත් ප්‍රදේශ මිලිමීටර 40 25 47 අතර වර්ෂාපතනයන් ස්ථාන කීපයක දක්නට තියෙනවා. අනිකුත් ප්‍රදේශ
1: පවතින වැසි තත්ත්වය හමුවේ පොල්කොල්ල ජලාශයේ වාන්දුරු දෙකක් අඩි එකබැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කුකුලේගඟ ජලාශයේ එක් වාන්දුරටුවක් විවෘත කර ඇත්තේ අඩි එකහමාර බැගින්. එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුව යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් බුලත් සිංහල මොල්කාව මාර්ගයේ නාලියද්ද සහ දඹලන ප්‍රදේශවලින් අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. බදුරලිය කලවාන මාර්ගයේද මිදලන ප්‍රදේශයේදී ජලයෙන් යට වී තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පීඩාවට පත්ව ඇති පුද්ගලින් සංඛ්‍යාව 1616ක්. ඔවුන් පවුල් 458කට ඇත. දැනට පිහිටුව ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 3ක්. එම මධ්‍යස්ථානවල පුද්ගලි 94 දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. මේ අතර පවතින කාලගුණ තත්ත්වයත් සමග යළි නායම් සක්‍රිය වීමේ අවධානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව භූ විද්‍යාඥයින් සඳහන් කළා. පේරාතනේ විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ මීට පෙර නායම් සිදු ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසිය යුතු බවයි.
21: මූලික අවදී ඇති නායම් නැවත වරක් සක්‍රිය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද හේතුව මේ වර්ෂාපතනය හොඳටම ඇති පහළට රූටා ගියේ නැති පස් නැවත ප්‍රතමනිය වැඩි වෙලා එහෙම නැත්නම් සම්තෘප්ත වෙලා නැවත වතාවක් පහළට කඩාගෙන යන අවස්ථාව දැන් ලැබිලා තියෙන නිසා ඒ ප්‍රදේශවල කලින් නායම් ගිය ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව බොහොම අවධානයෙන් ඉන්න ඕන කියන එක තමයි මගේ හැඟීම.
1: හෙරොයින් සහ අවියයුත තොගයක් සමග කඩවත වැබඩ ප්‍රදේශයේදී අත්අඩංගු කොටගත් පුද්ගලයාට එරෙහිව දින 7ක රැඳවුම් නියෝග ලපාගෙන තිබෙනවා. ඒ හෝ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුයි. බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගු කොටගනු ලැබුවා. ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් ටිපනොසෑ පතුරුම් භාවිත කළ හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක් ගල්කටස් වර්ගයේ ගිනි අවි 2ක් විවිධ වර්ගයේ ජීව පතුරුම් 534ක් සහ අත්විලංගු 2ක් එහිදී සොයාගැනුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි. ඔහුගේ පියා විසින් ඩෑන් ප්‍රියසාද් ඝාතනය කර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. මෙතර අයිස් මත්‍රව්‍ය කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලෙක් මාතර වල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ලද තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී මත්‍රව්‍ය තුගේ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සතුව තිබූ මත්‍රව්‍ය චාවාරමින් උපයාගත් බවට සැලකෙන රුපියල් 100,000ක මුදලක් මෝටර් රථයක යතුරු පැදියක් හා ජංගම දුරකථන තුනක්ද පොලිස් වාහනයට ගැනුණා. මේ අතර අයිස් මත්‍රව්‍ය ග්‍රෑම් 650ක් සමග තවත් පුද්ගලයෙකු අම්බලංකොට නගරයේදී අත්අඩංගුවටගෙන ඇත්තේ බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින්. සැකකරු අහුන්ගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
0: International News on Sieta.
1: යුද්ධ කැටුමෙන් පසු ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තම ප්‍රතිපත්තිවල පරාජය පිළිගැනීමට සිදුවන ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ ජාතික ආරක්ෂක සතිය වෙනුවෙන් නිකුත් කළ එම ප්‍රකාශය සඳහන් කර ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලයට මැද පෙරදිග කලාපෙන් ඉවත්ව සිටීමට සිදුවන ඇති බවයි. ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාරවලට ඉරානයේ ලබා දුන් ප්‍රතිචාර හේතුවෙන් ඇමරිකාව ඊශ්‍රායලය මෙන්ම ඔවුන්ගේ සහායකින්ගේ කලාපීය බලපෑම දුර්වල වී ඇති බවයි ඉරානය පවසුවේ. මේ අතර මැද පෙරදිග ගැටුම තවදුරටත් පුළුල් වීම වැළැක්වීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දරමින් සිටිනවා. ට්‍රම්ප් පැවසුවේ ඇමරිකාව මේ වන විට යෙමනයේ හූති සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවයි. ඇමරිකාව සමග ඍජු ගැටුමක් අවශ්‍ය නොවන බව හූති සංවිධානය තමන්ට දැනුම් දී ඇති බවද ඔහු පැවසුවා. එහෙත් හූති සංවිධානයේ ඉලක්ක වෙත අමුතා ප්‍රහාර එල්ල කරන ලෙස සෞදි අරාබිය ඇමරිකාවෙන් ඉල්ලා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග සාකච්ඡා කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන්. එමෙලීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇමරිකානු හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කර තිබෙනවා. මේ අතර යෙමනයේ හූති සංවිධානයට ලබා දෙන හමුදා සහය වහාම නතර කරන ලෙස G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් ඉරානයෙන් ඉල්ලා තිබෙනවා. ඔවුන් සඳහන් කළේ ඉරානයේ හූති සංවිධානයට ලබා දෙන සහය තවදුරටත් ගැටුම් වර්ධනය කරන භයානක තත්ත්වයක් නිර්මාණය කරන බවයි. ඒ ජාත්‍යන්තර වෙළඳාමට සහ ලෝක ස්ථාවරත්වයටද තර්ජනයක් බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති හමුවකින් පසු G7 රටවල විදේශ අමාත්‍යවරු මේ බව ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය සහ ඇමරිකාව G7 කණ්ඩායමට ඇතුළත්. සෞදි අරාබියට එරෙහිව හූති සංවිධානය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරද G7 විදේශ අමාත්‍යවරුන් හෙළා දැක තිබෙනවා. හූති සංවිධානය වහම සියලු හමුදා ක්‍රියාමාර්ග නතර කළ යුතු බවත් සිවිල් නෞකා වෙත එල්ල කරන තර්ජන සහ ප්‍රහාර නතර කළ යුතු බවත් ඔවුන් අවධාරණය කළා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මේ වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා. ඒ ජපානයේ නිෂින් හේදේ. කාසිය වාසිය දිනගත් ඉන්දිය ක්‍රීඩිකාවන් පළමුව පන්දුට පහර දීමට ත්‍රීරණය කළා. ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 3ක් තැවේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 216ක්. ස්මෘති මන්දනා ලකුණු 79යි. ඇයිකේ ඉනිමිට 6 පහර 7ක් සහ 4 පහර 5ක් ද ඇතුළත්. රිෂා ഘോഷ නොදැවි ලකුණු 48ක් ලබා ගත්තේ පන්දු 22ක් තුලදී. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවැති ඉලක්කය ලකුණු 217ක්. මේ අතර සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වීමට නියමිතයි. චෙස්ටර් ලී ස්ට්‍රීට් හේදී 5:05 තරගය ආරම්භ වනු ඇති. දෙරට අතර එක් දින ක්‍රිකට් ඉතිහාසයේ පවත්ව ඇති තරග ගණන 82ක්. ඉන් තරග 40ක් එංගලන්තය ජය වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 38ක්. දෙරට අතර පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ 3.0ක් ලෙස එංගලන්තය ජය වාර්තා කළා. යලි සිරස්තල 22 ශ්‍රේෂ්ඨාධිකරණයට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය දනුන් දෙයි. දූෂණ විරෝධී පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණයක්. ත්‍රිපුත්කල මහාධිකරණයේ ආරක්ෂාව තරකිරේ.

0: ලොකු මුද්‍රස් පලන් වගේ ගොඩක් දෙනෙක් කියවපු කතාබහ කරපු පොත් ලියපු කසුන් මහේන්ද්‍රගේ අලුත්ම පොත තමයි චිනා.
1: කසුන්, මේකනම් පැණිරස කතාවක් නෙවෙයි නේද?
2: මේතරේ පැණිරස නැති කතාවක්. ඔකේ නම චිනා. මේක අවුරුදු 5ක් තිස්සේ පර්යේෂණයක් සිදු කරමින් මම ලියාගෙන ආපු පොතක් තමයි මේතරේ මගේ අලුත් නවකතාව හැටියට පාඨකයාට ඉදිරිපත් කරන්නේ.
0: පරණ චිත්‍ර කතාවක් වගේ නේද කවයක හැදුවේ?
2: 80 දශකයේ තමයි වඩා උද්දීපනය වෙන්නේ කතාව ඇතුලේ. ඒ වගේම මේ අපි මේක චිත්‍ර කතා මොඩලයෙන් ඉදිරිපත් කරමු කියන මේ කිසින විලාසිතාව තීරණයේදී ඇත්තටම කතාවට බේස් වෙන කතාවට පදනම් වෙන කාලයත් එක්ක තමයි ඒකත් මගේ අදහස.
1: චිනා කියවන්න පුළුවන් කවදයි දන්ද?
2: මේක විශාල මහන්සියක් මගේ අවුරුදු 5ක් තිස්සේ පරීක්ෂණයෙන් රැගෙන ආපු දරුවෙක් වගේ දරාගත්ත. ඉතින් 25 වෙනිදා ඉඳන් මේ දරුවා මගේ සහෘද පාඨකාගාරය අතරපත් වෙනවා. ඔබේ අවංක අදහස් බලාපොරොත්තු වෙමින් මේක පිළිම පසු වෙනවා. Talk of the town.
0: අවුරුදු ගානකට පස්සේ ආයෙත් එන zombie attack එක.
1: horror movies බලන අයට Resident Evil කියන්නේ අමතක කරන්න බැරි නමක්නේ.
0: ඉතින් පහුගියදා Resident Evil අලුත් movie එකක් release වුණා.
1: Barbarian Weapons වගේ horror movies direct කරපු Zack Cracker තමයි මේ movie එකක් direct කරන්නේ.
0: හැබැයි මේ පාර අපිට හුරු පුරුදු characters ටික නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත්ම characters එක්ක අලුත්ම story එකක් තමයි මේ movie එකේ තියෙන්නේ.
1: ෆිල්ම් එක කොච්චර සක්සස් වුණාද කියනවා නම් රිලීස් වුණු පළවෙනි වීකෙන්ඩ් එකේම ලෝකෙ පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 108.3කට වැඩි ඉන්කම් එකක් කරන් තියෙනවා. Talk of the town.
3: 98.2 98.4

0: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්.
1: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: Yalta Pocket Money.
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
3: Finishing wahala class color up flow වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: වාසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයින් කාටක්
6: වාසි. අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
1: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය ටොයෝටා හයිඑස් KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට අමතන්න 0112939 බිංදුතුන
2: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112 732 1000 NIBM the city university the place to be
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
4: අපන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අපන්සේකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අපන්ස් ටිකෙන් ටික පේ
6: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජ
8: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් SCL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
9: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.2 98.4

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස් ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රෂියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අතම අමතන්න 011732000 NIBM The City University The Place to Be
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
6: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිතා ගුවන් ටිකට් පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු
7: අයියා මට ඇපල් මලක් දෙන්න
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි

0: මලකුයිත්
1: අය මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නම් යාර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
1: H15 පිස්සුවක්ම තමයි.
2: මට ඇයිද හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
3: ඈතුණු දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
2: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
4: සිරිපෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොง ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
5: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
6: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාධ්‍ය සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
7: Listen up Colombo Vietnam is calling
8: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
7: Let's Vietjet
10: සෙනසුරාද උදේ 8ට
11: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ
12: ડોක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා
11: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතෙයිනේ
12: අපෝ නෑ මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උණක් කන්නේ පා වෙනවා
11: මොකක්
13: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: විනාඩි 1යි විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සිත පිරෙන්න සියත.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
3: එන්න. නෑ මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
12: රට සවාරිය ගිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0770227766. BOC Travels, ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
13: උතේ කන්නාඩි අමතක වෙලා නේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
16: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
17: Miss Hotda Coolda
18: Cool Mukada Mama Hot Ne
17: Ekana Gatta Miss Miss Dakala Purudu Itt Wage
18: Wenna Ba Dakala Purudu Neme Samaruta Hala Purudu Athi
19: Oh My God
17: Odi Miss Sudu Kochi
20: Hot and Spicy with Sudu Kochi
0: Mulu Siyatama Havasa Dekata Sudu Kochita
17: Miss Miss Excuse me Miss
18: No No No Ummanang Showtime Kedu Vitarai
0: 98.2 98.4

0: soft A levels, psychology, biomedical science and nursing study කරන්න. Althea සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: hina wenna menna welawa.
5: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
6: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
5: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
7: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පිරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
13: මිලියන ගණන් වාසි ලැබෙනවා.

0: Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
2: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වත් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්තපත real mapat experience එකකට නැල්වත්තපත
6: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
8: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
10: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
11: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
12: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
10: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
14: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
15: Avance ken phone deyak adagewanna ganna
16: Avance ticket tika pay
17: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
18: අදම combank.lk වෙත පිවිසෙන්න.
19: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
20: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
21: ස්ටාර්ස් මිලාන් පෝෂණයි ඩියුරල් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
22: ස්ටාර්ස් මිලාන් පාස්තාස්.
23: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
24: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
25: Gwan ticket pat visa pahaska hotel wen kirim saha aakarshane outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 0772227766 BOC Travels
26: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්.
27: ඉස්කෝලේ 10 වසරෙන් ගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
27: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
0: 98.2 98.4

0: හිත පිරෙන්න සියත.
1: ඇයි මට අයිති හැම දේම මගින් ඈත් වෙන්නේ?
2: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
1: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්
3: වලදී හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
8: අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
9: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
10: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
13: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
14: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
15: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
16: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියපෝ පොකට් මනී.
18: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
20: මොකද මේ වගේ කියන්නේ?
18: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
15: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: දැංවලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी।
1: ෆීචර් ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ෆීචර් රේටින්ග්ස් ආයතනය මෙරට දිගු කාලීන ණයනිකුත් කරන්නන්ගේ පෙර නිමි ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා තිබෙනවා. ඒ CCC Plus ශ්‍රේණිය සිට B- මට්ටම දක්වායි. මෙම ශ්‍රේණිගත කිරීම මගින් සාර්ව ආර්ථික ස්ථායිකන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිඹු වන බවයි ෆීචර් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේ. මෙරට පවතින බාහිර මූල්‍ය අවධානමද ෆීචර් රේටින්ග්ස් ලිහිල් කරනු ලැබුවා. ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවද ශ්‍රේණිගත කිරීම වලින් පෙන්නුම් කරන බවයි ෆීචර් රේටින්ග්ස් සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. ආසියා ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟේ රන් පදක්කම ඉන්දියාවට හිමි වුණා. ශ්‍රී ලංකාවට හිමි වුණේ රිදි පදක්කමයි. දෙරට අතර පැවති පන්දු අර 20 තරඟය ඉන්දියාව ජයගත්තේ ලකුණු 147කින්. ඉන්දිය කාන්තා කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 3ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 216ක්. ශ්‍රී ලංකාව පන්දු අර 15යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 69ක් රැස් කළා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකද බං අසනීපෙන් වගේ?
5: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
4: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
6: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
7: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

යා යා යා බොට ඇත්තටම මං හොඳ වැඩි තමයි. ඕ යස්. සරයි වගේ දෙහෙම කිව්වහම නෑනේ. ආදරේට කිව්වේ. මයිදී ආදරේට එක එක වචන පාවිච්චි කරනවනේ. ඔබත් එහෙමනේ. ඔබත් මට ආදරේට නොයෙකුත් වචන කියනවනේ. ඉතින් ඇත්තටම මං හොඳ වැඩි නේද? සමහර වෙලාවට ඉල්ලන සින්දුව දීලා පස්සේ බැනුම් අහනවා නේ. ඊට පස්සේ ඉල්ලන සින්දුව අද බැරි වුණොත් හෙට දීලත් ඒත් කතා අහගන්නවා. ඔක්කොම ඉවසගෙන මේ කෙල්ල ඉන්නවනේ. ඉතින් හොඳ වැඩි නැද්ද කියන්නකෝ. කියන්න කියන්න ඉතින්. උන් බලන් ඉන්න නැතුව WhatsApp message එක දාන්න ඉතින්. 0711 982 984ට. Hey, good afternoon. ඒක කියන්න බැරි වුණානේ. ඔන්න එහෙනම් වැඩ පටන් ගන්න තියෙන්නේ.

0: පිරෙන්න සියත. ජලජහ සංක්‍රමණික පක්ෂීන් සඳහා ප්‍රසිද්ධ මේ ජාතික වනෝද්‍යානය මොකක්ද? 1. විල්පත්තුව ජාතික වනෝද්‍යානය, 2. කුමන ජාතික වනෝද්‍යානය?
1: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හඳපාන්ගොඩ අරකවිලෙන් ධනුෂ්කා පාලි.
2: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: හවසරත් 11 හවසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගත ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමස්ත
4: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙමින් පුරා විහිදුණු Bajaj ජනවින් අමතර කොටස සහ සේවා ජාලය සමගින් Bajaj Vigo එක හැම ගමනක්ම ලාභයි. AVPRIS e-mobility with you.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ආසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be.
3: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගත ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500

0: Rata, then Union Place GWM Experience Center within. Adama obe test drive එක වෙන් කරවා ගන්න. අමතන්න 0117 886 666.
1: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. Sit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පෙයි
5: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC Finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
9: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114 700 550 අමතා
10: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 අප් ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ් සිටි
11: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳයි
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
13: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්
14: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung Hisense Panasonic STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
15: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
16: මාව දැකලා හැංගුණානේ
17: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
15: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්
18: මට එහෙම ඕන යකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි
15: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
19: සියත ටීවී තුලින්
15: 98.2 98.4 දිව

කොහොමත් ඉන්නවනේ නේද? ඔයා කොහොමත් ඉතින් ළමයි වඩා ගත්ත ගමන්නේ නේද? කො පොඩි අය සනීපෙන් ඉන්නවද? ඒගොල්ලෝ මේ ටයිම් එකට අහන්නේ නැද්ද? ඔයා හිටපු ගමන් මට එවනවා නේ. ඒගොල්ලෝ ගැන කියලා. අනිත් වෙලාවට ඉන්නවා නිකන් තනි කඩයා වගේ. හවු. අද පළවෙනියට මම ආව තමයි එකතු කරගන්නේ. හන්දේ මට මෝහිනී කියලා කිව්වට කමන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. මම මේ කියනේ වට මේ ජයනාත්‍රණ hina කොල්ල අතින් කට වහගෙන hina වෙන්නේ. අපිට වැඩ නෑ. ඊට පස්සේ ආය විනාඩි දෙකකින් කියලා දෙනවා ආ දැන් වැඩ කියලා. ආ ඒක එහෙම තමයි. ඒක සාමාන්‍ය දෙයක්. අපේ ඇප් එක වෙනස්. ඇහෙනවා? ඇහෙන්නේ ආය ඇහෙනවා. ඒක තමයි අපේ ඇප් එකේ තියෙන විශේෂත්වය. හරිද? ඉවසා දරාගෙන අහන්න ඕනේ. ඒ ඉවසීම ප්‍රගුණ කරන්න තමයි අපි ඇප් එක හදලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟට ලලිත් ඔන්න තරහ ගිහිල්ලා මට මෝහිනී කිව්වා කියලා. ඔන්න බැනලෙවල තියෙනවා. සංක මේ මම හොඳින් කියන්නේ කියන්නේ හොඳ වචන වලින් මේ කියන්නේ මේක ඊටවට දරුණු විදිහට තමයි ලලිත් එවලා තියෙන්නේ. ඔයා මගේ මැනිකට මෝහිනී කියන්න එපා කියලා ලලිත් කියලා තියෙනවා. බලන්නනේ තියෙන ආදරේ. එහෙම වෙන කෙනෙක් සද්දයක් දැම්මහම ඉදිරිපත් වෙන જાති කොල්ලෙක් තමයි මාත් හොයන්නේ. අය අමුතින් හොයන්නේ දැන් නෑ ලලිත් ඉන්නවා නේද මාත් එක්ක. මදුමාල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය මෙතටයි. මෙතටයි හොඳේ. මෙතටයි කියලා නේ කියුවේ. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. ඔක්කොම මේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු වලින් තමයි අද කවිය සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ හින්දා මම ඉතින් ඊටු ටික කියන්න යන්නේ. ඊට වැඩි හොඳයි නේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ මෙඩ්ලි එකක් වගේ නේ ප්ලේ කළා නම් ඉවරයි. මොකද්ද ලාලි? මම તો අලුත් කවියක් කොහමද එවයි කියලා. දැන් මේ හින්දි සින්දුවක් අහලා ඉවරුණා විතරයි අපි. ඒ වුණාට ෂෙවොන් කියලා තියෙනවා හින්දි සින්දුවක් ඕනි කියලා. එහෙම බෑනි කෙල්ලේ. මේක ඉන්දියාවේ channel එකක් නෙවෙයි රත්තරනේ. මේක මේ ලංකාවේ channel එකක්. හින්දි සින්දුවක් ආයෙ දෙන්නම් ඊළඟ පැයේ. හාද. එතකම් මේක අහමු. අලුතෙන් ලෝයා මට මේ මගේ ෆෑන් බේස් එකට එකතු වෙන්නේ අලුතෙන් ලෝ. අනේ කොච්චර තැත. එන්න එන්න මල් මාලාවක් දාලා පිළිගන්න එන්නකෝ. මංගා මල් මාලාවක් නෑ මේ වෙලාවේ. ඔයා හිතාගන්න තියෙනවා කියලා. දැන් ඔයා ඔලුව පාත් කරන්න. ආ හරි. ඔන්න මම මල් මාලාව දැම්මා. හරිද? කිස් එකක් දෙන්න. හැමදාම අහන්න ඕනේ හොදේ. හැබැයි හැමදාම නම් මල් මාලා දාන්නේ නෑ.

ෂෙවෝන් කියලා තියෙනවා. මං කෙල්ලෙක් නෙවෙයි, කොල්ලෙක් හොඳේ කියලා. අ කොල්ලෙක් නම් තවත් හොඳයි. කොහොමත් මේ ප්‍රෝග්‍රෑම් එකේ පිරිමිලමයින්ට වැඩිපුර ඉඩක් තියෙනවා කියලා මම කියන්නේ. ඒ වෙනුවට සමහරු හිතාගෙන ඉන්නවා ගෑන් ළමයි එහෙම මම ඒගොල්ලන්ගේ නම් කියන්න නැති වුණාම අර තරහ ඇවිල්ලා මට ඉතින් බන්නේ නෑ වෙලාවකට කොල්ලොන්ගේ නම් විතරයි කියන්නේ කියලා. ඒනවාට ඒක එහෙම නෙවෙයි, ඒක වැරදි. හරිද? ගෑනු ළමයින්ට, පිරිමි ළමයින්ට, අම්මලට, තාත්තලට, අයියලට, අක්කලට, නංගිලට, මල්ලිලට විතරක් නෙවෙයි, ආච්චිලස්සියලටත් මම එක විදිහට තමයි සලකන්නේ. හරි, එන මෙසේජ් එකක් දාලා තියන්න. 0711982947ට අපි චුටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව 2:04 වෙනාඩි 34.

0: తిలకవర్ధన టెక్స్టైల్స్. ආරක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: Stars Milan Pastas. Stars Milan Pastas.
10: ඕෂදායි දියුණුව පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා
9: සතුටින් කරන්න. Stars Milan Pastas.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% Prime අපෙන්. දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
13: රට සවාරියකේ හීනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772-227-7676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
14: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL Fireguard Wire. දැන් දම් පාටින් SCL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමී.
15: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර්, 2 හයිඩ්‍රජන්.
16: ඉස්කෝලේ 10 වසරෙන් ගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714-151-151 අපිට WhatsApp කරන්න.
17: යත පොකට් මනි.
18: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අත් ද රේ ෂූ ලෝකෝ චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සා ෆස්ට් ටයිම් අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේ ඔ
1: ජපාන් රොමේනියා එවැගේම දුබයි
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි විනාඩි 48යි වෙලාව. ඈත සිතිචේ සින්දුව දෙන්න පුළුවන්ද? ඕ මේ වැස්සත් එක්ක නේද? ඒ සින්දුව නම් මරුවට සෙට් තමයි. හැබැයි නිලු, අපි ඒක චුට්ටක් පසුවට තියාගමුද? ඉතින් හවස 4 පැය වගේ ඒ මරුවට සෙට් වෙයි නේ, මොකද ඔයා හිතන්නේ? අන්නනෝ මම කියන දෙයකට ඔයා පිටින් යන්නේ නැහැ කියලා. මේ ඔයා මට කී කරුයි කියලා මම දන්නවා. හැබැයි ඊළඟ පැය වගේ වුණත් ඕකේ සින්දුව මම ට්‍රයි කරන්න. ඔයා අහගෙන ඉන්න කලින් ප්ලේ වෙලාද නැද්ද කියලා බලලා මම සින්දුව දෙන්න. එතෙක් කිවසීමෙන් අහගෙන ඉන්න ඕනේ. හරි. කොහොම සමා? සමාවත් මතක් කළා කියන්න. ඊට පස්සේ අද ඔගලොන්ගේ නැද්ද? මැඩම් ඉන්නකොට නේද පොඩ්ඩක් ඉතින් අහන්න තියෙන ටයිම් එක අඩු වෙනවා. ඇහුවත් මෙසේජ් එකක් දාගන්න බැරුවනේ. පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. කමක් නෑ ඉතින්. මැඩම්ට ඕනේ කොහොම හරි නේ එදා දවසට අදාළ වැඩ ටික ඔගොල්ලන්ට කියලා කරගන්නනේ. එතකොට ඉතින් ඔය මෙසේජ් ටයිප් කර කර වෙලාව කනව බලන්න එයා කැමති නැතුව ඇති. එයාගේ පැත්තෙන් එයා හරි නේ. මානිදු චෝඩි මැනිකේ කොහොමද? දැන් තමයි ඉස්කෝලේ ගිහිල්ලා ආවේ. අංගෙත් බැලුවා පහගේ දවස් ටිකේ ඔයා චුට්ටක් මගෙන් දුරස් වුණාදෝ කියලා මට හිතුණා. පස්සේ මතක් වුණා ආයේ ඉස්කෝලේ පටන් ගත්තනි කියලා. දැන් ඉතින් ආයේ මාස දෙක තුනක් යනකම් පොඩ්ඩක් ඉතින් නේ. ඉස්කෝලේ ඇරිලා ආවයින් පස්සේ තමයි කෙල්ලට මට මෙසේජ් එකක් දාන්න පුළුවන් වෙන්නේ නේද? කමන්නේ. කොහොම හරි ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් ෆ්‍රී වුණයින් පස්සේ මෙසේජ් එකක් දාන්න, සියත අහන්න, සුදු කොච්චි වහන්න. ආදරෙන් ආවයි ඔයාගේ ගෙදර කටි ඔක්කොමයි එකතු කරගන්නවා. ආච්චි ඉන්නවද? ආච්චි ලලනි. ආච්චිගේ නම ලලනි. හරි ෂෝකානේ. කරුණ ආච්චියෙක්. චංචල දැස්සේ මායා සිඳු දෙන්න පුළුවන්ද සුදු කියලා හල්තිනෝ ගාලෙ මදු. පුළුවන් වෙයි මං හිතන්නේ. ඔයත් අහගෙන ඉන්න ඕනේ. ඒකත් සාමාන්‍යයෙන් 4න් පස්සේ තමයි සෙට් වෙන්නේ. ගොඩ කාලෙකින් මෙසේජ් කරන හින්ද වෙන්න ඇති බලන්නවත් නැත්තේ කියලා නිශාන්ත වීරක් වැඩි වැලිමඩි ඉඳන් පොඩක් චෝදනා කරලා තියෙනවා. නැහැ අනේ, ගොඩ කාලෙකින් මෙසේජ් කරපු හින්දා බලන්නවත් නැතුව හිටියේ නැහැ. මම දැක්කේ නැහැ. මං අද පොඩි මේ ක්ලාස් එකක් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක අස්සේ. ඕ අපේ තංගිල දෙන්නෙක් ඉන්නවා අලුත් පරම්පරාවේ. ගැහණු ළමයි දෙන්නෙක් ඇවිල්ලා මෙතනට. එයාට චුට්ටක් කියලා දෙනවා. දැන් බය වෙන්න එපා, මේ ප්‍රෝග්‍රෑම් එකේ දෙන්නට දීලා මම මාරු වෙන්න හදනවා කියලා. ඒක කොහෙද මාත් එක්ක? ඒ වුණාට ඒගොල්ලන්ට අපි දෙන්න පැයිනේ දැනුම දෙන්න ඕනේ, ශාස්ත්‍රය දෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් උප්පරිමේ මේ ලස්සන චූටි කෙල්ල දෙන්නට මේ මම පොඩ්ඩක් මෙතන වැල් ටික උගන්නන ගමන් ඉන්නේ. ඒ නිසා තමයි මෙසේජස් වලට රිප්ලයි කරන්න පරක්කු. ඒ නිසා මාව අවබෝධ කරගන්න, තේරුම් ගන්න, දඬු කරන්න එපා. කවියත් කොහෙද වල දෙනා නිරු. මනස සොරාගත් කෙල්ල නිසාමයි මෝහිනියේ කිව්වේ බනින්න එපා ඔහු ආදරේටයි එහෙම කතා කෙරුවේ. නොකියා ඉදයන් කොච්චියේ කවදත් සුන්දරවයි ඉන්නේ, හිනාව වටිනවා හැමදා ඇහුනත් නෑනේ එපා වෙන්නේ. වාව්, තැන්කියූ නිරු. ඔය ඔක්කොම අහගෙන ඉඳලා නේද අරේ මේ කෑලි ටික එකතු කරගෙන ලස්සන කවියක් හදලා තියෙනවා. තැන්කියූ සුදු, ආදරේ. මම හිතුවා ඔගලන්ට දෙන්න. මොනිකා, ඕ මයි ඩාලින්. ඒක දෙමෙ මේ පොඩයි වගේ නේද? යොහානි ගලත් සිින්දුව පුංචි රුචිරාණනී.

0: පිරෙන්න සියත.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂන රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 252 3020.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
5: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දි ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
5: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: 2025 දී GDP එකෙන් 10.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
0: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: ඒක කොහොමද කම්බුලේ ටැටූ එකක් ගහලා?
5: ෂෝරි පිම්පල්.
3: හොඳ චූටි.
5: ඇයි?
3: කම්බුලෙන් තුන් කාලක් බොවැහිලා.
5: ඔයා හරි නරගයි අනේ. මගල ඔයා හැමදාම මොකක් හරි අදයක් කියනවනේ මට. ඔයක
3: අද විතරක් නෙවෙයි ඉතින් කැත කියන එක හැමදාම තියෙනවනේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
7: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
11: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
12: අනුවටයි 0.4 මේකම වටා

0: හවස 3යි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी।
1: ක්‍රිකට් පනත් කෙටුම් පත ගැසට් කිරීමට අනුමැතිය. ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී පනත් කෙටුම් පත සඳහා නීතිපති අනුමැතියද හිමි වුණා. ගැසට් මගින් නිවේදනය කිරීමෙන් පසු පනත් කෙටුම් පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ් පත් මිලියන 5ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ජර්මන් සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් අනතුරුවයි. කාඩ්පත් මිලදී ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල යුරෝ මිලියන 4.93ක්. මාලමේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කළමනාකරණය සඳහා සකස් කළ නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. රෝහලේ හිමිකාරිත්වය සහ වත්කම් මහා භාණ්ඩාගාරය වෙත 100% කොටස් හිමිකම සහිත සමාගමක් යටතට පැවරීමට නියමිත අතර රෝහල් කළමනාකරණය ගුවන් හමුදාව සිදු කරනු ඇති. යෝජිත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් පත් කරනු ලබන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම් විසින්. ලබන 2028 දක්වා යෝජිත කාර්ය මණ්ඩල වැටුප් සහ මෙහෙයුම් වියදම් මහා භාණ්ඩාගාරය වෙතින් දැරීමට නියමිත අතර පසුව රෝහල ස්වයං මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. රෝහල මගින් ජනතාවට නොමිලේ සපයන සේවා සඳහා රුපියල් මිලියන 125ක් වටිනා ඖෂධ, වෛද්‍ය සැපයුම් හා පාරිභෝගික ද්‍රව්‍ය වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්වන මුදල් මගින් ලබා දීමට නියමිතයි.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: හම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
4: ඒ මොකෝනේ?
3: ඒ මොකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
4: වයිෆ් ගේ ගැස්සිලි පැද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
3: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
4: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

මනිදු අනේ චෝටි මහත්තයා, මනිදු කියන්නේ මේ චෝටිය කොළු පැටියෙක්. අර හැමදාම මෙසේජස් එවනවා මං අද යාට කෙල්ලේ කියලානේ. කොල්ලට තරහා ගිහිල්ලා, පොඩි කොල්ලට හොඳටම තරහා ගිහිල්ලා මම කොල්ලෙක් කනේ කියලා වල තියනවා. ඇත්තනේ නම් මනිදු කියලා කෙල්ලෝ ඉන්න පුළුවන් නේද? මනිදු සොරි පැටියෝ, තරහා නෑනේ, දාන්න පහක්. ෆිට් නේද? ෆිට් නේද? එටි ඉස්කෝලේ ගිහලා යාළුවන්ටම කියන්න පාවද? ඕන් නෑනේ නිකන්නේ, කවුරු රහන් හිටියොත් කියන්න ඕ සුදු කොච්චි අක්කිට වැරදිලා කියලා. අක්කි කියලා දෝ මට කියන්න නැත නැන්දිද ආන්ටිද? අනේ එහෙම කියන්න එපා බබා. අක්කි කියලම කියන්න හරිද? ආන්ටි කියන්න ඕන් නෑනේ නිකන් නේද? කොච්චර තරහ තිබ්බත් ආ මෙන්න මෙයා තරහ වෙලා. බෝවිටියා මල් සාංග එක ඕනි බබෝ. මේක දැන් මේ ගිය සතිය විතරින්දන් කට්ටිය මගෙන් ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා. මං අර දෙනවා කියලා හිතාගෙන ගතකට මැදගෙන ආවහම මං අහගෙන මෝනි ෂෝ එක එක ප්ලේ කරනවා. දැන් මොකද කරන්නේ අපි? හෙට වෙනකන් ඉන්නත් බෑ නේද? ඒක ඕනෙමද? ආ බෝවිටියා මල් ඕන අය මෙසේජ් එකක් දානකො බලන්න. මං බලාපොරොත්තු වෙන ගානට ඒ සින්දුව ඕනි කියලා මෙසේජස් ආවුති මයික ප්ලේ කරන්න නැතුව ඉන්න. නෑ නෑ ප්ලේ කරනවා ප්ලේ කරනවා. ඊළඟ පැයේ දෙනවා එහෙම වුණොත්. හරිද? ඕනේ මයි කියලා චතුරංග කියලා වෙලා තියෙනවා. දැන් ඔය මාතක තරහ වුණානේ. මොකද හදිස්සියේ යාළු වුණේ? සින්දු ඕනේ නිසාද? ගිල්සගේ කොල්ල ටික සනීපෙන් ඉන්නවද? මේ ඔගලොත් එක ගෑනු ළමයි වැඩ කරන්නේ නැද්ද? සාමාන්‍ය කේක් හදන රස්සාව හොඳටම පුළුවන් කෙල්ලොන්ටනේ. කොල්ල මොනා කරන්නද? ඔය කොච්චර කිව්වත් නේ කුස්සිය වැඩ හොඳට පුළුවන් කාන්තාවන්ට කියලා. මම දන්න විදිහට රහටම කෑම උයන්නත් කොල්ලොන්ට පුළුවන්, කේක් හදන්නත් කොල්ලොන්ට පුළුවන් නේ. අර සින්දුවේ වගේ කියත හැකි. කෑම උයන්නත් පුළුවන්, කේක් හදන්නත් පුළුවන්. ඉතුරු ටිකට කියන්න බෑ නේ, ඒක සෙට් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනක දන්නවනේ මොකද්ද කියලා? දන්න නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න හරිද? ආ එකම එක ගෑනු ළමයෙක් ඉන්නවලු. මොකද එයාගේ නම? එයාට අපි සාධාරණයක් කරමු. ඔච්චර ඔය කොල්ලෝ සෙට් එකක් එක්ක එකට වැඩ කරන එකම මදයි නේද? හරි හරියට සුපිරි කෙල්ලෙක් නේ කියලා වන්න බලන්න. ආ සංකලනී ලස්සන නම. ඔය ෆොටෝස් එවද්දි එළමයාගේ ෆොටෝ එකකුත් මට එවන්න ආසයි බලන්න. කාලෙකින් ඔයාට කොහොමද කියලා අහලා තියෙනවා ධනුෂ්ක කොස්තා. ඕනේ නම් කොහෙද අනේ මෙච්චර කල් හිටියේ? ඉඳල ඉඳල ඇවිල්ලා මෙතන මේ මොනවද වෙලා තිබ්බේ ඔයාට? හරි ගියාද? හරි ගියා නම් කමන්නේ, මාව අම්මතක කළත් කමන්නේ, ඔයාට හරි ගියා නම්. බෝවිටියා මල් සාංග එක ඕනේ ඕනේ ඕනේ ඕනේ ඕනේ. ඉස්සර වෙලාම ඉල්ලුවේ මම මම මම මම. හරි හරි, ඉතින් ඉස්සර වෙලාම ඉල්ලුවේ ඔයා කියලා මොකද ගිනස් පොතට යන්නේ? ඈ දීපාල් මට මතකයි ඔයාව කිල්ලුවයි කියලා. හරිද? හැබැයි මේ පැය දෙන්නේ නැහැ. ඒ සිද්දුවට කැමති නම් ඊළඟ පැය තමයි දෙන්නේ. බලමු කී දෙනෙක් කැමතියි කියලා කියයිද කියලා.

0: හිත පිරෙන්න සියත.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718 492 492. 0718 132 77.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: අරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: 2005 එක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
12: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM ද සිටි යුනිවර්සිටි City, the place to
13: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපති
14: වුණා. රට සවාරියේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයත් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕනතරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
17: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
18: අම්ම සල්ලි දාන්නද?
17: ඔව්, සල්ලි දාන්න.
18: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
17: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
19: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
1: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
0: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මන්නම් හිතන්නේ
0: නැහැ. දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ඇත දෙවයිනපුරා
1: කලි කොන්ඩට මැට්‍රන ගෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

දවස තුනයි විනාඩි 27යි වෙලාව. ඔගලොන්ට මේ දවස් ටිකේ වැඩ කරද්දි නිකන් වැඩිපුර ඈනුන් යනවාද? කම්මැලිද නිදිමතයිද? වැස්සත් එක්ක නේද? නැත්තම් ඉතින් අපි එහෙම කම්මැලි නැහැනේ වැඩ කරන්න නේද? බොරු කියන්න ඕනේ. මටත් පොඩ්ඩක් වැඩිපුර ඈනුන් යනවා. ඒ වුණාට දන්නවනේ මම නම් චොටක්වත් කම්මැලි නෑ කියලා. දිනෝජ් කර්ටන්ස් එකේ දමිත්. කොහොමද? කවියක් කියවලා මං කිව්වනේ අලුත් ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා මෙතන.

ඕම කිව්වට මේ කෙල්ල දෙන්න මෙතන වැඩ පටන් ගත්තු දවසට ඔන්නන්නෝ වෙනස් වෙනවා. ඊට පස්සේ ඉතින් සුදු කොච්චිට වඩා ඔයා හොඳයි යන්නේ කියලා තෙවයි. එදාට බලාගමු කොහරිද, බලාගමු. ආ

මන්දන්න මොන හේතුවකටද කියල පඩුව බීට්ටගත් එක්ක අදී මාල්ග නම මරුවට සැට් කියල හිතනවා. හරි නේද? ඒ අතර මේ කට්ටිය බය වෙලා මම යන්න හදන්න කියලා. ඉස්සදානේ තුම්බල ගහලවත් එලව ගන්න බෑ. හරිද? නිකමට හරි. අවසන් හුස්ම හෙළුවත් හොල්මනක් වෙලා හරි ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒකන සින්දු මැද්දෙන් උම්ම දෙනවා ඇහෙයි. එක එක සද්ද බද්ද ඇහෙයි. ඕ යස්! මං අයින් වුණත් මම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හොල්මන් කරනවා. ඕ යස්! එහෙනම් මරු මරු කියලා තියෙනවා. බය නැද්ද? එකන මං හොල්මනක් වුණත් ඔකල බය නෑ. මට ආදරේ. එහෙමද? ෂෝයි යනේ.

0: සයින්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: අතිනාමින කොහෙන්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: හිනා වෙන්න මෙන්න වෙලාව. ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
3: තෙබුකොළ. තෙබුකොළ නෙවෙයි තනකොළ.
5: ලොට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න නිතියම
1: real moment experience එකකට නැල්වත්ත බට.
4: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
2: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
9: දැන් වියජට් එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
14: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
8: let's vietjet.
2: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
0: Nidhas Pansi ka aduma maasika vari kye gata audio system meka karaganna.
15: Avans second phone deyak adage vanna ganna.
17: Avans ticket tika pay.
3: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
16: අදම combank.lk වෙත පිවිසෙන්න.
12: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
10: වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න.
1: Stars Milan Parashurai Europe පිටවල ගුණේ පිරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Star කෙනෙක් කරන්න.
18: Stars Milan Pastas.
6: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
7: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata
20: කිසිම chance එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් visa පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
22: සකල්පනා බාවෙලා පායලා රැපුලා.
23: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
24: ඔයාට මෙහෙම හිතෙනවා.
25: අපි ආයේ හමු නොවෙන.
23: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
26: සින්දු සියත අනුග්‍රහය.
27: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතුල සිල්ලාරේ චන්දාරේ.
26: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
21: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
28: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්.
21: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න පමුණුගමේ පිරුෂ ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
29: යත පොකට් මනි.
21: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
29: 98.2 98.4

විසතුනයි විනාඩි 48යි වෙලාව. WhatsApp messages දාපු අය අනේ මගේ රත්තරන් කොල්ලනේ ඉවසීමෙන් ඉන්න ඕනේ හරිද? මොකද අද මේ WhatsApp messages තොගයක් ඇවිල්ලා තියෙනවා. මඩ කියව ගන්න බැරි තරම්. තාම නෑ කියලා තියෙනවා. තාම නෑ කියලා තියෙනවා. මේ ඉන්නේ අනේ ඈ. චිකින් බුම් බුම් චිකින් බුම් බුම් ආන මාළු කොලි කුට්ටු ඇම්බුම් බඩට ඇසුගින්නේ දෙයක මට අමතක වෙලා තිබ්බේ පහුගිය දවස් ටිකේ. අසුදු කොච්චි ආන්ටි කියලා තිනවා නෝ චූඩ් පැඩියා. ළඟදි බරේ හැම කිරුවේ නේ. අනිවාර්යෙන් කිලෝ 75ක් 85ක්වත් ඇති. එනවා මෙතන මට ආන්ටි කියන්න. දැන් කියන්න එපා. බරෙන් නෙවෙයි ආන්ටිද අංකල්ද අක්කද අයියද කියලා තීරණය කරන්න කියලා. ඔව් බරෙන් නෙවෙයි තමයි. හැබැයි අපිට පෙනුමිනුත් තීරණය කරන්න පුළුවන් පොඩ්ඩක් විතර. හරිද? ඔයා අපේ මහප්පා වගේ. WhatsApp DP එකට අනුව. ඔව්. මම තාම චූටි කෙල්ල වගේ. ඔයා අපේ මහප්පා වගේ. කනිෂ්ක මට අනම් මනම් කියාගෙන ඉන්නපා. මම ඌරගේ මොනවාද මන්ද අර ඌරගේ ඇගේ තියලා අන්නේ වගේ මම හොඳේ. මේ කට අවුස්ස ගන්නපා. දන්නවනේකින් කෙල්ල චණ්ඩියා. කොල්ල දැන් කට වහගෙන ඉන්නවා. නිකන් නෙමෙයි අතින් වහගෙන ඉන්නේ කට අතින්. මෙසේජ් එකක් ටයිප් කරන්නවත් අත අහකට ගන්නෙ නැහැ. අතින් කට වහගෙන ඉන්නවා වෙච්ච දේ නිසා. කනිෂා මාතක තරහද? තරහ නෑ නේද? හරියට හරි නියමයි සුපිරි. විජී මෙසේජ් එකක් දාලා මාව උනන්දු කරවලෝ. මාව දිරි ගන්නනවා. අන්න එහෙම තමයි කොල්ලොන්ට කතා කරන්න ඕනේ නේද? මාත් එක්ක හැප්පෙන්නන කොල්ලොන්ට. හා අපොයි මාව කෑවා කියලා කනිෂ්ක කියලා. හරි හරි ඉතින් මේවා ඉතින් ආදරයට කරන වැඩ. ඔයත් ඉතින් ඕන්න තියවන මට ආන්ටි කියලා මම වැවිස්සුවානේ. හා විජි ඔයත් කිනවද අද ගෙදර කට්ටියම වෙනද වගේම පුතා කණී හස්බන්ඩ් සාමන්ත කඳාන ඊගල් ඇපරල් එකේ අනිත් සෙට් එක නිරෝෂා නිසංසලා රම්‍ය ලතා ප්‍රශානි රසිකා ඩල්සි නතාෂා භාග්‍ය ඔක්කොම ඉන්නවද? ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා එහෙනම්. මේ මට අර මේ හොරණ සංක කියලා එවලා තියෙනවා. කෙල්ල හුරතලා චන්දියා කියලා. ඊට පස්සේ යා කියලා තියෙනවා මේ කවදා හරි හොඳ මහසෝණෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවලු. මහසෝණ හරියන්නේ නැහැනේ. මහසෝණ උස වැඩි. මම වැඩි උස නැහැනේ කොටයිනේ. එනිසා වෙන වෙන කවුරු හරි යෝජනා කරන්න. බැරිද? ටිකක් ටිකක් උසෙන් අඩු හැබැයි ගොඩාක් කොට වෙන්නත් බෑ. මම ටිකක් උස කොල්ලොන්න තමයි කැමති. හැබැයි උස වැඩි. මහසෝණ මහසෝණ කොල්ලෙ නෙවෙයිද? හරි කොහොම හරි කමන්නේ. අවතාරයක් හරි භූතයෙක් පෙරේතෙක් කවුරු හරි කමන්නේ. උස වෙන්න ඕනේ අඩි 5යි අඟල් 7ක් විතර. 6ක් වගේ වුණත් කමන්නේ. ෂේප් හාද කවුරු හරි එහෙම හම්බුණත් ඉතින් මගේ පැත්තට කරකව ලෙවන් හරිද? වර්ජිනියා ඔයා ඉන්නවද සුදු? සුදු නෝනා අද ඔය සද්දයක් නෑ වගේ. කැන්ඩි වල අපේ නිසලි බබාවත් එකතු කරගන්න ඕනේ ආදරෙන්. ඊට පස්සේ කෝවනේ ඔයා මේ ඉන්නානේ මං. මමව හෙව්වද? මම ඉන්නේ මේ ඉන්නේ රේඩිය එකේ. පිළියන්දල තිලක් තෙන්නකෝන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාව අහගෙන තමයිලු වැඩ කරන්නේ. පිළියන්දල ඔබෙල් එකේ සෙට් එකම එකතු කරගන්නවා කියලා තියෙනවා. උම්මා ඕනේ නෑලු. සින්දුවක් තිබ්බොත් හොඳටෝම ඇතිලු. දැන් මේ සින්දු ගොඩක් කටේ ඉල්ලන නිසා උදේ ප්ලේ වුණා කියලා කමන්නේ. මං හිතුව ආයෙ ප්ලේ කරන්න. මට නම් හොයි හොයි ගන්න එපා. ඇවිස්සනවා මං.

පැන්සල්ල දෙකට කඩාගෙන මදටිය ඇට එකතු කරාගෙන පෑන පොතට පිරියක් නෑමට වාගේ ඒවන මෙහරිත කලාවට.

0: හිත පිරෙන්න සියත
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
1: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී.

0: ම පට එක්ස්පිරියන්ස එකකට නෑල්වත්ත පට
1: තරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: Milan Pasta Durian pitivala gune peri Milan Pasta obe pavule aahara velata ekkaragena obe daruwa star kene karana Milan
3: Pasta puthe kannadi amathaka velani
4: amma salli dannada
3: o salli dann
4: oy form ekak denna ko man amma kannadi wenna
3: tena honda nan innet honda aya
4: oya wage honda kene kuda ganadunu karanda e wage ma honda tanak ona
5: sthavaratwe vishwasaniyatwe saha aarakshawa ihelima labadi obe sthavara tanpotuwata ihela poliyak labadena honda matala sarvodaya development finance honda matalak හොඳ ආයෝජනයක් 13යි 19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්
6: තේති කොහොමද මොකද කම්බලේ ටැටූ එකක් ගහලා
7: ෂෝරි පිම්පල
6: හොඳ ටූටි
7: ඇයි
6: කම්බලේ මුතුන් කාලක් බවහිලා
7: නෑ හරි නරගයි අනේ මගල ඔය හැමදාම මොකක් හරි අදයක් කියනවනේ මට
6: ඔය අද විතරක් නෙවෙයි ඉතින් කැත කියන එක හැමදාම තියෙනවනේ
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
11: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියතෝ පොකට් මනි.
14: හවස 4යි විනාඩියයි.
15: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: අනෝචන් ගැන සෞදි රජුට ඉල්ලීමක්. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝචන් සිවරාසාට සමාව ලබා ගැනීමට අදාළව සෞදි රජුට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. මීට අදාළ නඩු කටයුතු සඳහා වැයවන සම්පූර්ණ මුදල රජය විසින් දැරීමටද තීරණය කළා. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝචන් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවටගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභිහාචනයෙන් පසු ඔහුට මරණ දඬුවම හිමි වෙති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. අනෝචන් සිවරාසාගේ දෙමාපියන් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා. අනෝචන් සිවරාසාට සමාව ලබා ගැනීමට රාජ්‍ය උපරිමයෙන් උත්සාහ දරමින් සිටින බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. මේ අතර සිය පුත්‍රයාට නිදහස ලබා ගැනීමට සහාය වන ලෙස අනෝචන් සිවරාසාගේ පවුලේ ඥාතීන් මෙරට පිහිටි සෞදි තානාපති කාර්යාලයෙන්ද ඉල්ලීමක් කළා.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: සර් මොකද්ද වාහනේ අවුල?
4: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
4: සර් මේ පොඩි කඳක් එමෙනවද? ඔවුනි මල්ලී. දැන් ටික දවසක ඉඳන්.
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
5: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරට

අජිත් සචින්ත. හලෝ, කොහොමද? මේ සින්දුවට තමයි ආව එකතු කරගන්නේ. ඊළඟට සමන්ත ඇවිල්ලා ඉන්නවා, එයාවත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ දිනුක, හයි. අද අනුනම් වේලාසරම ඇවිල්ලා සින්දුවක් කිල්ලගෙන ගියා.

හතරහමාරට කොහෙද යන්න තියෙනවා කියලා මදුට මේ සින්දුව ඊට කලින් අහන්න ඕනි කියලා කිව්වා. මමත් ඉතින් නේද? වෙලාවකට නේද? රූකඩයක් වගේ තමයි තින්නේ. ඔගොල්ලොන්ගේ පදයට නටන රූකඩයක් වෙමි. කමන්නේ. සතුටක් සතුටක් මට. නිමේෂ් ගල්පොත්ත හන්දියේ ලොජිස්ටික්ස් වල තමයි වැඩ කරන්නේ. වැඩ කරන මේ ඒ ප්ලේස් එකේ කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. නිමේෂ් එක්කම. නිමේෂ්, ඔයාගේ මූණයි දිනුකගේ මූණයි එක වගේ. මට එනිසා චුට්ටක් පැටලුණත් එක්ක ඉස්සල්ලා මං හිතේ දිනුක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කියලා. ඕ ඕ කනිෂ්ක, ඔයා මගේ ෆොටෝ එකක් ලස්සනට එඩිට් කරලා. Thank you සුදු මහත්තයා. ඊළඟට තව කවුද? සුපන්, ඔයා වට්සප් ඩීපි එක වෙනස් කරගෙන මට හදිස්සිට හොයාගන්නත් බැරි වුණා. ලලිත්‍ර බැනල එවල තියෙනවා මෙසේජ් එක. ඉන්නකෝ මයික ලලිත්‍ර ෆෝවර්ඩ් කරන්නම් සුපන් හොඳේ. ඊට පස්සේ ඔය දෙන්න බලාගන්න.

0: පිරෙන්නේ සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ. මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
5: එයාට මයිකේ දුනවම ගියා කියවුනේ නේද? ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රීවරු ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන තාවර නියෝග පොතක්ද කියලා මං
3: අහනවා. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117 888 666
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකක් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට
12: එන්න. ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 01117 2000 NIBM The City University The place to be.
13: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo electric පිරුදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මේන පුරා විහිදුණු Bajaj genuine අමතරකොට සසේවා ජාලයේ සමගින් Bajaj Vigo එක හැම ගමනක්ම ලාභයක්. David Peris e-mobility within.
14: Finishing වහලක් ලෙස color up blow වැජබෙනා.
15: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
16: ආජන හිස පැනදූ කිරුලයි.
17: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න.
20: දිනසර සංචාරක ව්‍යාපාරයක්. 2025 දී සංචාරක පැමිණීම 23,62,521. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම $2,3,219. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් ₹1,3,500ක්ද බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ₹2,2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
21: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
22: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
23: ජලජ හා සංක්‍රමණික පක්ෂීන් සඳහා ප්‍රසිද්ධ මේ ජාතික වනෝද්‍යානය මොකක්ද? 1. විල්පත්තු ජාතික වනෝද්‍යානය. 2. කුමන ජාතික වනෝද්‍යානය?
24: අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හඳපාන්ගොඩ අරකවිලෙන් ධනුෂ්කා පාලි.
25: දරුවන්ට පොකට් මනි ₹5,000යි, දැන් අම්මලාටත් පොකට් මනි ₹5,000යි.
24: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
26: සියත පොකට් මනි.
24: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
26: අනුග්‍රහය
27: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
26: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
28: විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0111 400 500 250 අමතන්න.
0: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
1: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

හා පුදුමාකාර ලස්සන අනේ ෆිල්ම් සොංග්ස්ම දෙකක් නේද එකළඟ. ඉචි අනු රොයාව එකතු කරගන්නවා ඊළඟට එකෙක් මෙසේජ් එකක් දාලා තිනවා මෙහෙම, මම කේලමක් කියනවා කියලා හිතන්න එපා. ඔයාගේ ලලිත් ඔයා නැති දවසට විශ්මිටත් කවි ලියනවා ඔන්න ඔන්න ඉතින් බොරුවක් කියලා. කේලම් කිව්වට කමන්නේ ඇත්තක් නං. බොරුවක් කියලා නං කොටවන්න අමාරුයි. ලලිත් තමයි මම දැකපු මේ ජීවිතේ මට ඇරෙන්න වෙන කිසිම ගෑන් ළමයට මෙසේජ් නොකරපු කෙනා.

මහනුවර ජයනාත්, ඔයත් ඉන්නවානේ අතරේ. මට ඇරෙන්න වෙන කාඩවත් මෙසේජස් නොයපු අය අතරේ යළිත් අමතර ඔයත් ඉන්නවා. හරිද? හකුණ සුපුන්, ඔයත් ඉන්නවද මන්ද? අනෑ නේද?

බලමු තව කව දෙන්න කියලා. එහෙම අවංක කොල්ලා, ඔයාව අපිට හැමදාම මතක් කරන්නේ මිහිරංග තමයි. එයාට අපි ආදරයට කියන්නේ මල් කාන්ති කියලා. ඇයි යන්නේ එච්චර ලස්සන නමක් තියෙන කොල්ලෙක්ට මල්කාන්ති කියලා කියන්නේ? මිහිරංග. මිහිරංගට මල්කාන්තිකව මවුල් නේද? මොකද මල්කාන්ති කියලා ආන්ටි කෙනෙක් එක්කවත් ඇල්ලා හිටියද? කොල්ලා. මට නම් හිතෙන්නේ එහෙම. අනේ මන්දා, විස්තරේ කියලා එවන්නකෝ. මාත් ආසයි ඔය ඔපදූප දැනගන්න.

0: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. David Pierce e-mobility with you.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners Number 221 Dharmapala Mawata Kolamba 7
5: Asina mina koinda sir DLB වාසිලොතරැයියෙන් ඇරෙන්නේ
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුන තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
7: සර් මොකද්ද වාහනේ අවුල
8: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැ නේ RPM එක නම් වැඩි වෙනවා
7: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද
8: සර් මේ පොඩි කඳක් එමෙනවද
9: ඔහුනි මල්ලි දැන් ටික දවසක ඉඳා
7: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා
2: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම ගියර් ෂිෆ්ටින් අපහසු වීම ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන් පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න
10: XCD ක්ලච් අතරමන්නු වෙන ගමනාන්තයක් 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
13: අවන්ස් ටිකෙන් ටික පේ
14: මිනිමයා කසාද බඳලි තියෙන මාව නෙමෙයි බිත්ති
15: බිත්ති
14: බිත්ති බදාගෙන ඉන්නට වඩා මෙයාට වෙන වැඩක් නෑ
16: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහවිලා නෙමෙයි
17: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් විත පවරන ලෙස හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
18: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
19: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
4: අයියා මට ඇපල් මලක් දෙන්න
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
4: අයියා මට මල් ගොඩක් දීලා
17: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
4: හච් 15 පිස්සුවක්ම තමයි
6: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
5: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන
17: වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න
7: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්
8: ඉස්කෝලේ 10 වසරෙන් ගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
14: යත පොකට් මනී.
8: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

මුදෝ ඔයාට මාව මතකවත් නැද්ද? ඔයා මගේ ස්වීට් හාර්ට් නේද? කවුදනේ මෙසේජ් එක දාලා තියෙන? ඉතාලි බෝයි. ඉතාලිය නම් ඇත්තටම මට ආදරය කරන පිරිමි ළමයි ගොඩාක් ඉන්නවා. එයාට වැඩේ කියන්නේ ලංකාවට එනකොට චොක්ලට් එකක් ටොෆි එකක්වත් අරගෙන ඉන්න නම් මතක නෑ. ඔරුවට හේ ඉන්න තාක්කල් ආදරේ. ලංකාවට එනකොට ආදරේ. අනේ මන් දන්නේ දිලීප, ඔයත් මට ආදරේ නිසා මාත්වට ආදරේ කියලා කියන්න. හැබැයි මන් දන්නවා ඔය ආදරේ වෙනස් වෙන සුළුයි කියලා. කිම්බලා, කොහොමද? දවස්වල හොඳයි නේ වැස්ස නිසා? දියගොඩ සමතන නේද? ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට තව ටිකකින් යනව නේද ඔයා? ඔවුනේ සතුටුයිනේ. බොරුවට ඇහුවේ මන් දන්න. ඔයාට නම් සතුටු නෑ, ඔයාට දුකයි නේද ඔමාලි? පිළිම තලාවේ ඔමාලි කේක් හදන ගමන් මාව අහගෙන ඉන්නවා. ඊළඟට මේ වැස්සේ රත් වෙලා යන්න කිස් එකක් ඕනෙලු. මුං ඇට ඇට නේද දිලුක්ට? මෙසේජ් එක දාපු කෙනාගේ නම කියන්න එපා කියලා තියෙනවා. දිලුක් මිස්ටර් මුංගටස්. පුළුවන් නම් කවුද ඔයාට කිස් එක දෙන්න කිව්වේ කියලා හොයාගන්න.

0: හිත පිරෙන්න සියත.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
0: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0766252320.
3: ඇයි මට ඇයි හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
3: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල්වල
5: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: එන්න

0: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
1: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාධ්‍යවි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
2: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
5: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ?
6: ડોක්ටර් කිව්වා මට බේකරි කෑම කන එක නතර කරන්න කියලා.
5: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි කෑම තව තව කන්න හිතෙන්නේ.
6: අපෝ නෑ, මේ පේන්නේ මේවා හදන හැටි. දැක්කම බල්ලෙකුට උණක් කන්නේ පා වෙනවා.
5: මොකක්?
7: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
8: අන්වටයි දශම හතරෙන් පානතුරට
9: හවස පහට විනාඩි 3යි. වර්ලස්කමු ඉඳන් මා වහගෙන හිටියා ගොඩාක් කට්ටිය. ඔක්කොම එකතු කරගන්න.

සිඳලා නේද මන් දැන් දැක්කේ. ඔවත ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ

0: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939003.

0: यह था टॉप स्टोरी।
1: නව විනිසුරුවරුන් දෙදෙනෙකු පත්කිරීමට නිර්දේශ. අභ්‍යාචර අධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත්කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාර්සිංහ සහ මංජුල තිලකරත්න අභ්‍යාචර අධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමටයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත අධිකරණ සේවා නිලධාරීන් තුන්දෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට පත්කිරීමට නියමිතයි. පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නංගර ඊට අයත්. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. තරගය පැවැත්වෙන්නේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී. පැතුම් නිසංක කමිදු මෙන්ඩිස්, නායක කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක හා චරිත අසලංක අද තරගයට ක්‍රීඩා කරනු ඇති. ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, සචින්දු කොළඹගේ, අසිත ප්‍රනාන්දු හා දිල්ෂාන් මදුසංකද කණ්ඩායමට අයත්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
5: ඔව්, පේනවා පේනවා.
4: ඇයි?
5: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
4: මොකක්?
5: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
6: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
7: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග

0: ัง
1: ฮาวดีแซนดี
2: ้ฮาวดีมังกลฮาวดีจาลี
1: ทั้งกันโอ้ยมโนเจเนเรชันนี่เกิด
2: มัมม่าเจนซี
1: เจนซีเจเนเรเตอร์เองเอ๊ะก็เจเนเรเตอร์สตีว่ะเนี่ย
2: เจนซีอัลฟาบีท่า
1: ตั้มนะสระดีดกูจะได้บิทิบาสิพาวกระกับว่าได้แต่ว่าสระดีก็เกี่ยนะ
2: ว้าวขนาดพาวกระง
1: อยโอ้นั่นสิ
2: โอ้เน
1: ี่ยมอเตอร์ไซค์ก็เลยอะไรก็ได้ไซด์คันหน้าดีบาลานซ์บิทิบาสบาลานซ์ดีไปเลยสระอีกตัวบาลานซ์เลย
2: Balna.
1: Bus guy will be coming. Put up balna. Book up there. Put up. Book up the bicycle. Put up the balna. Pretty fast balna.
2: Put up. Ek name the na ne yatra denge. Ek name dala the na ne. Generation world.
1: Oh. Oh. Ek generator world ek name dala. Mera asal hai mom kata hai ne. Gen C parampara. Gena ne. Mom kiyena hai gena. Sindhu kiyena hai chitrapati hadana hai pawa. කතා වෙන ජෙන්සී එකට තමයි හදන්න ඕන. සින්දු හදන්න ඕනේ
2: ජෙන්සී එකට.
1: ජෙන්සී එක.
2: ඒ කියන්නේ ජෙන්සී එක වැඩිද මේ කාලේ?
1: නැන්නේ ඇයිද? ඒ කියන්නේ පොලිටිකල් පාටිස් උත් ට්‍රයි කරන්නේ අපි ජෙන්සී එකට කතා කරන්න
2: ඕනේ.
1: ජෙන්සී එකට ගෙලෙද්ද ගොග්ගඩ වගේ කරනවා. මේ
2: ඒ වුණානේ මම දැක්කම අකුල නිවුස් එකක්.
1: ඔව්.
2: ජෙන්සී එකේ මොලේ අඩුයි කියලා.
1: ඔව්
2: එහෙම නෑ.
1: ඒක දැක්කා. සමහර රිසර්ච් report වල හැටියට ලෝකේ පළවෙනි වතාවට ජෙනරේෂන් එකක IQ එක ඊට කලින් ජෙනරේෂන් එකකට වඩා අඩු වෙච්ච පළවෙනි අවස්ථාව මේ ජෙන්සී පරම්පරාව කියලාත් කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ average IQ එක ලොව පුරා මිලෙනියල්ස් පරම්පරාවට වඩා අඩුයි කියලා කියනවා. ඉතින් මම බලලට මම දන්නේ නැහැ හරියට. හැබැයි මිනිස්සු මේ ජෙන්සී ගැන කතා වෙන හැමෝටම හොනේ ජෙන්සී එක තේරුම් ගන්න.
2: එයාලා කරන්නේ මොකද්ද? එයාලට ඕනේ මොකද්ද?
1: ජෙන්සී එක හිතන්නේ මොනවද? ජෙන්සී එකට මොනවද ඕනේ? ඔය ඇත්තටම try කරන්නේ ජෙන්සී එකට මොනවද විකුණන්න පුළුවන් කියලා තමයි
2: බලන්නේ.
1: ඇත්තටම කල්පනා කරන්නේ මොකද?
2: ආදරේකට නෙමෙයි
1: කිසිම ලෝකේ කවදාවත් ඔයා නිකන් කල්පනා කරපන් ලෝකේ කවදාවත් ඉන්න වැඩිහිටි පරම්පරාවක් අපි අලුත් ජෙනරේෂන් එක මේ අලුත් ජෙනරේෂන් එකේ තරුණයන්ව තේරුම් ගන්න ඕනේ කියලා දත් පිටි කරනවා අපි දැකලා
2: නැහැ.
1: මේ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජෙන්සී එක රීඩ් කරගන්න ඕනේ, ජෙන්සී එක තේරුම් ගන්න ඕනේ කියලා කියන්නේ. ජෙන්සී එකට වැඩිපුර බඩු විකුණන්නේ කොහොමද කියලා අපි විදියක් හොයාගන්න ඕනේ කියන එක තමයි මේකේ ඇත්තම ස්ට්‍රගල් එක තියෙන්නේ.
2: ඒ කියන්නේ මේ මොහොතේ ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ජෙන්සී එකද?
1: ඔව් ප්‍රශ්න දිනවා නේද? ඔහොම ප්‍රශ්න දිනවා නේද? මේ ප්‍රශ්න වලට
2: අද උත්තර දෙනවා.
1: අද උත්තර හම්බෙනවා. මේ ජෙන්සී කියන්නේ කවුද? මිලෙනියල්ස් කියන්නේ කවුද?
2: හරි.
1: ජෙන් එක්ස් කියන්නේ කවුද? සිලෙනියල්ස් කියන්නේ කවුද?
2: අය ගොඩක්
1: බේබි බූමර්ස් කියන්නේ කවුද?
2: මම
1: ගොඩක් ඒවා දිනනවා.
2: ඕකේ.
1: අද පොඩ්ඩක් ඒකට කතා කරමු.
2: කතා කරමු. ඒත් එක්කම මාළුවේ පුංචි කාර්නිවස් ගැන කතා කරන්න ඕනේ. තව අපිට ඩග්ලස් & සන්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගැන කතා කරන්න ඕනේ. ඊළඟට අපි DFCC බැංක එකේ දෙන හෝම් ලෝන් එක ගැන අද දවසේ විස්තර කතා කරනවා.
1: එහෙනම් රන්දිලා ඉන්න හවස 6 මාර වෙනකම්
2: හොඳ ලාඩම්
1: හැන්ද ජාමේ.

0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya.
1: Harigi Harima Tanata Gihinda. LOLC Eke Nilon Nekgatthi. Maath Hariyanna Gila Hari Tanata Me Annoan.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම් සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනිය බෙදීගෙන ඔබත් කෝටිපතියෙක්
7: වන රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය

0: අවශ්‍යදායි ඩියුරම් පිටිවල ගුණය පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න. මිලාන්
1: පාස්තා. හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: අතිවිශ්වාසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pierce e-mobility වෙත. වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
11: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
12: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
13: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. SCL Fireguard Wire. දැන් දම් පාටින්. SCL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: Ladang.
1: අද අපි කතා කරන්නේ ජෙනරේටර්ස් ගැන. මේ කතාව දැන් අපි කියන සාමාන්‍ය මේ ජෙනරේෂන්ස් නම් කිරිල්ලේ අපි ඈතටම ගිහිල්ලා තියෙන 1883න් පස්සේ ඉපදිච්ච කණ්ඩායම. 1883 ඉඳන් 1900 දක්වා කාලය තුළ ඉපදිච්ච ජෙනරේෂන් එකට කියනවා ද ලොස්ට් ජෙනරේෂන් කියලා. ඒ ලොස්ට් වෙච්ච ජෙනරේෂන් එකක් කියලා. ලොස්ට් කියලා කියන්නේ නැති බංගස්ථාන වුණා කියන එකම නෙවෙයි.
2: හරි.
1: මේ කට්ටිය, ඒ කියන්නේ 1883 ඉඳන් 1900 දක්වා අතර කාලේ ඉපදිච්ච කණ්ඩායම තමයි තරුණයෝ බවට පත්වනකොට ලෝකේ නොහිතපු අත්දැකීමකට මුහුණ දුන්නේ. ඒගොල්ලන්ට සිද්ධ වුණා පළවෙනි ලෝක යුද්ධෙට මුහුණ දෙන්න. එතකොට ඒ ජෙනරේෂන් එක ඉපදිලා නව යෞවනයේ හැටියට ජීවිතේ පහු කරගෙන තරුණ වියට එළඹෙනකොට ඒගොල්ලන්ට ජීවිතය ගැන තිබිච්ච සියලුම පාහේ බලාපොරොත්තු විනාශ වෙලා නැති වෙලා ලොස්ට් වෙලා යන්න ඇති. ඒ ජෙනරේෂන් එකට පළවෙනි ලෝක යුද්ධෙට මුහුණ දුන්නාට පස්සේ මල ඉලව්වයි දැන් අපි මෙතනින් එහාට මොකද කරන්නේ, කොහොමද අපේ ජීවිතේ හදාගන්න කියලා හිතාගන්න හොයාගන්න බැරුව අතරමං වෙන්න ඇති. ඒ හින්දා තමයි ඒ ජෙනරේෂන් එකට ලොස් ජෙනරේෂන් කියන නම එන්නේ. ඒ ජෙනරේෂන් එකේ කවුරුත් ඇල්බේ අපි ලොස්ට්, අපි තමයි ලොස් ජෙනරේෂන් කියලා කියන්නේ නෑනේ. මේ නම වැටෙන්නේ 1926 ගර්ට්‍රූඩ් ස්ටයින් තමයි මේ නම අරගෙන එන්නේ. හැබැයි එයත් එක්ක එකතු වෙලා ඒර්නස්ට් හෙමින්ග්වේ 1926 පළ කරපු ද සන් ඕල්සෝ රයිසස් කියන පොත, හිරුත් උදාවෙයි කියන පොතේ තමයි පළවෙනි වතාවට මේ මංමුලා පරපුර ලොස්ට් ජෙනරේෂන් එක ගැන ඒ වචනෙන් සඳහන් කරලා තියෙනවා. ඕක තමයි ඉස්සෙල්ලම අපිට පරණම අපේ එවිඩන්ස් එක අපි මේ ජෙනරේෂන් වලට නම් දාගෙන එන ගමන. 1833 1900 අතර කාලේ හිටපු අයට ඇමරිකන් කල්චර් එකේ කියන්නේ ලොස්ට් ජෙනරේෂන් කියලා. මේ කණ්ඩායමටම, මේ ආසන්න කාලේ ඉපදිච්ච අයටම යුරෝපේ කියලා කියන්නේ ජෙනරේෂන් ඔෆ් 1914 කියලා. ඒ කියන්නේ 1914 කියන්නේ පළවස්ථාව යුරෝපයට ඕක ලොකුවටම තදින්ම බලපාන කාලය. ඒ යුගය තමයි එතන තමයි මාක් කළ තියෙන්නේ. ජෙනරේෂන් ඔෆ් 1914 කියලා තමයි යුරෝපේ මේ කණ්ඩායමට කියන්නේ. ඊට පස්සේ මේ ලොස් ජෙනරේෂන් එකෙන් පස්සේ එනවා ද ග්‍රේටස්ට් ජෙනරේෂන්.
2: ග්‍රේටස්ට්
1: ජෙනරේෂන් ඒගොල්ලෝ 1901 ඉඳන් 1924 දක්වා කාලේ ඉපදිච්ච කණ්ඩායමට තමයි ග්‍රේටස්ට් ජෙනරේෂන් කියලා කියන්නේ.

0: තාම ඉහළ ගිහිල්ලා තිබුණා. ඒ කාලෙට කියනවා ඊර ඔෆ් ග්‍රේට් ඩිප්‍රෙෂන් කියලා, ග්‍රේට් ඩිප්‍රෙෂන් ඊරා කියලා. අන්න ඒ කාලේ තරුණයෝ හැටියට ජීවිතය ගත කරපු ජෙනරේෂන් එක හින්දා මේ 1901 ඉඳන් 24 දක්වා ඉපදිච්ච අයට කියනවා ග්‍රේටස්ට් ජෙනරේෂන් කියලා. ඉතින් නම කිව්වමට අනිවා ග්‍රේටස්ට් ජෙනරේෂන් වුණාට නේද? ලෝකේ මානසික ආතතිය වැඩිම යුගයේ තමයි ඒගොල්ලෝ ජීවිතේ ගෙවලා තියෙන්නේ. දෙකක් කිව්වා දැන් ඈ.
1: හරි.
0: දෙකක් කිව්වා. ඊළඟ එක පස්සේ කියන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
5: ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක්
7: කරගන්න.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
9: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
10: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
9: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
10: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕන ඩියුලක්ස් එකට. ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
9: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
10: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
4: After levels minds explore karana ready the enroll bsc honors psychology degrees at slit adamaidum karana www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
11: million ganan vasi labena prime million dreams ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
12: ඒක හරිම අපූරු ලෝකයක්.
13: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි, අයිවා, ෂාප්, LMG තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
14: යාගේ නම සීතා.
13: සීතා
14: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: මොන ජෙනරේෂන් එකේ වුණත් කමන්නේ. හරිද? වාහනයක් ගන්න යනකොට යන්න ඕනේ විශ්වාස කරලා. ඇන්දෙන්නේ නැහැ කියලා ෂුවර් කරලා. වාහනේ ගන්න පුළුවන් තැනකට.
1: ඔව් ඒක හරි.
0: මොකද ඔයා ලෝකේ IQ එක 15 ජෙනරේෂන් දෙකේ වුණා. ඔයා IQ එක ඉහළම ජෙනරේෂන් එකේ වුණත් අන්දර කෙනාට ඔයාව අන්දන්න පුළුවන්. මෙහෙම කරනකොට
1: ඊසි වැඩි.
0: ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ ඒකමනේ කර කර ඉන්නේ.
1: ඒක පළපුරුද්ද තියෙනවා.
0: ඔව් ඒගොල්ලන්ට තියෙනවා විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇන්දීම සම්බන්ධයෙන්. මොකද ඒගොල්ලන්ට අන්දලා පුරුදු
1: හින්දා.
0: එහෙම අන්දලා පුරුදු කවුරු හරි බ්‍රෝකර් කෙනෙක් ගාවට ගිහිල්ලා වාහනයක් ගන්න කියලා ගිහින් තමන්ගේ ජෙනරේෂන් එකම ලැජ්ජාවට පත් කරන විදිහ වාහනයකට මාට්ටු වෙන්න එපා. ඒ වෙනුවට ඔයාලා යන්න මාළඹේ පුංචි කාර් නිවසට. මාළඹේ පුංචි කාර් නිවසට ගිහිල්ලා පුංචි කාර් නිවසෙන් ඔයාලගේ වාහනය තෝරගන්න. එතන ඔයාලා යන ඕනම වෙලාවක වාහන 400ක විතර වාහන එකතුවක් තියෙනවා. ඉතින් ඒ අතරේ ඔයා ආස වාහනේ අනිවාර්යයෙන්ම තියෙනවාම වෙන්න ඕනේ. ඒ වාහනේ බලලා ඒ වාහනේ තෝරගෙන ඒ වාහනේ සම්බන්ධයෙන් පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් ඔයා ඉල්ලුවොත් ඒගොල්ලෝ ටග්ගාල ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට වාහනේ දාලා හොයිස්ටර්ස් වලින් උස්සලා ඔයාටත් පේන්න වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරනවා. ඊට පස්සේ වාට ඕනනම් වාහනේ අයිතිකාරයත් එක්කම ගණන් මිනුම් කතා බහ කරගෙන පුංචි කාර් නිවසෙම සිංගර් ෆිනෑන්ස් එකේ උදව්ව අරගෙන වාහනයට ලීසින් එක ෆිනෑන්ස් එක ලෑස්ති කරගන්නත් පුළුවන්
1: කියනවා.
0: මේ වැඩ ටික ඔක්කොම කරගෙන ඕනනම් ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙකුත් එතනින්ම හොයාගෙන හරිම විනිවිද භාවයේ දිතුව හරිම ලේසියෙන් පහසුවෙන් ගනුදෙනුව නිමා කරලා වාහනේ ගන්න පුළුවන්. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ. මං වෙබ්සයිට් එක නම් කරන්නම් punchikar.com කියන වෙබ්සයිට් එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට මේ විස්තර ඔක්කොම එතනින් බලා ගන්නත් පුළුවන්.
1: ඕකේ මගල දැන් අවුරුදු 20ක් ඉදිරි ගියාට පස්සේ ගෑනු ළමෙක්ට හරි පිරිමි ළමෙක්ට හරි එන එක ආසාවක් තමයි වාහනයක් ගන්න එක. හරි වාහනයක් ගන්න එක. ඊට පස්සේ තව එක ආසාවක් තමයි ගෙයක් හදා ගන්නවා කියන එක. මේක ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකකට වෙනස් වෙන්නේ නැහැ. කොහොම හරි කාලෙට ගැලපෙන හොඳ ගෙයක් හදා ගන්න ඕනේ කියන එක තමයි ඔළුවට එන්නේ. එතකොට ඉතින් ලොකුවට මෙන ප්‍රශ්නේ මොකද්ද මකල? මොකද්ද?
0: සල්ලි
1: හොයන්න නම් දෙයනේ ටිකක් අමාරුයි. හැබැයි ඔයාට එක එක විදි තියෙනවා, ක්‍රම තියෙනවා. ඔයා කරන ජොබ් එකෙන් ඔයාට ලොකු ගාණක් එකපාර වියදම් කරන්න බැරුව ඇති. එකෙන් හම්බෙන සැලරි වලින්. හැබැයි ඔයාට පුළුවන් මාසෙට පොඩි ගාණක් දෙන්න නේද? ඒකට හොඳ විසඳුමක් දීලා තියෙනවා DFCC බැංකේ. ඒගොල්ලෝ දෙනවා හෝම් ලෝන් එකක්. අවුරුදු 30ක් යනකම් ඔයාට නිදහසේ පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන්. දවස් 10ක් ඇතුළත ඔයාට ලෝන් එක පාස් කරලා දෙනවා. ඒ කියන්නේ ලෝන් එකේ සල්ලි අතටම දෙනවා දවස් 10ක් ඇතුළත. අඩු ලියකියවිලි ප්‍රමාණයක් තමයි ඔයාට අරන් යන්න තියෙන්නේ. අපිට ගේන්න බැරි, හොයාගන්න බැරි ලියකියවිලි ඒගොල්ලෝ ගේන්න කියන්නේ නැහැ. අනිත් එක තමයි අවුරුදු 20ක් යනකම් ස්ථාවර පොලි අනුපාතයකට තමයි ඔයා පොලිය ගෙවන්න ඕනේ. පොලිය කිසි වෙනසක් වෙන්නේ නැහැ අවුරුදු 20ක් යනකම්. ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න අනිවාර්යයෙන්ම ඔයා DFCC එකේ ළඟම තියෙන ශාඛාවකට යන්න. ඊට පස්සෙ ඔයාට තව විස්තර දැනගන්න පුළුවන්. මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකටත් කෝල් එකක් දීලා යන්න කලින් විස්තර දැනගන්න 011-32-35-02.
0: රයිට්. අපි DSL ගැනත් කතා කරගෙන යන්. අද අපි ඔගොල්ලන්ට කියලා දෙන්නේ XD ක්ලචර්ස් ගැන. මේකත් ජපාන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක්. ලෝකේ XD ක්ලචර්ස් කියලා කියන්නේ ක්ලචර්ස් වලට ග්ලෝබල් ලීඩ්. ලෝකෙම ක්ලචර්ස් වලට ඉන්න ලීඩින්ම බ්‍රෑන්ඩ් එක තමයි XD ක්ලචර්ස්. XD ක්ලචර්ස් ගොඩාක් ඔරිජිනල් වාහනවල OEM එකක් හැටියට පාවිච්චි කරන නිෂ්පාදන සන්නාමයක්. ඉතින් ක්වොලිටි එක ගැන තදබල විශ්වාසයක් තියලා දිගුකල් පැවැත්ම ගැන හිතේ විශ්වාසයෙන් අරගන්න පුළුවන් ක්ලචර්ස් තමයි.
1: සමහර මොන මොන වාහන වලටද මකලෝග පාවිච්චි කරන්න පුළුවන්?
0: මොන මොන වාහන වලටද කියලා මොකද්ද අදහස් කරන්නේ?
1: සාමාන්‍ය වාහනද, බර වාහනද, රේස් පදිනේවද, ඒ ඕනෙකකට පාවිච්චි කරන්න පුළුවන් මේ ක්ලච් එක.
0: මේක සාමාන්‍යයෙන් පැසෙන්ජර් වෙහිකල්ස් වලට, කමර්ෂල් වෙහිකල්ස් වලට වගේ ඕනෙකකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩාක් ඉතින් ප්‍රොෆෙෂනල් මෙකැනික්ස්ලා හරියට වැඩේ කරන අය XD ක්ලචර්ස් තමයි ඔයාගේ වාහනේ රිපෙයා කරන්න උනත් පාවිච්චි කරන්නේ. ක්ලචර්ස් හරියට වැඩ කරන්නේ නැත්නම් වාහනේ ඇක්සලරේට් කරනකොට ක්ලච් එක ස්ලිප් වෙන්න පුළුවන්, ගියර් මාරු කරන්න අමාරු වෙන්න පුළුවන්, වාහනේ පැදලා ඇවිල්ලා නැවැත්තුවාම නිකන් වාහනේ ඇතුලේ රබර් තෙල් දාලා වගේ
1: අමුතු ස්මෙල් එකක්.
0: පිච්චල වගේ අමුතු ස්මෙල් එකක්.
1: මොකද ඒ ගඳ කියලා හිතෙන්න පුළුවන්.
0: එහෙම හිතෙනවා. ඉතින් එහෙම ඒවා හිතෙනවා නම් ටක් ගාලා පොඩ්ඩක් වාහනේ ක්ලචස් චෙක් කරන්න. ක්ලචස් චෙක් කරලා DSL වෙතින් අරගන්න. DSL වෙතින් ගෙන්වා බෙදා හරින XD ක්ලචස් පාවිච්චි කරන්න.

0: ัง
1: มามาสกอบอัดสแกนบอกนะแดงอภิคาตาครันเด็ดแดงหันเดปาจาลิอะไรทำไมเวลาทำไมเป็นแบบแดงอภิคาตาครันเด็ดเนี่ย The Silent Generation กันนะ
2: ใครก็ลูกแกกันนะแต่
1: แน่ๆเอโกลคาตาคลา Silent Generation กี่ลูกแกเอโกลนั่นคาตาครันเด็ดเป็น Generation เนี่ยนี่เว้ยเฮ้ยเบย์1000ราวซีวิสิปะเฮยดัง1000ราวซี40เด็กอัตระคาลีโอ้ยอาวัตอิลักคังเวลดีอีพอดิชขันดายมาทับพี่เกนว่า Silent Generation นี่คือ
2: เมื่อไงแกเนี่ยนิฮันด์ว่าเวดกันมินิสุดเด็กก
1: ูนะเนี่ยเอกรเวนเฮตุวักตี
2: ร์ฮ่าฮ่าฮ่า
1: เดโอ้ยคาลีอีพอดิชขันดายมาทำไมเดวันีโลกเฮยุดเด้งพัศเซคาลีดีถิ่นโลกเฮนาวัตกอดนักันกดเนกิมินพาวที่นักขายเลยเด็กเรียนด้านโซเซปานะฮะด้านชักเองพัศเซทารุณวีตเอลเบนขันได้มาเมวิสิปะเฮน่าขัตลิสเด็กกระดักควายปดิชอายเมฆขายเลยโลกเเทารุณปารัมปราวัตรทิบุนาสัตดันตัวอินโดนีเกียนาด้านซ
2: ์
1: มุกเดพัลเวนีโลกีอุดเดสาเดวินโลกีอุดเดโลกีเด็กคำว่าลังสิทธิ์เดวุเนอาวุธที่สปาค่ะขัตลิเอกว่าเกี่ยขายเลยคัตลุตวามีโลกยุดเด็กคำว่าสิทธิ์เดวุเนඒ ලෝකයේ උද්දවලින් පස්සේ ඇතිවෙච්ච සමාජ දේශපාලන වටපිටාව ඇතුලේ මිනිස්සුන්ට සිද්ධ වුණා සද්ද නැතුව ඉන්න. මොකද සද්ද නැතුව ඉන්න සිද්ධ වුණේ ඇත්තටම දේශපාලනික වශයෙන් එහෙම නැත්නම් අයිතිවාසිකම් පැත්තෙන් හඬ නගන්න යන කට්ටියට ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි ඒ කාලේ ලෝකේ පාලන තන්ත්‍රයන්ගෙන් හම්බුනේ.
2: හරි.
1: ඔළුව පාත් කරගෙන ඉන්න තාක්කල් වැඩේ ගොඩදාගෙන ඉන්න පුළුවන් කියන අදහස තමයි ඒ ජෙනරේෂන් එකට තිබුණේ. අන්න ඒක හින්දායි 1925 1942 අතර ඉපදිච්ච ජෙනරේෂන් එකට අපි
2: සයිලන්ට්
1: ජෙනරේෂන් කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ එනවා බේබි බූමර්ස්.
2: බේබි බූමර්ස්.
1: ඕක දැන් ටිකක් මේ කාලේ කතා බහ වෙන අය ටිකක් ඔන්න දැන් අපි ටිකක් දන්න හරියට
2: එනවා
1: ඊට කලින්
2: අපි අතර ඉන්න කට්ටියනේ
1: බේබි බූමර්ස්ලා උ තාමත් ඉතුරු වෙලා ඉන්නවා වෙන්න පුළුවන් 1946 සහ 1964 අතර කාලේ ඉපදිච්ච ජෙනරේෂන් එක තමයි බේබි බූමර්ස්ලා මේ මේගොල්ලන්ට බේබි බූමර්ස්ලා කියන්නේත් විශේෂ හේතුවක් හින්දා දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකේ පුරා යුද්ධෙට ගිහිල්ලා හිටපු සෝල්ජර්ස්ලා ගෙවල් වලට ආවා ඒ තම තමන්ගේ රටවල් වලට ගම් වලට ආවා ඒ ආවහම සමහර තරුණ අය නොබැඳ හිටපු අය ඒගොල්ලෝ ටග්ගාල ඇවිල්ලා ඉක්මනට කසාද බැඳලා දරුවෝ හදලා පවුල් ජීවිත පටන් ගත්තා කසාද බැඳලා හිටපු කට්ටිය අවුරුදු ගණන් යුද්ධවලට ජීවිතේ කාලයක් නාස්ති කරගෙන ආපහු ඇවිල්ලා ආපහු තමන්ගේ බිරිඳත් එක්ක තව දරුවෝ ඉන්නවනම් එයාත් එක්ක ඉඳලා පවුල් ජීවිතේ ලස්සන කරගෙන තව දරුවෝ හදාගෙන ඉන්න පටන් ගත්තා එතකොට මේ දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ආවා ලෝකෙ හැමතැනම ගොඩාක් ළමයි ඉපදිච්ච යුගය.
2: හා
1: හා. හැමෝම
2: ළමයි හැදලා.
1: ඔව් යුද්ධෙන් පීඩාවටපත් වෙලා තනිකඩ දුෂ්කර එපා කරපු ජීවිත ගත කරමින් ඉඳලා ඒකෙන් මිදිලා ආපහු එකතු වෙලා පවුල් හදාගෙන දරුවෝ හදාගෙන අනාගතය ගැන බලාපොරොත්තු දල්ව ගන්න පටන් ගත්ත යුගයක් තමයි මේ
2: යුගය.
1: එතකොට 45 64 අතර කාලේ ඉපදිච්ච පරම්පරාව තමයි බේබි බූමර්ස්ලා හැටියට අපි හඳුනගන්නේ.
2: ඕකේ.
1: ඊට පස්සේ තව ඉන්නවා. ඔයාලා බලන්න තියෙනවා ජෙනරේෂන් X ගැන, මිලෙනියල්ස් ගැන. ඊට පස්සේ මේ හැමෝම කතා කරන
2: ජෙන් සීලා ගැන.
1: සී, ඇල්ෆා, බීටා ගැන අපි ටිකක් කතා කරමු. තින්දුවක් හවලෙමු නේද?
2: ඕකේ.
1: මට හුස්පක් ගන්න ඕනේ.
3: ඔබේ සිහි නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහි නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ලකම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල
0: තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් පිළිගනිමු.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම. රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
0: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ආපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: Milan Pasta Europe pitwala gune peri Milan Pasta obe pavule ahara velata ekkaragena obe daruwa star kenek karana
6: Milan Pasta
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
8: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට. චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4-16 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
9: සින්දු සියත අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලුතුලි සිල්ලාරේ චන්දාරේ
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
12: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළඳු රණාභරණ විලිතුපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: සියත දෙවයිනපුරා
1: හවස 6යි විනාඩි 1යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: පාස්කු නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි. තීරණයේ වෙනසක් නෑ සජිත් කියයි.
2: මේක දේශපාලන අලුගෝසු ව්‍යවස්ථා සංශෝධන.
1: විමල්ගේ ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණ. පන්නලදී මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: 라당.
1: 1945 වෙනකන් ඉපදුණු ජෙනරේෂන් එක බේබි බූමර්ස්.
2: හරි.
1: අපි කියවනේ.
2: ඔව්.
1: ඊට පස්සේ එනවා ජෙනරේෂන් එකක්. ඒගොල්ලන්ට අපි දැන් කියන්නේ ජෙනරේෂන් X කියලා. ඒ 1965 සහ 1984 කාලෙදී ඉපදිච්ච පරම්පරාව. මේගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ දකින්න තිබුණා විශේෂයක් ඒ තමයි බේබි බූමර්ස් ලගේ පරම්පරාව තරම් ළමයි ගොඩක් හදන්න මේගොල්ලෝ උනන්දු නැහැ.
2: පොඩ්ඩයි.
1: ওই ජෙනරේෂන් එක කාලේ තමයි විශේෂයෙන් චීනය එක පවුලට එක දරුවයි ප්‍රතිපත්තිය එහෙම ගෙනාවේ. ඊට පස්සේ ලෝක ජනගහනය ටිකක් වැඩි කියන ඩයලොග් එක ආවේ මේ අය තරුණයෝ බවට පත් වෙනකොට 80 ගණන් වල. ඒ හින්දා මේ ජෙනරේෂන් එක එච්චර දරුවෝ හදන්න ලොකු උනන්දුවක් තිබුණේ නැහැ.
2: ඇයි දැන් බේබි බූමර්ස්ලා ගොඩක් ළමයි හැදුවනේ.
1: ඒගොල්ලෝ හැදුවා ළමයි අම්මා.
2: ඊට පස්සේ ළමයි වැඩි වුණා.
1: වැඩි වුණා. ඒක බේබි බූමර්ස්ලාගේ කාලේ ඒගොල්ලෝ තරුණ වෙනකොට ළමයි හිටියා එක පවුලේ 5-8 දෙනෙක්. ඊට පස්සේ ටික ටික ළමයි දෙන්නට එක්කෙනාට අඩු වෙන්න පටන් ගත්තා. ඒ හින්දා ඉස්සෙල්ලම මේ ජෙනරේෂන් එකට නමක් කොටුණා බේබි බස්ටර්ස්. බබාල අඩුවෙන් හදන හින්දා. ඊට පස්සේ පෝස්ට් බූමර්ස් කියලා මේගොල්ලන්ට නමක් තිබුණා. කියන්නේ බේබි බූමර්ස්ලාගෙන් පස්සේ පරම්පරාව කියන අදහසින් MTV ජෙනරේෂන් කියලා නමක් තිබුණා. මොකද ඔය 60-70 දශකවල ඇතිවෙච්ච සංගීතය ඇතිවෙච්ච දියුණුවත් එක්ක මියුසික් ටෙලිවිෂන් පටන් ගන්නවා. ඊට පස්සේ මේ 65-84 උපදින ජෙනරේෂන් එක ළමා කාලය ගත කරන්නේ, යෞවන කාලය ගත කරන්නේ මියුසික් ටෙලිවිෂන් හරහා ඇතිවෙච්ච පොප් මියුසික් සහ පොප් කල්චර් එකත් එක්ක. ඒකට ඒ ඇසුරින් මේගොල්ලන්ට MTV ජෙනරේෂන් කියලාත් කාලයක් කියනවා. ඊට පස්සේ නිව් ලොස් ජෙනරේෂන් කියලාත් නමක් මේගොල්ලන්ට තිබුණා. හැබැයි අන්තිමේදී 1991 ඩග්ලස් කූප්ලෑන්ඩ් කියන ලේඛකයා ලියන පොතක් ජෙනරේෂන් X ටේල්ස් ෆොර් ඇන් ඇක්සලරේෂන් කල්චර් කියලා. මේ කියන්නේ ලෝකේ ජනප්‍රිය සංස්කෘතිය ලොකු වෙනසක් වෙන කාලයක් මේක. මේ 70-80 දශක කියලා කියන්නේ ඒ දශක පහු කරගෙන ඇවිල්ලා 91 මේ ඇක්සලරේෂන් කල්චර් එක ගැන පොත ලියනවා ඩග්ලස් කූප්ලෑන්ඩ්. ඒ පොතේ එන නම ජෙනරේෂන් X. ඒක ඊට පස්සේ 65-84 ඉපදුන කණ්ඩායමට රෙජිස්ටර්ඩ් නම බවට
2: පත් වෙලා
1: තියෙනවා. අදටත් අපි ඒගොල්ලන්ට කියන්නේ ජෙන් X කට්ටිය කියලා. ඊට පස්සේ ජෙන් X ලගෙන් පස්සේ ජෙනරේෂන් එක 1981 1996 අතර ඉපදිච්ච
2: කට්ටිය
1: 81-96 අතර කට්ටිය ඒගොල්ලන්ට තමයි මිලෙනියල්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මිලෙනියල්ස් කියලා කියන්නේ 2000 ආසන්නයේ ඉපදුන අයට නෙවෙයි. මිලෙනියල්ස් කියලා කියන්නේ 2000 ආසන්න කාලයේදී තරුණ වියට එළඹුණු ජෙනරේෂන් එකට. 81-95 අතර කාලේ ඉපදිච්ච කණ්ඩායමට කියන්නේ මිලෙනියල්ස් කියලා. මේකට ජෙනරේෂන් Y තමයි ඉස්සෙල්ලාම එකට. හරිම කම්මැලි නමක් ඒගොල්ලන්ට දාලා
2: තියෙනවා.
1: ජෙන් Y. ජෙන් X වලට පස්සේ Y කියලා ජෙන් Y කියලා දාලා තියෙනවා. හැබැයි පස්සේ කාලෙක මේ මිලෙනියම් එක ගැන කතා බහ ආවට පස්සේ ඒගොල්ලන්ට මිලෙනියල්ස් කියලා කියන්න පටන් ගත්තා. දැන් ඔය අතරේ තව දැන් අඳුරගෙන තියෙනවා මයික්‍රෝ ජෙනරේෂන් කියලා එකක්. 1975 සහ 1985 කියන අවුරුදු 10 අතර ඉපදිච්ච අයව විශේෂයෙන් අරගෙන, ඒ කියන්නේ ජෙනරේෂන් ජෙන් X සහ ජෙන් මිලෙනියල්ස් අතර බ්‍රිජ් එකක් හැටියට අඳුරගන්නවා 75-85 අවුරුදු 10 ඉපදිච්ච කට්ටිය. ඒ හින්දා ඒගොල්ලන්ට කියනවා සිලෙනියල්ස් කියලා.
2: ආ, එහෙම එකකුත් තියෙනවා
1: නේ. ඒක දෙයක් අලුත් වර්ගීකරණයක්. ඔය සිලෙනියල්ස් තමයි ඇත්තටම ලෝකේ ලෙජර පොත්වල ඉඳලා ඇනලොග් රෙකෝඩින් තාක්ෂණයේ ඉඳලා මේ මොහොතේ ඩිජිටල් ස්ට්‍රීමින් දක්වා සියලුම තාක්ෂණික විප්ලවයන් අත්දැකලා තියෙන පරම්පරාව. 1975-84 ඉපදිච්ච කණ්ඩායම. එහෙනම් ඒගොල්ලන්ට කියනවා සිලෙනියල්ස් කියලා.
2: සිලෙනියල්ස්.
1: ඔව්. තව පොඩ්ඩක් තියෙනවා ඉගෙන ගන්න.
2: අපි ඊළඟට ඉගෙන ගමු.
1: ඒ ටික අපි පස්සේ ඉගෙන ගමු.
2: ඕකේ.

0: යන එන වාහනේ.
1: ගමන් බිමන් යන වාහනේ
0: තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරලා දෙන
1: වාහනේ,
0: ළමයින්ව ඉස්කෝලේ ගෙනියන වාහනේ,
1: කඩේට යන වාහනේ
0: වයිෆ් ෂොපින් එකක් යන
1: වාහනේ.
0: මේක මගදි ලෙඩ දෙන්නේ නැතුව හරියට තිතට වැඩ කරන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: අන්න ඒ හින්දා ඔයාගේ වාහනේ, ඔයාගේ වාහනේට පාවිච්චි කරන ස්පෙයා පාර්ට්ස් ගැන, ඒ කියන්නේ ඔයාගේ මේන්ටෙනන්ස් වලට පාවිච්චි කරන සන්නාම මොනවද, වාහනේ අදිසි රිපෙයාර් එකක් ආවම කෑලි මාරු කරනකොට ඒ දාන්නේ මොන බ්‍රෑන්ඩ් එකේ කෑලිද කියලා ඔයා හරියට දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ගරජ් එකට ගිහිල්ලා වාහනේ දාලා මොනව හරි කරලා දෙන්න කියලා අහක බලන් ඉන්නව වෙනුවට මේ වාහනේ පාර්ට්ස් ගන්න කොහෙන්ද? විශ්වාසවන්ත තැනකින් ගෙන්නපුවද මේ අරගෙන දාලා තියෙන, මේ දාලා තියෙන පාර්ට් එක ජෙනුයින් පාර්ට් එකක්ද කියලා මං කොහොමද විශ්වාස කරන්නේ? කෙනෙක් ගැන වාගේ පොඩි අවධානයක් උනන්දුවක් තියෙනවා.
1: අනිවාර්යයෙන්.
0: මේක කෑල්ලෙන් කෑල්ල ඔයාට වාහනේ හැම පාර්ට් එකක් ගැනම ඉගෙන ගන්න බෑනේ. ඔයා කෙනෙක් නෙවෙයිනේ.
1: ඉතින් පාර්ට් එක දිහා බලලා මේක හොඳයි කියන්නත් බෑනේ මකලෝ.
0: බෑනේ. ඉතින් පාර්ට් එක දේවල් hina වෙලා එයත් hina වෙනවා, පාර්ට් එකත් hina වෙනවා. හොඳ පාර්ට් එක නේද? hina වෙලා හැම බලනවා අපි.
1: ආ මේක නම් වාහනේට එහෙම බෑනේ.
0: මේවා එකින් එක ඔයාට ඉගෙන ගන්න වෙලාවකුත් නැහැ. ඒ හින්දා මතක තියාගන්න Douglas and Sons Limited කියන නම. හොයලා බලන්න ඔයාගේ වාහනයට දාන්න යන පාර්ට් එක, ඔයා මාකට් එකට ගිහිල්ලා ගන්න හදන පාර්ට් එක ලංකාවට ගෙන්නවා බෙදා හරින්නේ Douglas and Sons Limited ද කියලා. ඒගොල්ලෝ ගෙන්නන බ්‍රෑන්ඩ් එකක් නම් ෂුවර් කරලා ඒ පාර්ට් එක අරගෙන දාගන්න. මොකද ඒගොල්ලෝ ලෝකයේ පුරා කීර්තියට පත් වෙච්ච වෙළඳ නාම 200කට අධික සංඛ්‍යාවක් ලංකාවේ මාකට් එකට ගෙන්නනවා. ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ ඉන්න ලීඩින්ග්ම ප්ලේයර් Douglas and Sons Limited 2500කට අධික පිරිසක් ඒගොල්ලෝ ගාව වැඩ කරනවා. 3000කට අධික දිවයින පුරා විහිදිච්ච වෙළඳ නියෝජිත ජාලයක් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් බය නැතුව ඔයාගේ වාහනේ පාරේ නතර වෙන්නේ නැහැ, කරදර කරන්නේ නැහැ කියලා ෂුවර් කරගෙන පදින්න පුළුවන් වෙන්න DSL ගෙන්නන vehicle spare parts වලට යන්න.
1: ඕකේ. දැන් අපේ අම්මා දවසක් අපේ අප්පච්චි කියන අපි වාහනයක් ගමු කියලා කියනවා. ඊට පස්සේ එකපාරටම අපේ අම්මගෙන වාහනේ පාට මොකද්ද, වාහනේ සීට් ටික හොඳයිද, කොයි වගේද තියෙන්නේ, එහෙම කියලා අහනවා මකලෝ. හරිද? අපේ අප්පච්චි ඊට පස්සේ සැර කරා අම්මට. ඔව් අහලා හරියනවද? ඔව් අදහන්න ඕනේ. වාහනේ ඇක්සිඩන්ට් වෙලා තියෙනවද, චැසි ප්‍රශ්නයක් තියෙනවද, ඔව් අනේ අහන්න ඕනේ කියලා අම්මත් එක්ක රණ්ඩු කරා. ඇත්තටම අපි වාහනයක් අන්න යනකොට බලන්න ඕන දේවල් තමයි වාහනේ ප්‍රශ්න තියෙනවද කියලා. ඇක්සිඩන්ට් වෙලාද, චැසි ඇද වෙලාද, නැත්තම් වාහනේ ලියකේවිල් ප්‍රශ්න තියෙනවද, ඔය ටික බලලා තමයි අපි වාහනයක් ගන්න ඕනේ. හැබැයි ඉතින් අපි ওই දේවල් හැම දෙයක්ම එකින් එක බලන්න හරිය අමාරුයි. ඒ නිසා ওই දේවල් බලලා තියෙන, එහෙම බලලා වාහනයක් විකුණන තැනකට ගියොත් අපිට ලේසි. ඒ නිසාම තමයි අපි ඔබට කියන්නේ මාළවේ පුංචි කාර් නිවසට යන්න. එතන තියෙන්නේ හොඳ වාහන. මූලික තත්ත්ව පරීක්ෂාවක් කරලා තමයි රෙජිස්ටර් කරපු වාහනයක් විකුණන මාළවේ පුංචි කාර් නිවස ඇතුළට ගන්න. ඊට පස්සෙ වාහනේ ගන්න ගියාට පස්සේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් වාගේ ඇස් ඉස්සරහම කරනවා. ඉතින් ඒ නිසා අර වගකීමක් විශ්වාසයක් තියෙන තැනක් නිසා තමයි අපි ඔබට කියන්නේ ඔබේ වාහනේ ගන්න මාළවේ පුංචි කාර් නිවසටම යන්න. කියලා මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළවේ.
0: රයිට් ටග්ගාලා DFCC හෝම් ලෝන් ගැනත් අපි මතක් කරගෙන යමු. හයා මාර්ට් කිට්ටුයි වෙලාව. තමන්ගෙම නිවසක් හදාගන්න ඉතින් හුඟ දෙනෙක් කැමති. ඒකට හිත හිත ප්ලෑන් ඇඳ ඇඳ වයසට යනවා. එහෙනම් ප්ලෑන් ඇඳ ඇඳ වැඩේ කරන්නේ කොහොමද කියලා හිත හිත වයසට යන්න එපා. දැන්මම කතා කරන්න 0112352 කියන දුරකථන අංකයට. එතකොට එහා පැත්තෙන් DFCC එකෙන් ආන්සර් කරනවා. ආන්සර් කළාම අහන්න මේ ගෙදරක් හදාගන්න ඕනේ, හෝම් ලෝන් එකක් ගන්න ඕනේ, මොකද කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හරිම සරල පියවර ටිකක් ඔයාලට කියයි. ඒගොල්ලෝ කියන සරල ડોකියුමන්ට්ස් ටික අරගෙන ඉක්මනටම යන්න ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට ගිහිල්ලා ડોකියුමන්ට්ස් බාර දුන්නාම දවස් 10ක් ඇතුළත ඒගොල්ලෝ ලෝන් එක පාස් කරලා සල්ලි ටික ඔයාගේ අතට දෙනවා. අවුරුදු 30ක ගෙවීම් කාලයක් හම්බෙනවා. අවුරුදු 20ක් වෙනකම් පොලිය ස්ථාවර කරලා දෙනවා ඒගොල්ලෝ ඔයාට ගෙවාගෙන යන්න ලේසි වෙන්න. ඉතින් මෙච්චරම ඔයාට ගෙයක් හදන්න ලේසි කරලා වැඩේ කරලා දෙන වෙන තැනක් නැති තරම් යන්න අදම DFCC බැංකුවට. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: මිනිමයක් අසද් බඳලි තියෙන්නේ මාව නෙමෙයි බිත්ති.
4: බිත්ති?
3: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ.
5: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහවිලා නෙමෙයි.
6: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හානික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
7: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
8: නෑ. ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්
10: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: කිත් වඳින්න දක්ෂ වයස අවුරුදු 4-16 අතර අපේ රටේ වගේම දැනට පිට රටේ ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය ජාතික පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා. කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ළමා ගිණුමක් තියෙනව නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
13: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance. හරියන්න හරිම තැන.
17: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
1: විලඳපුනේ. හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: Dulux Aquatic Dam Protect, වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
4: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
5: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: සියත දිවයින පුරා
8: ලාඩං
9: දැන් අපි
10: අපි කතා කරේ ජෙන් වයි එක ගැනනේ
9: මම. මිලෙනියල්ස් ගැන අපි කතා කරන්නේ 81 96 කාලේ ඉපදිච්ච ජෙනරේෂන් එක තමයි මේ ජෙන් වයි කියලා කියන්නේ. මුලින්ම කම්මැලිකමට වයි කියලා නම දාලා පස්සේ
10: මිලෙනියල්ස් කියලා දැම්මා.
9: ඒක මිලෙනියල්ස් කියලා නම දැම්මා. ඊට පස්සේ 1990 මුල, ඒ කියන්නේ 95 96 ওই කාලේ දා 2010 වගේ කාලය අතරතුර ඉපදිච්ච ජෙනරේෂන් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ජෙන් Z කියලා.
10: Z.
9: Z කියන්නේ Z එක අතර වගේ කම්මැලි කමර දාපේ. XY ඊළඟ අකුර Z. ඔන්න ඊළඟ අකුර.
10: හැබැයි ඒගොල්ලන්ට වෙන නමක් තියනවද?
9: නෑ, ඒගොල්ලන්ට ඉගෙන එච්චරට කම්මැලි වෙන නමක් දාලවත් නෑ අඩුයි. ජෙන් Z කියලා දාලා ඒකම හැමම තියෙන්න ඇරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි දැන් මේ වෙලාවේ අපි මේ වෙලාවේ ජෙන් Z පරම්පරාව නිකන් අවුරුදු 30 විතර කට්ටිය. ජෙන් Z පරම්පරාවේ මුල්ම හරිය
10: 28-29
9: වෙනකොට 1996 ඉඳන් බැලුවොත් එහෙම දැන් අවුරුදු 30ක විතරයි තමයි මේ ජෙන් සි පරම්පරාව හැටියට ඉන්නේ. දැන් උතරින් පස්සේ තමයි වැඩේ නියම අතට යන්නේ. ජෙන් සි දැන් ඇල්ෆබෙට් එක ඉවරයි. දැන් මාර වැඩේ XYZ දැම්ම. දැන් ඊළඟට මොකද්ද දාන්නේ කියලා කල්පනා
10: කරලා ආයි මුලට
9: ගිහිල්ලා ජෙන් A කියලා දාන්නත් ඒකත් දෙකක් හරි නෑ වගේ. ඊට පස්සේ ජෙන් AA කියලා එහෙම දැම්මොත් ඒක වාහන වල නම්බර් ප්ලේට් වගේ. ඒ හින්දා ඔන්න එකපාරටම අපි පයිනවා ජෙන් ඇල්ෆාබට්. ඒක කෙලිම ඉංග්‍රීසි ඇල්ෆාබට් එකෙන් ග්‍රීක ඇල්ෆාබට් එකට පැන ගන්නවා. හරි, ජෙන් ඇල්ෆා. මේක ඕස්ට්‍රේලියාවේ ඉන්න සමාජ පර්යේෂකයෙක් වන මාක් මැක්රින්ඩල් තමයි මේක හඳුන්වා දෙන්නේ. දැන් ඉතින් තව සෑහෙන කාලයකට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඇල්ෆා, බීටා, ගැමා එහෙම කීකේ අපිට මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් ඇත්තටම ජෙනරේෂන් ඇල්ෆා එකත් ඉපදිලි ඉවරයි. ඇල්ෆා කියන්නේ 2010-2024 අතර කාලෙ ඉපදිච්ච කණ්ඩායම ජෙනරේෂන් ඇල්ෆා එක. දැන් උපදිමින් ඉන්නේ ජෙනරේෂන් බීටා. 2025 ඉඳන් 2039 දක්වා උපදින්නට නියමිත පරාව ජෙනරේෂන් බීටා. 2040න් පස්සේ උපදින්නේ ජෙනරේෂන් ඩෙල්ටා. දැන් මේ ඔක්කොම කියලා ඉවරලා මේ අද වැඩසටහන නිමා කරලා යන්න හදන වෙලාවේ
10: පැහැදිලි
9: කරන්න ඕනේ මේක කොහෙන්වත් ඔෆිෂියලි කන්ක්ලූඩ් කරපු එකක් නෙවෙයි. මේ
10: නම් ටික
9: ජෙනරේෂන් නම් ටිකයි මේ අහවල් කාලේ ඉපදිච්ච කට්ටිය අහවල් ජෙනරේෂන් එකට අයිති කියන එක එහෙම නිකාම්ම කතාබහෙන් හැදිච්ච සම්මුතියක් මිසක් මේක මේ UN එකෙන් හරි වෙන මොකක් හරි පිළිගත් ආයතනයකින් නම් කරලා මේ කට්ටිය මේ ජෙනරේෂන් එකේ කියලා එකක් නැහැ. අනිත් එක තමයි ලෝකෙ පුරා සංස්කෘතික වෙනස්කම්, දේශපාලන වෙනස්කම් සහ හිතන විදිහේ වෙනස්කම් පැතිරිලා යන විදිය බැලුවාම ලෝකෙ පුරාම මේ හරියටම 81 ඉඳන් 95 වෙනකන් ඉපදිච්ච අය මිලෙනියල්ස් ලාය, 95 ඉඳන් 2010 වෙනකන් ඉපදිච්ච අය ජෙන් සීස් ලාය කියලා කියන්න අමාරුයි. මොකද එක ජෙනරේෂන් එකක් ඩිෆයින් වෙන්නේ ඒ ජෙනරේෂන් එක ඉපදිච්ච අවුරුද්දෙම විතරක්
10: නෙවෙයි,
9: ඒගොල්ලන්ගේ ජීවිත කාලය ඇතුලේ ඒගොල්ලෝ මුහුණ දෙන අත්දැකීම් වල සමානතාවය අනුව. ඉතින් සමහර වෙලාවට ලෝකේ දියුණු රටක ඉන්න කෙනෙක් මුහුණ දෙන අත්දැකීම් වලට අපි වගේ වාටියේ ඉන්න තුන්වෙනි ලෝකේ රටක කෙනෙක් මුහුණ දෙන්නේ ඊට අවුරුදු 10කට විතර
10: පස්සේ
9: වෙන්නත්
10: පුළුවන්.
9: ඉතින් සමහර විට ඇත්තටම මිලෙනියල්ස් ලගේ චරිත ලක්ෂණ ගති ලක්ෂණ ටික තියෙන්නේ ලංකාව වගේ රටවල් වල ජෙන් සී කාලේ ඉපදිච්ච අයට වෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ ජෙන් ඇල්ෆා හැටියට උපදින අය ලෝකේ දියුණු රටවල් වල ජෙන් සී අයගේ ගති ලක්ෂණ ටික උකහාගෙන ජීවත් වෙන්න පුළුවන්. මොකට අපිට ටිකක් අත්දැකීම් එන්නේ පරක්කු වෙලා නිසා. ඉතින් මේක ටිකක් සංකීර්ණයි, මේක හරියටම ඉර ගහලා වෙන් කරන්න බෑ.
10: ඉතින් හොඳයි.
9: ජෙන් සී ගැන
10: මේ ජෙනරේෂන් වලට දාල් තියෙන නම් ගැන කතා කරන්න ගත්තේ මේ මෑතකදී.
9: ඉස්සර එහෙම නම් තිබුණා.
10: ජෙන් සී කැලත් එක තමයි ඉතින් ලොකු
9: ගොඩාක්ම මේ කොහොමත් පහුගේ අවුරුදු 10 15 වැඩිමනුත් 20ක් ඇති මේ ජෙනරේෂන් ගැන මෙයාකාරම කතා බහ පටන් අරන්. ඒකයි අද අපි ඒ ගැන පොඩ්ඩක් කතා කළේ. ආයි නිකන් මම නම් ටික කියාගෙන ඉන්නම් අහගෙන හිටපු නැති අයට කොහෙන් හරි හොයලා හරි දැනගන්න. The Lost Generation, The Greatest Generation, The Silent Generation, Baby Boomers, Generation X, Millennials, Gen C, Gen Alpha, Gen Beta, Gen Gamma, Gen Delta. එන අපි ගිහින්න.
10: හෙට හම්බෙමු.
9: සුබ දවසක්.
10: මම සෑන්නි.
9: මං මකලු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පාස්කු නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් වෙයි. 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ දෙකක්. ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාවට උසස් වීම. පන්නලදී මෝටර රථයකට පොලිසියෙන් වෙඩි. ආසියා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මොකද බං අසනීපෙන් වගේ?
6: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
5: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
7: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
1: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස්කොට නිදහස් කරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ අද දහවල් 12:30ට පමණයි.

0: නවරත්න මාරසිංහ, රාමනාදන් කණ්ඩන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වුණා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා නඩුව ගොනු කළේ 2021 වසරේදී. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචිකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දක්වා පසු වූයේ රක්ෂිත බන්ධනාගාරගතවයි. විසිදෙවන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයකින් පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත බහර දී තිබූ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමටද 22 සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා සඳහන් කළේ.
1: වයස පිළිබඳව කියලා තියෙනවා මේ කෙටුම්පතේ තියෙන වයස අවුරුදු 67 එළඹෙන දිනේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළා තියෙනවා මේ වෙනුවට 67 සම්පූර්ණ කළ දිනය. ඒ කියන්නේ අවුරුදු 67 එළඹෙන දිනය නෙමෙයි, ඒ වෙනුවට ඉදිරිපත් කරන්න කියලා 67 සම්පූර්ණ කළ දිනය. 67 එළඹීම හෝ අවුරුදු 6ක් අග විනිසුරු දුරේ ඉන්න පුළුවන් කියලා යම්කිසි කොන්දේසියක් නැත්නම් සීමාවක් මේ පනත් කෙටුම්පතේ තියෙනවා. එතකොට මෙහිදී පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තියෙනවා. ඒක ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරු තුමන්ලා ලෙස පත්වෙන අයට මිස වර්තමාන අගවිනිසුරු තුමාට අදාළ වෙන්නේ නැහැ කියලා.
0: අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පතද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කථානායකවරයා සඳහන් කළේ. විරෝධතා මගින් ජනමත විචාරණයක් හැදවිය නොහැකි බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
2: විරෝධතා හෝ උද්ඝෝෂණ වලට ජනමචාරයක් ඇඳවන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය වුමනා තරම් අවස්ථාව ලබා දුන්නා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. මේ 24 සහ 25 දෙදින විවාදයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධ විවාද කරන්නට සහ විවාද අවසානයේදී 25 වෙනිදා හවස 7ට ඡන්දය මුසි පවත්වන්න ව්‍යවස්ථාට අනුකූලව අපි මේ කටයුතු කළා තියෙනවා. සමස්ත පැකේජ් එකත් අපි ක්‍රියාත්මක කරමින් හිටියේ. විපක්ෂයේ සහ සමහර මාධ්‍ය තමයි මේක විශ්‍රාම වෙන වයස අවුරුද්දක් විතරක් අල්ලගෙන මෙච්චරකල් කෑගගා හිටියේ.
0: මේ අතර දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම විවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවයි. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පතේ 17 වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැති අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා නිවේදනය කළා. 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයට විරෝධය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින්.
3: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ ව්‍යවස්ථා සංශෝධනය තුළ පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වයට ම්ලේච්ඡ පහරක් එල්ල වෙනවා. ඒ වගේම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියටත් නීතියේ ආධිපත්‍යයටත් මරු පහරක් හැටියට අපි සඳහන් කරන්නට කැමතියි. කොහොම සරලව කියනවනම් මේක දේශපාලන අලුගෝසු ව්‍යවස්ථා සංශෝධනයක්. දේශපාලන අලුගෝසුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න නිර්මාණය කරපු සංශෝධනය. ඒ වගේම අපි විශ්වාස කරනවා මේක ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්, කොන්ස්ටිටියුෂනල් කන්ස්පිරසි එක. ඒ වගේම දේශපාලන කුමන්ත්‍රණයක්. ඒ නිසා පැහැදිලිවම අපි මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා. අපි ඒකට විරුද්ධ වෙනවා. මේක ජනවරමට විරුද්ධයි.
0: ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සිදු කළහොත් ජාත්‍යන්තර බලපෑ මෙල්ලවිය හැකි බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.
4: එදා රාජපක්ෂවරු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරනකොට ටික දවසක් ගියා ජාත්‍යන්තරයේ මැදිවත් වෙන්නේ. අපිට මතකයි GSP+ සහනාධාරය නැති වුණා. ඒ මොකද ජාත්‍යන්තරයේ බලාගෙන හිටියා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් යනවා කියන එක. මාධ්‍ය නිදහස විනාශ වෙමින් යනවා කියන එක. එතකොට අද මේ 22 වෙනි සංශෝධනය වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විවස්ථා සංශෝධනයක් ගෙනල්ලා සම්මත වුණොත් වැඩි කාලයක් යන්නේ ජාත්‍යන්තරයේ මැදිහත් වෙනවා. ජාත්‍යන්තරයේ මැදිහත් වෙලා අපිට ආර්ථික සම්බාධක වෙන්න පුළුවන්. වෙනත් ජාත්‍යන්තර බලපෑම් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ බලපෑම් වලට යටත් වෙන්න සිදු වෙනවා.
0: GSP සහනය අහිමිවීමක් සිදුව නොමැති බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ.
5: මේ මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණයක් නිවැරදි කරන්න ඕනේ. GSP+ සහනය නැති වුණා කියලා අදහසක් ප්‍රකාශ කර සම්පූර්ණ වැරදි නොමග යවන ප්‍රකාශයක්. GSP සහනය සම්බන්ධයෙන් ඕන අනුගමනය කරන ක්‍රමවේදය කලින් තිබුණේ සම්මත කිරීම 27ක්, දැන් ඒක 32ක් දක්වා නළු ක්‍රමවේදයක් යෝජනා කරලා තියෙනවා. අපි කැබිනට් එකෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. අපිට දැනටත් මේ සහනය 2028 දෙසැම්බර් 31 වෙනිදානකම් තියෙනවා. අපි ඒ අලුත් ඇප්ලිකේෂන් එක සඳහා වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා.
6: ගරුතුමා, මම හිතන්නේ ඔබතුමා අහගෙන හිටියේ නෑ. ඉතා පැහැදිලිව මම ප්‍රකාශ කරේ මේ රජයේ අවස්ථාවේදී නෙමෙයි, වසර ගණනාවට කලින් රාජපක්ෂ යුගයේදී GSP+ සහන ආදරය අහිමි වුණා.
0: ඉන්ධන සඳහා සහන ලබා දෙන ආකාරය ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ.
7: IMF එකට කියලා තියෙනවා මේ අය ලිඛිතව සැප්තැම්බර් මාසේ ඉවර වෙද්දී, හරිද, සැප්තැම්බර් මාසේ ඉවර වෙද්දී ඉන්ද්‍ර සහනාධාරය අයින් කරනවා කියලා. හැබැයි අකුරැස්ස වේදිකාවද කියනවා ලෝක වෙළඳ පොලේ කොච්චර තෙල් මිල වැඩි වුණත් අපි ගාණ වැඩි කරන්නේ නැහැ කියලා කිව්වා. හරිද? එතකොට ඒක කරන්නේ කොහොමද කියලා කියන්නේ.
0: ඊට ප්‍රතිචාර දැක්වුවේ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකයි.
8: එතුමා කිව්වා මේ වෙලාවේ IMF එකට අපි ලියලා තියෙනවා කියලා සැප්තැම්බර් මාසෙන් ඉඳලා ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ නැහැ කියලා. මං අභියෝග කරනවා, ඔබතුමා ආණ්ඩුවට අභියෝග කරා වගේ පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. සහ බොහොම වගකීමෙන් අපි කියනවා IMF එකට අපි එහෙම කිසිම දෙයක් දැනුම් දීලා නැහැ. සැප්තැම්බර් මාසෙ ඉඳලා ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ නැහැ කියලා කිසිම විදියකින් දැනුම් දීමක් කළා නැහැ. බොරු කියන්න එපා ගරු මන්ත්‍රීතුමා.
7: ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ලියුම අත්සන් කරලා තියෙන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමත් නන්දලාල් විජේසිංහතුමත් දිනය මැයි 11/2009. ඒ වගේම අද ඒ ආටිකල් එක ගියේ ලංකාදීප පත්‍රයේ. මේ ලියුම දෙකම ටේබල් කරනවා.
0: ආණ්ඩුකාරවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකුට චෝදනා පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියා සිටියේ.
7: නැගෙනහිර ආණ්ඩුකාරතුමා ගැන හොඳයි කියලා හැමෝම කියනවා. හැබැයි එයාගේ පෞද්ගලික ලේකම් කවුද? මෙයා මේ කළමනාකරණ සේවයේ හිටපු නිලධාරියේ පෞද්ගලික ලේකම් කරලා තියෙනවා. මෙයාට ඔඩිට් කරි තිබ්බ, බයිබරි තිබ්බ, ඈ මෙයාට ගොඩාක් දූෂණ තියෙන මිනිහෙක් දාගෙන ඉන්නවා. මේ ආණ්ඩුකාරගේ පෞද්ගලික ලේකම් කළමනාකරණ සේවයේ කෙනෙක්. ජනාධිපතිතුමා මේ අවුරුදු දෙකක් තිස්සේ තෙමි රාජපත්තලාට බණින්ද රාජපත්තලට බනින්න ඕන. තිබ්බ කොම්පරත කොළඹ ගත්තමයි රාජපත්තලට ඇති වෙනකම් බැන්න. අපරාධනේ සල්ලි රාජපත්තලට බනින්න. ඉස්සර කොහමද සෙනක ඔගොල්ලෝගේ රැස්වීම මීන්තලේ එහෙම කොහමද? මිනිස්සු චුන් වෙලා හිටියේ ඒ කාලේ. දැන් මෙහෙම ඉන්නේ. දැන් ජනාධිපතිතුමාගේ රැස්වීමේ සමහරු මෙහෙම ඉන්නවා. අප්පුඩි 2යි 3යි වදින්. ඒකෙන් දා කැමැත්තෙන් දා අකමැත්තෙන් කියලා දෙයක් තියෙනවා.
9: චාමර සම්පත් මන්ත්‍රීතුමා, මේ නගර පළාතේ ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික අන්තුමා ගැන මතක් කරා ගැඩුවක් තියෙනවා කියලා බොහොම ස්තුතියි අපි ගැන හොයලා බලන්න. එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා 181ක අල්ලසක් අරගෙන
7: මගේ එක්කෙනා හදාගත්ත නැති හින්දානේ එයා මෙහෙම වුණේ. ඊට පස්සේ තව අවුරුදු දෙකකින් ඔයාගේ එක්කෙනාටත් එහෙම වෙයි. මගේ එක්කෙනාගේ ප්‍රශ්නේ අපි කොහොමත් මේ ඕගොල්ලෝ කිව්වේ හොරුනේ. අපි ඒකත්තේ කට්ටියනේ.
9: හොඳයි,
7: අපි ඒකත්තේ කට්ටියනේ. ඕගොල්ලෝ සුද්ධවන්තයෝ. ඕගොල්ලොන්ගේ මිනිතු හදාගන්න.
9: හොඳයි.
0: ආණ්ඩුවට සම්බන්ධව පාර්ශවවල වංචා දූෂණ සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
10: මම දැක්ක දැන් පහුගිය දවස්වල ජනාධිපතිතුම හරි සතුටෙන් කියනවා එතුමා මේ S2 වහගෙන ඉන්නේ කෙන්දිරි ගන්න එපයි කියලා. ඒකනම් අර ස්වාබොත්තුම කතාව ඇත්ත. ජනාධිපතිතුම S2 බැඳගෙන ඉන්නේ. තමන්ගේ ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නනවා. වාර්තාවේ වැඩිකරු වෙලා ඇවිල්ලා. ආ ජනාධිපතිවරයා S2 බැඳගෙන. පේන්නේ නැහැ. වරායෙන් කන්ටේනර් 320ක් පන්නනවා. තමන්ගේ ලේකම් හිටපු කස්ටම් එකේ නිලධාරියෙක් කන්ටේනර් 323 වරායෙන් පන්නනවා. ජනාධිපතිතුම S2 බැඳගෙන.
0: මේ අතර අධිවේගී මාර්ගවල ආසනපටි නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පැහැදිලි කළේ අමාත්‍ය බිමල් රත්නායක විසින්.
11: අපි නීතිය සම්පාදනය කළ තියෙන මෙන්න මේ විදිය. වාහනයක සීට් බෙල්ට්ස් ඇවිල්ලා නැතිනවා නම් දාගෙන යන්න ඕනේ. ඇවිල්ලා නැතිනම් සවි කරගත් ගත්තම යන්න පුළුවන්. දැන් උදාහරණයකට වාහනයක පස්වෙනෙක් අපේ සාමාන්‍ය පිටිපතමු පවුලක් කියලා පස්වෙනෙට යන්න ඕන නම් කාර් එකේ තියෙන සීට් බෙල්ට්ස් ඇවිල්ලා තියෙන හතර නම් එයාට පුළුවන් අර මැද පොඩි දරුවෙක් තැන් එක යන්නේ ඒ මැදට සීට් බෙල්ට් එකක් හරි කර සවි කරගන්න. දැන් මෙතන තියෙන්නේ සීට් එකට සීට් බෙල්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. නැතු වාහනේ තියෙන සීට් ගාන ගනින්න අපි යන්නේ නැහැ. මිනිසෙට යන්න පුළුවන් සාමාන්‍ය සීට් ප්‍රමාණයක් කොහොමද තියෙනවා. ඒසත් සීට් බෙල්ට් එකක් හදාගන්න කියන එකයි තියෙන්නේ. නැතුව වාහනේ යන්න පුළුවන් හතරද තුනද කියලා නියාමනය කරන්න අපිට බලයක් නැහැ.
0: අභ්‍යාචනාධිකරණයට විනිසුරු වරුන් දෙදෙනෙකු පත්කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ මහාධිකරණ විනිසුරු වරුන් වන නවරත්න මාර්සිංහ සහ මංජුල තිලකරත්න අභ්‍යාචනාධිකරණ විනිසුරු වරුන් ලෙස පත්කිරීමටයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත අධිකරණ සේවා නිලධාරීන් තුන්දෙනෙකු මහාධිකරණ විනිසුරු වරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට පත්කිරීමට නියමිතයි. පෙරුමාල් සිවකුමාර්, ආනන්දී කනගරත්නම් සහ ලලිත් කණ්ණංගර ඊට අයත්. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහු අනුරාධපුරයේ පැවති ජන රැලියකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවයි පොලිසිය සඳහන් කළේ. ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට දිගුකාලීන ණය නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබෙනවා. ඒ CCC Plus ශ්‍රේණියේ සිට B- මට්ටම දක්වායි. මෙම ශ්‍රේණිගත කිරීම් මගින් සාර්ව ආර්ථික ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබිබුවන බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේ. මෙරට පවතින බාහිර මූල්‍ය අවදානමද ෆිච් රේටින්ග්ස් ලිහිල් කරනු ලැබුවා. ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවද ශ්‍රේණිගත කිරීම් වලින් පෙන්නුම් කරන බවයි ෆිච් රේටින්ග්ස් සඳහන් කළේ. ඉදිරි වසර පහ තුළ බාහිර ණය ආපසු ගෙවීම් ඉහළ යාමට නියමිතයි. 2028 වසරෙන් පසු බාහිර කම්පන හෝ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවදානමක් පවතින බවයි ෆිච් රේටින්ග්ස් කියා සිටියේ. එම ආයතනයේ පැවසුවේ බලශක්ති සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය මෙරට ජංගම ගිණුමට බලපෑම් එල්ල කරනු ඇති බවයි. ඉහළ බලශක්ති මිල හේතුවෙන් මෙම වසරේදී ජංගම ගිණුම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2%ක හිඟයකට පරිවර්තනය වනු ඇති බවට පුරෝකථනය කරා. ඉන්ධන ඇතුළු බලශක්ති සම්බන්ධ ආනයන මිල ඉහළ ගොස් ඇති අතර සංචාරක පැමිණීම තාවකාලිකව පහත ගොස් ඇති බව වාර්තාවේ සඳහන්. විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාම මෙව අවාසි සහගත තත්ත්වය මගහරවා ගැනීමට උපකාරවන බවද ෆිච් රේටින්ග්ස් පැවසුවා. මේ අතර 2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී පනත් කෙටුම්පත සඳහා නීතිපති අනුමැතියද හිමි වුණා. ගැසට් මගින් නිවේදනය කිරීමෙන් පසු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙරමුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ජර්මන් සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් අනතුරුවයි. කාඩ්පත් මිලදී ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල යුරෝ මිලියන 4.93ක්. මාලමේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කළමනාකරණය සඳහා සකස් කළ නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. රෝහලේ කළමනාකාරීත්වය සහ වත්කම් මහා භාණ්ඩාගාරය වෙත 100%ක කොටස් හිමිකම් සහිත සමාගමක් යටතට පැවරීමට නියමිත අතර රෝහල කළමනාකරණය ගුවන් හමුදාව සිදු කරනු ඇති. යෝජිත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් පත් කරනු ලබන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම් විසින්. ලබන 2028 දක්වා යෝජිත කාර්ය මණ්ඩල වැටුප් සහ මෙහෙයුම් වියදම් මහා භාණ්ඩාගාරය වෙතින් දැරීමට නියමිත අතර ඉන්පසුව රෝහල ස්වයං මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. සන්නිවේදන කොළුණු 573ක් ඉදිකිරීම සඳහා ස්ථාන හඳුනාගෙන අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවටෙක් වෙමින්.
2: 4G ගැන කතා කළා, ඒකේ ග්‍රේඩ් එකක් හැටියට තමයි 5G අපිට යන්න වෙන්නේ. දැනට ගත්තොත් මේ ව්‍යාපෘති යටතේ කුළුණු 573ක් ඉදිකිරීම සඳහා ස්ථාන හඳුනාගෙන කටයුතු කරමින් යනවා. ඉදිකිරීම සඳහා සාමාන්‍ය රුපියල් මිලියන 35ක් පමණ කුළුණකට වැය කරනවා. විදුලි සැපයුම් සම්බන්ධතාවට තවත් මිලියන 5ක් සහිතව. ඒතකොට මේ සඳහා දැනට බිලියන 9ක් මිලියන 9000ක් වෙන් කරලා තියෙන්නේ. කුළුණු ඉදිකරගෙන යනකොට තවත් ජනතාවගේ අවශ්‍යතාවයන් මත ඉල්ලීම් ලැබෙනවා එක එක තැන්වල. ඒවත් පිළිබඳ සැලකිලිමත් වෙනවා.
0: බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් නිකුත් කිරීමට කර ඇති ඉල්ලීම පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
12: බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවට ගේන එක සම්බන්ධයෙන් ඉල් නිවේදනයක් නිකුත් කරලා කියලා වාර්තා වෙනවා.
2: විවිධ රටවල තියෙන නීති විවිධාකාරයි. ඒ අනුව ඒ රටවල පවතින නීතිත් එක්ක යමින් ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් ගෙන්වන්න රජය කටයුතු කරනවා. සමහර රටවල් වලින් අපිට ගිහිලා ඒ රටවල නීතිය සහ අපේ රාජතාන්ත්‍රික ගනුදෙනුත් එක්ක ඒ අය අරගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. සමහර ඒවා එහෙම්මම බෑ. සිංගප්පූරු එහෙම්මම බෑ. නේද? ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම්මම බෑ. අපි ඒවට අදාළ කරන පියවර අනුගමනය කරමින් ඉන්නවා.
12: ප්‍රධානම දේවුනේ අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඔබතුමාලා කරපු ප්‍රකාශය.
2: ඔක්කොම නීතිපති දෙපාර්තමේන්තුව අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේකට අදාළ කරන ශේෂ්ත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කරලා මේ අය ගෙන්වා ගැනීම සඳහා වෙච්ච ක්‍රමවේදය තමයි අනුගමනය කරමින් ඉන්නේ. ඒක කාටවත් විශේෂයක් නෑ.
0: දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂිතයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිශ්‍රික්කවලට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
13: දිවා කාලයේ වර්ෂාපතන යම් අඩුවක් පැවතියත් රාත්‍රී කාලයේ සිට හෙට දිනේ සහ අනිද්දා දිනවල වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ ලැබුම් ආශ්‍රිතව සහ ඒ වගේම අපි ගත්තොත් කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තම්මිත්තාල් මිලිමීටර 100ක පමණ තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව ඉදිරිදින කිපයක අදටත් පවතිනවා.
0: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කළු සහ ගින්ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
14: නිල්වලාගඟ පහළ තල්ගහගොඩ සහ කුරැස්සෙන් පහළ ප්‍රදේශවල ජලමට්ටම සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. ගින්ගඟ බද්දගම ප්‍රදේශයේ ජලමට්ටම විශේෂයෙන්ම සුළු ගංවතුර මට්ටමක පවතිනවා. බද්දගම ආසන්නයේ පිහිටි පහත් බිම් සහ ගංවතුර වේලි ආසන්න අතරමැදි ප්‍රදේශ බොහොමයකම පහත් බිම් වලට ජලය ඇතුල් වෙලා තියෙනවා සහ තවමත් ඉතාම සුළු වැඩිවීමක් දකින්නට තියෙන්නේ. කළුගඟ ප්‍රධාන වශයෙන්ම ගංවතුර තත්ත්වය මිල්ලකන්ද සහ මගුරු සහ පුටුපවුල ආසන්න ප්‍රදේශවල ජලමට්ටම ක්‍රමයෙන් වැඩිවීමක් සහ සුළු ගංවතුර මට්ටමේ පවතින සම්ප්‍රදේශයේ ආසන්නයේ පීඩි පහත් වීම බොහෝ දුරට මේ වන විටත් යට වී තියෙනවා.
0: පන්නල ප්‍රදේශයේදී මද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පන්නල ප්‍රදේශයේදී මද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටරයක් පැමිණෙන බවට තොරතුරක් ලැබී තිබුණේ ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වෙතයි. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගිරිඋල්ල ප්‍රදේශයේදී අදාළ මෝටර රථය නවතන ලෙස සංඥා කර තිබුණා. පොලිස් අනනොතකා රථය ධාවනය කිරීමේ හේතුවෙන් පොලිස් නිලධාරීන් මෝටර රථය පසුපස ලුහුබැද තිබුණේ පන්නල ප්‍රදේශය දක්වායි. පන්නල ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වූ ලොරි රථ දෙකකද සහාය ලබාගෙන පලාගිය මෝටර රථය නවතාගෙන තිබුණා. එහිදී රථය යළි ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ දැරීමේ හේතුවෙන් රෝදවලට වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි පොලිසිය සඳහන් කළේ. රථයේ සිටි පිරිස දොරටු විවෘත නොකිරීමේ හේතුවෙන් වීදුරුවලට පහර දී හානි කර ඔවුන් පිටතට ගෙන තිබුණේ පොලිසිය විසින්. මෝටර රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 260ක් හා රුපියල් ලක්ෂ 9ක මුදලක් පොලිස් බහරයට ගත්තා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් රක්චි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවයි. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම තම ප්‍රධාන අරමුණ බවයි එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය ආරක්ෂා කිරීමට අපොහොසත්වීම හේතුවෙන් එහි විශ්වසනීයත්වය අඩු වී ඇති බවට ඉරාන විදේශ අමාත්‍යවරයා චෝදනා කළා. ජාත්‍යන්තර ආයතන සහ ජාත්‍යන්තර නීතිය නොසලකා ඇතැම් රටවල් තමන්ට කැමති ආකාරයෙන් ක්‍රියා කරන බවටද ඉරාන විදේශ අමාත්‍යවරයා චෝදනා කර සිටියා. ආසියා ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගයේ රන් පදක්කම ඉන්දියාවට හිමි වුණා. ශ්‍රී ලංකාවට හිමි වුණේ රිදී පදක්කමයි. දෙරට අතර පැවති පන්දු අර 20 තරගය ඉන්දියාව ජයගත්තේ ලකුණු 147කින්. ඉන්දිය කාන්තා කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 3ක් දෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 216ක්. ශ්‍රී ලංකාව පන්දු අර 15යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දෙවි ලකුණු 69ක් රැස් කළා. මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මේ වන විට එංගලන්ත කණ්ඩායම පන්දු අර 23ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 136ක්. පාස්කු නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වර්ධකරුවන් වෙයි. 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ දෙකක්. ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාවට උසස් වීම. පන්නලදී මෝටර රථයකට පොලිසියෙන් වෙඩි. ආසියා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
15: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: සීනිමුරුක්කු මුද්‍රස් පළන් වගේ ගොඩක් දෙනෙක් කියවපු කතාබහ කරපු පොත් ලියපු කසුන් මහේන්ද්‍රගේ අලුත්ම පොත තමයි චිනා.
2: කසුන්, මේකනම් පැණිරස කතාවක් නෙවෙයි නේද?
3: මේතරේ පැණිරස නැති කතාවක්. ඔතේ නම චිනා. මේක අවුරුදු 5ක් තිස්සේ පර්යේෂණයක් සිදු කරමින් මම ලියාගෙන ආපු පොතක් තමයි මේතරේ මගේ අලුත්ම නවකතාව හැටියට පාඩකයට ඉදිරිපත් කරන්නේ.
1: පරණ චිත්‍ර කතාවක් වගේ නේද කව එක හැදුවේ?
3: 80 දශකයේ තමයි වඩාත් උද්දීපනය වෙන කතාව ඇතුලේ. ඒ වගේම මේ අපි මේක චිත්‍ර කතා මොඩලයෙන් ඉදිරිපත් කරමු කියන මේ කිසින විලාසිතා තීරණයේදී ඇත්තටම කතාවට බේස් වෙන කතාවට පදනම් වෙන කාලයත් එක්ක තමයි ඒකත් මගේ අදහස.
2: චිනා කියවන්න පුළුවන් කවදයි දන්ද?
3: මේක විශාල මහන්සියක් මගේ අවුරුදු 5ක් තිස්සේ පරික්ෂණයෙන් රැගෙන ආපු දරුවෙක් වගේ දරාගත්ත. ඉතින් 25 වෙනිදා ඉඳන් මේ දරුවා මගේ සහෘද පාඨකාගාරයේ අතරපත් වෙනවා. ඔබේ අවංක අදහස් බලාපොරොත්තු වෙන මේ ෆිල්ම් පසු වෙනවා.
0: Talk of the town.
1: අවුරුදු ගානකට පස්සේ ආයෙත් එන zombie attack එක.
2: Horror movies බලන අයට Resident Evil කියන්නේ අමතක කරන්න බැරි නමක් නේ.
1: ඉතින් පහුගියද Resident Evil අලුත් movie එකක් release වුණා.
2: Barbarian Weapons වගේ horror movies direct කරපු Zack Cracker තමයි මේ movie එකක් direct කරන්නේ.
1: හැබැයි මේ පාර අපිට හුරු පුරුදු characters ටික නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත්ම characters එක්ක අලුත්ම story එකක් තමයි මේ movie එකේ තියෙන්නේ.
2: ෆිල්ම් එක කොච්චර සක්සස් වුණාද කියනවා නම් රිලීස් වුණු පළවෙනි වීකෙන්ඩ් එකේම ලෝකෙ පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 108.3කට වැඩි ඉන්කම් එකක් අරන් තියෙනවා.
0: Talk of the town.

0: ඉතපිරෙන්න සියත
1: සිරෝසිස් හැදෙන්න අරක්කු බොන්න ඕනද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: ඔබ හැමෝම දන්න කාරණාවක් තමයි මත්පැන් එහෙම නැතිනම් අරක්කු පානය කිරීමෙන් කාලයක් ගත වීමේදී අක්මව සම්බන්ධ සිරෝසිස් රෝගය හැදෙනවා කියන කාරණාව. නමුත් ඔබ දන්නවද ඔබ මත්පැන් පානය නොකළත් ඔබට සිරෝසිස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා? මේ තත්ත්වය ඇති වෙන්නේ ඔබට ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය, එහෙම නැතිනම් අක්මවේ තෙල් තැන්පත් වීම කියන රෝගී තත්ත්වය කාලයක් තිස්සේ පාලනයකින් තොර පැවතීම නිසායි. ඔබ අධික ලෙස තරබාරු පුද්ගලයෙකු නම් ඒවාගේම ඔබ කිසිම ආහාර පාලනයක් නොමැතිව අධික ලෙස සීනි, පිටි, තෙල් සහිත ආහාර ගන්නවා නම් ව්‍යායාම කරන්නෙම නැතිනම් ඔබටත් මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙන පුළුවන්. ෆැටි ලිවර් එහෙම නැතිනම් අක්මවේ තෙල් තැන්පත් වීම කියන රෝගී තත්ත්වයේ අවසාන සංකූලතාවයක් තමයි සිරෝසිස් රෝගය ඇතිවීම. ඒ කියන්නේ ඔබ මත්පැන් පානය නොකළත් ඔබ මෙවැනි තත්ත්වයක සිටින පුද්ගලයෙකු නම් ඔබටත් සිරෝසිස් රෝගය ඇති වෙන්න පුළුවන්. මේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
4: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
3: නිවාස කිව්වහම බිත්ති වහලවල ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
4: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
5: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
2: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 01112352022 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
8: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
10: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
11: Dulux Aquatic Dam Protect. Waturata lang wennawat ba. Algae, fungus, dirt walata kisima chance ekak ne.
12: Eka harima apuru lokayak. Hariyata Alice in the Wonderland wagak.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න. දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
15: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
19: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය.
0: wire, ACL fireguard wire, then dump parting. ACL fireguard wire, flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
20: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්.
21: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
22: Yeah, pocket money.
21: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
22: 98.4 හම්බන් තොටට. See ya.
23: දැන් වෙලාව රාත්‍රිය 7:05.
24: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

ඉතින් ඉතින් ඔන්න ඉතින් පැය 24ක් ඉවර වෙලා නිදහසේ කතා කරන්න වගේම ආදරය ගැන කතා කරන්න, ආදරය ගැන අහන්න අපි හැමෝම කැමති පැය දෙක මේ විදියට පටන් ගන්නවා. සියත ආදර රේකා දන්නවද? මිනිස්සු එදිනදා ජීවිතේ කොච්චර දේවල් වලට මුහුණ දෙනවද කියලා කල්පනා කරනවද? ජීවත් වෙන ගමන්ම එක එක දේවල් වලට මුහුණ දෙනවා. සමහර සටන් ලෝකෙට පේන්නේ නැහැ. ඒවා සිද්ධ වෙන්නේ අපේම හිත ඇතුලේ. ඉතින් සමහර මිනිස්සු ඉස්සරහ hina vela hitiyat තවත් සමහරු රැට තනියම කොට්ටේ තෙත් වෙනකන් අඬනවා වෙන්න පුළුවන්, කල්පනා කරනවා වෙන්න පුළුවන්, තනියම කඳුළු පිහදාගෙන නිදාගන්න උත්සාහ කරන වනන්ත බාර අනන්ත වෙන්න පුළුවන් නේද? ජීවිතේ හැමතේම හරියට වෙනවා කියලා අපිට නැත්තං එහලා ඉස්සරහින් මිනිස්සුන්ට පේන්න පුළුවන්. හැබැයි කවුරුත් අහන්නේ නැති වේදනාව, කවුරුත් දකින්නේ නැති දුක්ඛන්ද හිත ඇතුලේ තියන් මිනිස්සු තමන්ගේ හීන වෙනුවෙන් කොච්චර මහන්සි වෙනව ඇතිද? තමන්ගේ ආදරේ වෙනුවෙන් ඒ හීන හැබෑ වෙනකන් කොච්චර දින ගණිනව ඇතිද? බලාපොරොත්තු, ආදරේ බලාපොරොත්තු තමයි ආදරණීය හිතක් කෙනෙක්ව ජීවත් කරනවා තැත්තේ. ඉතින් මං විශ්වාස කරන විදිහට මේ ආදරණීය බැඳීම් තනියම රකින්න අමාරුයි. ඒකට මේ පැත්තෙන් වගේම ඒ පැත්තෙනුත් උනන්දුවක්, ආදරණීය උනන්දුවක් තියෙන්න ඕන නේද? ඒකයි ඉතින් මම හැඟීමක් නැති ගානට පැත්තකට වෙන්නේ නැතිව ඔයාව තේරුම් අරගෙන ඔයාගේ ජීවිතේ ළඟින්ම ඉන්නේ. එහෙම හිතන, එහෙම හිතන කට්ටියත් මේ වෙලාවේ ආදර රේඛා ආන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට නේද? කියවගෙන කියවගෙන කියවගෙන ගියා. ඔව් ඔව්, ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. කතා කරන්න ඕනේ, ආදරය කරන්න ඕනේ. ඊටත් වඩා මං විශ්වාස කරනවා ආදරණීය හිතකට ඇහුම්කන් දෙන්නත් ඕනේ, හරියට ඉවසීමෙන්. එන්න, පැය දෙකක් තියෙනවා අපිට ආදරය ගැන විතරක්ම කතා කරන්න. මං විශ්මි, මේ සියත ආදර රේඛා.

0: පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo-ෙන් ද Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: Colombo-ෙන් ද Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් leasing එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
6: level awesome classes with the NIBM the city university samagin obbe global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM the city university the place to be
7: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
8: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩාක් දීලා.
13: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් කුංචි රුපියල් 1199 apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
12: hatch 15 පිස්සුවක්ම තමයි
14: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL fireguard wire then dump party ACL fireguard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
15: CD board සමාජිකයන් සඳහා කාගේල්ස් full city within megawattam කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 up ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගේල්ස් ෆුඩ් සිටි
16: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung Hisense Panasonic SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
14: කවදත් කාගේත් නිවසේ පළ මුරක වර්ණය ACL fireguard wire then dump party ACL fireguard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
17: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
18: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
18: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
18: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
21: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා rating PDB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: මාව දැකලා හැංගුණානේ.
23: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
17: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත ටීවී තුලින්.

රාත්‍රි 7:31 වෙද්දී ඔව් වෙලාව තමයි මේ හැම දෙයකම. ඇත්තටම ඔයාට වෙලාව මැනේජ් කරගන්න, වෙලාව ඔයාගේ කරගන්න, වෙලාවට ගරු කරන්න, ඒ ලැපෙන වෙලාවට ආදරය කරන්න ගොඩක් දේවල් පුළුවන් වෙනවා ඔය කාලය ඔය වෙලාවත් එක්ක. දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද කෙනෙක්ට ජීවිතේට ආදරයක් ලැබුණට පස්සේ ඒකන උත්සාහ කරන්නේ ආදරේ පරිස්සම් කරගෙන. සමහරක් වෙලාවට ඔයාට ඔයාවත් අමතක වෙනවා ඔයා යාට ආදරය කරන්න පටන් ගත්තාම. හැබැයි ඒක අනිත් පැත්ත තව කෙනෙක්ට වෙන්න පුළුවන්. අද දවස වගේ නෙමෙයි ඊයේ දවස තිබ්බේ. මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ කොහෙන්ද කියලා හිතාගන්න බැරි තැනක ඔයා ඉන්නව වෙන්නත් පුළුවන්. ඒත් කාලයක් යද්දී හිත රිදෙන දේවල් වලටම පුරුදු වෙලා හිතත් එක්ක ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගත්තාම ආදරණීය හිත නිහඬ වෙන්න පටන් ගන්නවා. අන්න එතනදී ඒ අය ආදරේදී අත්හරින්න පුරුදුත් වෙනවා. සමහරක් විට දැන් දුකක් නැති නිසා නෙවෙයි, ඒ හිත් ඒ දේවල් දරාගෙන ඉන්නම පුරුදු වෙලා හින්ද වෙන්න ඇති. කලින් වගේ නැති වුණත් සමහර දේවල් ගැඹුරටම හිතන්න පටන් ගත්තාම ඒ දේවල් දැනෙන්නේ මොන වගේද, මොන විදිහටද, වැටෙන් රිදුණු හිතක් අන්තිමට දැනෙන දේවල් ටිකෙන් ටික අඩු කරගන්නවද? බැඳීම් කියන දේ තනියෙන්ම පරිස්සම් කරන්න, ලස්සන කරන්න පුළුවන්ද? අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. බැඳීම් තනියම රකින්න අමාරුයි මං හිතන විදිහට. ඔබ හිතන්නේ මොන විදිහටද? ඇත්තටම පුළුවන්ද තනියෙන් මේ ආදරය පරිස්සම් කරන්න? ආදරණීය හිත්වලට වගේම ඔයාගේ හීනවලට යන්න ඒ විදිහටම පුළුවන්ද? ඇවිත් තියෙන WhatsApp messages වලට මම reply කරන්න, ඒවත් මතක් කරන්න. හැබැයි ඊට කලින් මට ලියන්න බලන්න, බැඳීම් ඇත්තටම තනියෙන් පරිස්සම් කරන්න පුළුවන්ද? 0711982294 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකට comment එකකින් හරි රෑ 9ට කලින් තියන්න.

0: after levels psychology biomedical science and nursing study karanna althea samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapanaya saha saukhya satkare samuhika shaktiya
1: hina wenna menna welawa
2: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
2: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
12: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම් අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011147678
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
19: real mapat experience එකකට ඇල්වත්තපට
1: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 roda රථය david pieris e mobility වෙතින් 011147 750
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් llc එකෙන් loan එකක් ගත්තේ
3: llc finance හරියන්න හරිම තැන
9: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
10: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
2: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
8: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
0: Let's Vietjet.
13: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
5: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
17: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
14: Avans Ticket Ticket Pay.
6: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
11: අදම combank.lk වෙත පිවිසෙන්න.
18: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
16: වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: Stars Milan පරිශුද්ධයි යුරෝප පිටවල ගුණේ පිරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
19: Stars Milan Pastas.
15: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
7: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
12: Guwan ticket pat visa pahaska hotel wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 071-222-7766 BOC Travels
2: Kalpana Bavela Payala Rapura
20: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
21: අපි ආයේ හමු නොවෙන.
20: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
22: සින්දු සියත අනුග්‍රහය.
23: දැනෙන්න අඳින්න රිසිසේ.
22: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.
24: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
25: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර්, 2 හයිඩ්‍රජන්.
24: ඉස්කෝලේ 10 වසරෙන් ඉගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
26: යත පොකට් මනි
24: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 56යි. කමර්ෂල් බෙල්ට් එකට යන්න කලින් තව සින්දුවක් අහන්න කලින් චුට්ටක් කතා කරන්න ඕනෙමයි කියලා හිතනවට. ජීවිතේ සමහර තැන්වලදී දන්නවද අපිට තේරෙනවා අපි නැතුවත් සමහර අයට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒකන තේරුම් ගත්තට පස්සේ නිහඬවම ඒ අයගේ ජීවිතවලින් ඈත් වෙන එක තරම් හිතට සැනසීමක් තියෙන දෙයක් තවත් නැහැ කියලා මං විශ්වාස කරනවා. ආදරය වෙන්න පුළුවන්, බැඳීමක් වෙන්න පුළුවන්, බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ නිසාම තමයි අපේ අඩුවක් දැනෙන්නේ නැති තැනක බලෙන් ඉන්න හදන්නේ නැතිව ඒ අයට යාළගේ සතුට විඳින්න ඉඩ තියලා අයින් වෙන එක තමයි හොඳම දේ. සමහරක් තැන්වලදී ගෑනු ළමෙක් වෙන්න පුළුවන්, පිරිමි ළමෙක් වෙන්න පුළුවන්, කවුරුම හරි ආදරය කරන කෙනෙක් අන්න ඔය තැන්තික පටල ගන්න ඉඩ තියෙනවා. තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන කාටවත් කරදරයක් නොවි නිහඬවම පැත්තකට වෙන එක තරම් වටිනාකමක් තවත් නැහැ කියලා මං ඔයාට කියන්න කැමතියි. මැසේජ් එකක් කියවන්නත් ඕනේ. KTH කියන්නේ ටිකක් මුරණ්ඩු ආදරණීය හිතක් තියෙන අපිට ඉන්න ලෝයල් ලිස්න කෙනෙක්. එයා දන්නේ නැහැ සියත ආදරයකා කරන මම විශ්මි එයා එවන මැසේජ් එකකට කොච්චර ග්‍රේට්ෆුල් වෙනවද කියලා. මැසේජ් එකක් දානවා, ඩිලීට් එවරිවන් කරනවා. මැසේජ් එකක් දානවා, ඩිලීට් කරන්නද කියලා අහනවා. මෙහෙම කියන්නම්කෝ. KTH කියන්නේ ඔයා ගියාට පස්සේ මට ඔයාව අමතක කරන්න ඕනි කියලා හිතුවත් හිත ඒකට කැමති නැහැ. දවස ගෙවෙද්දී මට ඔයාව මතක් වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මං හිතන්නේ ඔයා තාමත් මගේ ළඟ ඉන්නවා කියලා. අපි අතර දුරක් කොච්චර තිබුණත් මගේ මතකවල ඔයාට තියෙන තැන කිසිම දුරකින් අඩු කරන්න බෑ. ආයෙත් අපි හම්බ වෙයිද කියලා මම දන්නේ. ඒත් එක දෙයක් දන්නවා. මගේ ඔයා මගේ ජීවිතේ නැත්තුනත් මම කවදා හරි මැරෙනකන් මගේ හිතෙන් ඔයාව ඈත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අද මං කතා කරන්නේ බැඳීම් තනියම රකින්න අමාරුයි. ඇත්තනේ නේද? මැසේජ් එක ගැලපුණාද නොගැලපුණාද නෙවෙයි, ඔයාට හිතන දේ ආදර රේඛා අපිට වටින්නේ. ඉතින් අලුත් පැයකදී හම්බ වෙමු.

0: හිත පිරෙන්න සියත.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක් නම් ඉස්තරම්.
4: After levels psychology biomedical science and nursing study කරන්න ඇල්තියා සමග එකතු වන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
5: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
6: අර සුනාමි කියලා තියෙන්නේ, එකත් වාහනයක්ද?
7: මොකද්ද කියන්නේ?
6: ඇයි අර අපේ පැත්තේ දෙනවා වෙල්වල වැඩ කරනකොට?
7: ඔව්, ගොයක් අපිට මැසිව. ඔව්, චාලියන් ලියාගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවරේ අපි දෙන්න එකතුවලා අමත්තල වගේ තව එකක්.
6: මමත් ඉතින් ආයේ විහිළු කරන්න නම් දක්ෂයි.
7: හරි දක්ෂයි. ඒකත් ලියාගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
11: ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
13: දැන්ම දරුවගේ 9 වසරයි 0714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4 රුපියල් 5000.
15: සියත පොකට් මනි.

0: එෆ්එම් වෙලාවරාත්‍රිය 8යි විනාඩි 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

රාත්‍රිය 8යි විනාඩි 11යි. සියතාදරේ කහන දෙවනි පෑය තමයි මේ විදිහට පටන් ගන්නෙ. සමහරක් දවස් තියෙනවා උදේ පාන්දරින්ම අපිට ඇහෙන්න පටන් ගන්නෙ. අපේ කනට ඇහෙන්නේ හරිම ලස්සන දේවල්. සින්දුවක් වෙන්න පුළුවන්. නැත්නම් ඔය ආස කරන කමර්ෂල් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔය ආස සින්දුවක් තව කෙනෙක් අහනවා, ඔයාට ඇහෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ අඩුපාඩුවක් තියෙන කෙනෙක් දැකපු කෙනෙක් ඔයාට ඒක ආදරෙන් කියලා දෙනවා වෙන්න පුළුවන්. ඔයාව හරි ලස්සනට තේරුම් ගත්ත කෙනෙක්, ඔයාගේ හැකියාවක් තේරුම් ගත්ත කෙනෙක් ඒතේ හරි ලස්සනට ඔයාට කියනවා වෙන්න පුළුවන්. ඔෆිස් එකේ නම් ඔයාට හොඳ කම්ප්ලිමන්ට්ස් හම්බෙනවා වෙන්න පුළුවන්. ගෙදර නම් ඉන්නේ ඔයාට ගෙදර ඉන්න මේ ලෝකෙ ඉන්න ආදරණීය අම්මයි තාත්තයි සහෝදර සහෝදරියන් නම් ඔය පුංචි දේවල් ටිකක්. ඒ පුංචි දේවල් තමයි මං විශ්වාස කරන විදිහට මේ ලෝකෙ වටිනම දේවල් වලට ඇතුළත් වෙන්නේ. ජීවිතයේ ආදරය තමයි කෙනෙක් ලබන්න ඕන හරි ලස්සනම උත්තරීතරම හැඟීම. මං හරි නේද? ඉතින් මේ පටන් ගන්න ආදරයම මේ ජීවිතේම ලස්සන ආදරය ගැන කතා කරන ආදරණීය අද දවසට තියෙන අන්තිම පැය. සමහරක් ආදර කතාවල් හිනකින්වත් හිතුවේ නැති මගහැරීම් වෙනවා. ටිකෙන් ටික මගහැරිනකොට ඔයත් අන්තිමට මගේ ජීවිතෙන් යන්නේ ඇයි කියලා ටිකක් විතර හිතෙන්න පටන් ගන්නවා. ඇයි සමහර මිනිස්සු පණ වගේ ආදරය කරලා අන්තිමට නොදන්න අය වගේ ඈත් වෙලා යන්නේ? දක්කුණානම් කතා කරලා හරි තේරුම් අරන් ඉවසීමෙන් හදාගන්න තිබ්බා. හැබැයි කිසිම හේතුවක් නැතුව නිහඬව ඇත්වෙද්දි අන්න ඒක චුට්ටක් ආදරණීය හිතකට දරාගන්න අමාරු වෙනවා. කොච්චර බිසි වුණත් කාර්ය බහුලයි කියන වචනය අස්සේ හැංගිලා සමහරක් මිනිස්සු ආදරේ මග හරින්න ජීවිතයේ අලුතෙන් විදියට හිතන්න ඔව් ඒ ඔක්කොම ටික පටල ගන්න පටන් ගන්නවා. හැබැයි සියත ආදරේක අහන ඔයාට ප්‍රාර්ථනා කරන්නේ පරක්කු වෙලා හරි ප්‍රමාද වෙලා හරි පමා වෙලා හරි ඔයා බලාපොරොත්තු වෙන ආදරේ හිතනවටත් වඩා වැටියෙන් ලස්සනට ඔයාගේ ජීවිතයට ලැබෙන්න කියලයි. එන්න මේ සියත ආදරේක මං විශ්මේ.

0: හිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පරිධර්මතුන්ට කියන්නේ මේ දින විශේෂයෙන් පරිශ්‍රමයේ රියපදවන්න කියලා. අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට ගමන් කරන්න පුළුවන් උපරිම වේග සීමාව කිලෝමීටර් 100යි. නමුත් වර්ෂාව අධික තත්ත්වයන් අවස්ථාවලදී වේගය 60 සීමාවට වගේ පාලනය කරන්න කියලා විශේෂ දැනුවත් කිරීම අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට කරනවා. වාහන දෙකක් අතර පරතරයේ අවම වශයෙන් මීටර 82ත් 80ත් අතර සීමාව පවත්වාගෙන යන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිමිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112200 NIBM The City University place to be. හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60ක් දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
5: ජලජ හා සංක්‍රමණික පක්ෂීන් සඳහා ප්‍රසිද්ධ මේ ජාතික වනෝද්‍යානය මොකක්ද? 1. විල්පත්තු ජාතික වනෝද්‍යානය. 2. කුමන ජාතික වනෝද්‍යානය?
6: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හඳපාන්ගොඩ අරකවිලෙන් ධනුෂ්කා පාලි.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152ට දැන්ම WhatsApp කරන්න.
9: පොකට් මනි
10: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
9: අනුග්‍රහය
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
14: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ
14: නැහැ. දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 32යි. මේ පැත්තට නම් චුට්ටක් විතර වහිනවා. ඔය පැත්තට කොහොමද? වැස්ස ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඊට කලින් මේ මැසේජස් ටික කියවන්නම ඕනේ. වැස්ස ගැන නේද ඔයත් ලියලා තියෙන ජගත්? අහස කළු කර වැසි වසිනා, අහසේ සඳ නෑ පෙනෙන්නේ, අඳුර අතරින් කොහෙන්දෝ එන මිහිරි හඳකුයි ඇසෙන්නේ. වැස්ස තෙමි තෙමි අහස බැලුවම සඳ වගේ ඔබ දිලෙන්නේ, ලස්සනයි ඔබ ලස්සනයි විශ්මි සඳමෙන් පෙනෙන්නේ. හරියට මාව දැකලා තියෙනවා වගේ ජගත්. හැබැයි වැස්ස තෙමෙන්න හොඳ නෑ. වැස්ස තෙමුණොත් මේ මන් රිකව වෙනවා වගේ ගිය සතිය වගේ වෙන්න පුළුවන් ඔයාටත්. බොහොම ස්තුතියි මේ දෙන ආදරයට. බොහොම ස්තුතියි සියත ආදරයක හැමදාමත් වගේ අහනවට. එතකොට වර්ජීනියා, ඔව් ආදරණීය හිතකට ඉවසීමෙන් ඇහුම්කන් දෙනවා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. අදත් ඔන්න ඉටලි වලින් අපේ රුමේෂ් ඉන්නවා. Thank you රුමේෂ්. වැඩ ටික පරිස්සමින් කරගන්න ඕනේ. KTH මුකෝ සද්දයක් නැත්තේ. සෝරි කියන්න ඔයා වැරද්දක් කරේ නෑනේ නේ. මං චුට්ටක් කිව්වා විතරයි. Thank you හැමදාමත් වගේ සියත ආදරේ කහනවට. එතකොට මාලි කියනවා, විෂු ආදරය කියන්නේ දැනෙන හිත, දැනුණා හිත, ඒ සුවයට ප්‍රියනම් ඒ ප්‍රේමයයි ආදරයයි. විඳින සිත, විඳවන සිත, ඉවසන ප්‍රියමනාප සරල සිතක් නම් ඒත් ඒ ප්‍රේමයයි ආදරයයි. වැට්සප් මැසේජස් වලින් යන්න ඕනේ සියත ආදරේක අපේ ෆේස්බුක් පේජ් එකට. මං අර ඊයේත් කිව්වනේ සරල විදියට හිතන්න. ආදරයට ගරු කරන ගමන් සරල දේවල් කරන්න. අපි හිතන්නේ නැති වුණාට සමහරක් මිනිස්සු අපිව තේරුම් අරගෙනත් නැහැ, තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ ටොක්සික් මිනිස්සු. ඒ අයට ඒ විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මොකද ඒ වගේ අයත් ඉන්න ඕනේ. මේ දේවල් කොහොමද කියලා තේරුම් ගන්න නේද? ඉතින් මම මේ පැත්තෙන් කොච්චර කතා කළත්, මොන විදියට රිප්ලයි කරත්, කෙනෙක් ඔළුවේ තියෙන්නේ එයාගේ අදහස විතරයි නං, එයාගේ තීරණය විතරයි නං, අපිට ඒ දේවල් බලෙන් වෙනස් කරන්න බෑ. පුළුවන් නම් ආදරෙන් කතා කරන්න, පුළුවන් නම් ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. ආදරේදි ගොඩක් දේවල් වගේම ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල්, ඔයාගේ පර්සනාලිටි එකේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් අර විදියට හිතන්න පටන් ගත්තොත්. බැඳීම් තනියම රකින්න අමාරුයි. අද මං කතා කරන්නෙත් ඒ ගැන. නුවන්ත පැතුම් කියනවා, දෙපැත්තකට යන දෙන්නෙක්ට එකම හීනේ ඉන්න බෑ. සහතික ඇත්ත. කඳුළුල්පත ලියනවා අද. තනි අතින් බෑ නේද අත් පොලසන් දෙන්න. ආදරය කරන අයට ලැබුණෙම විඳක්වත් ආදරේ නැති අය. සමහරක් අයට ඒ දේ වෙන්න පුළුවන්. හැබැයි තවත් වාසනාවන්ත අයට

ඒ ආදරය කරන්නේ මොන විදිහටද? ඊට වඩා දහගුණයක් වැඩියෙන් එකිනෙකාට ආදරේ ලැබෙන හිත් මේ වෙලාවෙත් සිත ආදරේ කහනවා කියලා මම දන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ හැමදාමත්ම ඔයාට ලැබෙන්න ඕනේ ආදරේ. ඔයා කරන්නේ කොහොමද ඊටත් වඩා වැඩියෙන් ආදරේ ලැබෙන්න කියලයි. එන්න තව විනාඩි 20ක් විතර තියෙනවා ආදරේ ගැන විතරක්ම කතා කරන්න. මැසේජ් එකක් එවලා තියන්න රෑ 9ට කලින්.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 2 0.7 1 1 3 27 77.
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
2: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර්, 2 හයිඩ්‍රජන්.
5: ඉස්කෝලේ 10 වසරෙන් ඉගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 52යි. දන්නවද? වෙලාවකට මට වගේම සිතාදරයක අහනවාට හිතෙනව ඇති. දවසක මම ආපහු හැරිලා බලද්දී මාව රිද්දපු, මාව වට්ටපු, මාව බිඳපු, මට කතා හදපු, මගේ ඔළුවට වද දුන්නු, මගේ ඔළුව නිදහස නැති කරපු දේවල්ම මාව කොච්චර ශක්තිමත් කළාද කියලා තේරෙයි. සමහරක් විට ඔයා දැන් මේ කියවන කාලය ගැන හිතද්දී, සමහර විට මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ වගේ දැනනවා වෙන්නත් පුළුවන්. ඔයා විශ්වාස කරපු කෙනෙක් නිසා ඔයාගේ හිත රිදුණු දවස්, ඔයාට අහිමි වුණු දේවල්, ඔයාට මට මේක කරන්න බෑ, මට මේක දරා ගන්න බෑ කියලා හිතුණු මොහොතවල්, ඒ හැම තේම ඔයාව බිඳලා දැම්මා වගේ දැනෙන්නේ නැති. ඒ දවසක ඔයා අපව හැරිලා බලද්දී, එතකොට ඔයාට තේරෙයි ඒ කාලේ මං හිතුවේ මේකෙන් මම ඉවරයි කියලා. ඒත් මං ඉවර වෙලා නෑ, මං වෙනස් වෙලා. සමහර දේවල් අපිට බලෙන් ළඟ තියා ගන්න බෑ. අපිට ඕන විදිහට එයා දෙයක් කතා කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. දේවල් හීල් වෙන්න

අරපි කියන්නේ ඔයා ඉන්න මේ හීලින් ටයිම් පීරියට් එකක පොඩ්ඩක් නිහඳව චුට්ටක් ඔයාට ආදරය කරන්න පටන් අරන් උත්සාහ කරන්න. සමහර දේවල් හරියන්න, වෙනස් වෙන්න ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. මොකද වැටෙන්න වගේම නැගිටින්න පුළුවන්, ඒ දෙකම කරන්න පුළුවන් ඔයාටම විතරයි. අත ඔයා ගෙවන මේ අමාරු කාලය සමහරක් විට ඉක්මනටම දවසක ඒ කතාව වෙනස් කරයි. ඔව්, මට විශ්වාසයි. ඔයා තවත් ශක්තිමත් වෙලා ඔයාගේ බෙස්ට් වර්ෂන් එකත් එක්කම ඔයාගේ ආදරේ වෙනස්ම විදිහට චැප්ටර් එකක් පටන් ගන්නත් ඉඩ තියෙනවා. එදාට හිතෙයි, මාව බිඳපු, මාව වට්ටපු හැම දෙයකින්ම ඔව් මං ශක්තිමත් වුණා කියලා. ඔයා ඒ දේ විශ්වාස කරනවා නම් දැනුත් ඔයා ප්‍රමාද නැහැ. හැබැයි අදට මට ඔයාලගෙන් යන්න තමයි වෙලාව ඇවිත් තියෙන්නේ. මේ මැසේජස් දෙකත් කියවන්නම ඕනේ. බැඳීම් තනියම රකින්න අමාරුයි. මොකද බැඳීමක් ලස්සන වෙන්නේ එක හිතක් විතරක්. ඒක රැකගන්න උත්සාහ කළාම නෙමෙයි, දෙන්නෙක්ම එකිනෙකා තේරුම් ගන්න, නිහඬකම් වලට පවා වටිනාකමක් දෙන්න, වැරදි වුණාම අත්හැරලා යන්නේ නැතිව තවත් ටිකක් ළඟින් ඉන්න උත්සාහ කළාමයි. සමහර වෙලාවට ආදරය කියන්නේ හැමදාම ළඟින් ඉන්න එක නෙවෙයි, දුරින් හිටියත් හිතේ තියෙන තැන වෙනස් නොකර රැකගන්න එක. මොකද අවසානයේ බැඳීමක් රැකෙන්නේ වචනවලින් නෙවෙයි, ඒ වෙනුවෙන් දෙන්නෙක් දරන උත්සාහයෙන්. ඒ විදිහට මැසේජ් කෙව්වේ අර මට ඊයේ නම කියන්න එපා කිව්වේ අන්න එයාගෙම තමයි. තව අය ඉන්නවා මට බැනලා බැනලා බැනලා මැසේජස් එවන. මං ඒ හැම මැසේජ් එකක්ම කියවනවා. කමක් නෑ ඔයා බැන්නට. මොකද මං කරන්නේ මට හරි කියලා හිතන, මං විශ්වාස කරන, සියතට ආදරය කරන ඔයාට ගොඩක් ගරු කරන ගමම්ම තමයි. එහෙනම් අදට ගිහින් එන්නම්. හෙටත් රෑ 7 වෙද්දි ආදරේ රසතන් ගැන කතා කරන්න, ආදරණීය මතක ගැන කතා කරන්න. ජීවිතේ මේ ආදරය අපිට ඕනෙමයි නේද? ආදරේ නිසා කෙනෙක්ගේ හිතක් කොච්චර ලස්සනට වෙනස් කරන්න පුළුවන්ද?

0: පිරෙන්න්න සියත.
1: අර සුනාමි කියන තියන්නේ එකත් වාහනයක්ද?
2: මොකද්ද කිය?
1: ඇයි අර අපේ පැත්ත දෙනවා වෙල්වල වැඩ කරනකොට.
2: ඔයාලා අපිට මැසිව. චාලියන් ලියාගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතුවල අමත්තල වගේ තව එක.
1: මමත් ඉතින් ආයෙ විහිළු කරන්න නම් දක්ෂයි.
2: හරි දක්ෂයි. ඒකත් ලියාගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
6: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
7: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ
8: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින් ඉන්න අය වට පේන්නේ නැනිකෙන්
7: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
9: විසාවෙලට අනුවටයි දශම හතරේ

0: Та пирене сета.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: රජතුමාතුන්ට කියන්නේ මේ දිනු විශේෂයෙන් පරිශ්‍රමයේ රියපදවන්න කියලා. අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට ගමන් කරන පුළුවන් උපරිම වේග සීමා කිලෝමීටර් 100යි. නමුත් වර්ෂාව අධික තත්ත්වයන් අවස්ථාවලදී වේගය 60 සීමාවට වගේ පාලනය කරන්න කියලා විශේෂ දැනුවත් කිරීම අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට කරනවා. වාහන දෙකක් අතර පරතරයේ අවම වශයෙන් මීටර 82ත් 80ත් අතර සීමාව පවත්වාගෙන යන්න කියලා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: මිස් හොඳ කුල්ද?
4: කුල්. මොකද මම හොට් නේ.
3: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
4: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
5: Oh my god!
3: අඩේ මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
7: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
3: මිස් මිස්. Excuse me miss.
4: No no no. උමනම් ෂෝ ටයිම් එකේද විතරයි.
8: Thailand යන සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
4: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
11: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
4: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
11: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
4: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
11: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
4: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකාවේ. BBB minus stable outlook by the Trabi Mulisago Sri Lanka Tempo Production Yojana Kame Samashiki
7: Anuwatai Dashma Deken Anuwatai Dashma Hataren Diva

0: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? 1 සල්ෆර් 2 හයිඩ්‍රජන්.
1: ඉස්කෝලේ 10 වසරින් ඉගෙන ගන්න පමුණුගමේ පිරුෂ ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
2: වෙන්න වෙලාව.
3: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
3: තෙබුකොළ දෙනවා තනකොළ.
2: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පිරි ලෝකට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
14: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බටවත්තපට
17: real mapatic experience එකකට නැල්වත්තපට
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e-mobility වෙතින් 011 4 700 550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න lolc එකෙන් loan එකක් ගත්තේ
1: lolc finance හරියන්න හරිම තැන.
4: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
5: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5 44 5000.
3: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
6: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
11: Let's be a jet.
5: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within

0: අවන්ස් ටිකෙන් ටික පේ.
1: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ඩිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
2: අදම combank.lk වෙත පිවිසෙන්න.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
4: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න. Milan
5: Pasta. කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
6: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
7: ගුවන් ටිකට්පත් මිස පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.

0: පිරෙන්නේ සියත.
1: අර සුනාමි කියලා තියෙන්නේ ඒකත් වාහනයක්ද?
2: මොකද්ද කිය?
1: ඇයි අර අපේ පැත්තේ දිනන වෙල් වල වැඩ කරනකොට
2: ගොයම් වලින් කපට මැසිව. ඔව්. චාලියන් ලියාගන්න හෙට්ටිපොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතු වෙලා අමත්තල වගේ තව එකක්.
1: මමත් ඉතින් ආයේ විහිළු කරන්න නම් දක්ෂයි.
2: හරි දක්ෂයි. ඒකත් ලියාගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ?
7: ડોක්ටර් කිව්වා මට බේකරි යාම කණ එක නතර කරන්න කියලා.
6: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතෙන්නේ.
7: අපෝ නෑ මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උණක් කන්නේ පා වෙනවා.
6: මොකක්?
8: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
9: තාමත් ඉස්කෝලේදී ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
4: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනී.

0: ගීතායයි.
1: සුබ සන්ධ්‍යාවක්. අද සියතෙෆම් රෑ දහයයි ගී දහයයි වැඩසටහනේ ගීත තෝරන්න, ඒ ගීතත් එක්ක මගේ මතක අවදි කරන්න මම සූදානමින් ආවේ. ඉතින් මං ගැන පොඩි විස්තරයක් කියනවා නම්, මං කැමති මාව හඳුන්වලා දෙන්න නිදහස් කලා ශිල්පියෙක් කියලා, ෆ්‍රීලාන්ස් ආටිස්ට් කෙනෙක් කියලා. මම රංගනය කරනවා, ගායනය කරනවා, කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරා, බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. හඬ සමහර විට ඔබට ඇහිලා ඇති, ඔබට හුරු ඇති. ගුවන් විදුලි නාට්‍යවලට හඬ කවනවා, රූපවාහිනී හඬ කැවීම් වැඩසටහන් වලට හඬ කවනවා, වැඩසටහන් ඉදිරිපත් කරන්නේ විදිහට නිවේදකෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් මගේ කුඩා කාලය ගැන මතක් කරොත්, මම 1988 ජූලි 7 වෙනිදා ඉපදෙන්නේ කොළඹදී. ප්‍රාථමික අධ්‍යාපනය තලංගමුතුර කොස්සත්ත MDA ජයවර්ධන මහාවිද්‍යාලයේ. මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට යනවා. ඉතින් 1999 රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යයේ. එතැන් සිට මේ දක්වා අවුරුදු 25කට අධික කාලයක් වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ ඉන්නවා, ටෙලි නාට්‍යවලත් ඉන්නවා. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලයෙන් පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මගේ නාට්‍ය හාරංග කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හදාරලා වසර දෙක කාලයක් තාවකාලික සහකාර කථිකාචාර්යවරයෙක් ඉදිරියට වැඩ කරලා, දැන් ඉතින් වැඩිපුර වේදිකාවේ ටිකක් ටෙලි නාට්‍යවලත් විවිධ මාධ්‍යවලත් මට පුළුවන් දේවල් කරමින් ඉන්නවා. ඉතින් අද රැය 10යි ගී 10යි වැඩසටහනේ ගීත තෝරන මම ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ. අද ගීත පෙළ ගැස්මේ 10 වෙනි ගීතය. 10 වෙනි ගීතය කිව්වට මම අද ගීත පෙළ ගැස්ම පටන් ගන්නේ මගේ මතක එක්ක. පුංචිම කාලේ මට මතකයි අපේ ගෙදර කැසට් එකතුවක් තිබ්බා තාත්තගේ. ඉතින් ඒ කැසට් අපිට අහන්න දාලා තිබ්බා. මට මතකයි අම්මා කියනවා, මම පොඩි කාලේ අම්මට වැඩ කරගන්න ඕන වුණාම මාව පැත්තකින් තියලා ජිප්සිස් ලගේ ලුණු දෙහි කැසට් එක දාලා දුන්නාම මම සද්ද නැතුව පාඩුවේ ලුණු දෙහි අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම මට මතකයි තාත්තා ගාව තිබ්බා නන්දාමාලිනියගේ හඳහාමි කැසට් එක. ඒ හඳහාමි කැසට් එකේ සින්දුත් මට හොඳට මතකයි. ඉතින් මම අද පළමු ගීතයේ විදිහට තෝරගන්නේ හඳහාමි ගීත එකතුවේ ගීතයක්. එස් මහින්ද හිමි, කුමාරතුංග මුනිදාසයන්, ආනන්ද රාජකරුණා වැනි කිවිඳුන්ගේ කවි පන්ති තමයි මම හිතන්නේ නන්දාමාලිනිය බොහොම අපූරු හැඩයකින් සංගීතවත් කරලා පොඩි පරම්පරාවේ රසඥතාවය වර්ධනය කරන්න ඒ දවසල ඉදිරිපත් කළේ. ඔබටත් සමහර විට මගේ අත්දැකීම් ඇති, ඔබත් මේ ගීත අහලා ඇති. එස් මහින්ද හිමිගේ රාත්‍රිය, කඳුකර දර්ශන, හොඳ ළමයා, කුමාරතුංග මුනිදාසයන්ගේ මල්බස්, හාවාගේ වග, නැලවිල්ල, රෝසගස, සිරිමත්, ආනන්ද රාජකරුණා කිවිඳුන්ගේ උදය, කුරුල්ලෝ, ගඟ, තාරකා, මල්ගහ වගේ ගීත. මම හිතන්නේ ගීත 14ක් විතර මේ කැසට් එකේ තිබ්බා, සිංග්ලංකා කැසට් පටයක්. ඉතින් මේ කැසට් එකේ ගීත මම හිතන්නේ ටිකක් ලොකු වුණාට පස්සෙත් මම ඇහුවා, තවමත් මම අහනවා. මං හරි ප්‍රියයි ඒ භාෂාවේ තියෙන සරලකමට, ඒ සංගීතයේ තියෙන මිහිරියාවට. මං හිතන්නේ අපි ඊළඟ පරම්පරාවටත් මේ ගීත අහන්න දෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ පොතපතේ තියෙන දේවල් කටපාඩම් කරන එක නෙවෙයි. මං හිතන්නේ හඳ පායන හැටි, ඉර පායන හැටි, කන්ද කසිරිය නැරඹීම, ගහක හැඩේ නැරඹීම, මලක හැඩේ නැරඹීම, මේ කුරුල්ලෝ සමනල්ලු දිහා බලාගෙන ලෝකෙ ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මං හිතනවා. ඉතින් හඳ කියන නිමිත්ත ගත්තම ආදරයත් එක්ක, ප්‍රේමයත් එක්ක, රාගයත් එක්ක අපිට විවිධ රූපක මවන්න යොදා ගන්න සංකේතයක්. හඳ ගැන ගීත ගණනාවක් අපිට ප්‍රේමය එක්ක ඇහෙනවා. සඳේ ඔබයිද මේ යාමේ, සඳ මාහා සිනාසුන, සඳට ආදරේ කියලා, සඳ මිදුලට එනවා වගේ ගීත ගණනාවක්. එතකොට රාමායනේ නෘත්‍ය එනවා ශ්‍රියමණමත්ී ගීතේ පෑයූ ආකාසේ චන්ද්‍රාසේ කියලා. පද්මාවතී නෘත්‍ය එනවා ලලාටේ චන්ද්‍රයාසේ පෙන. එතකොට හඳත් එක්ක මේ අපේ ගීත සාහිත්‍යයේ සෑහෙන ලොකු සම්බන්ධතා ගොඩක් තියෙනවා. හඳ ගැන මේ මොනවා කිව්වත් අපිට පුංචි කාලේ හඳ පේන්නේ අර රවුමට හාව ඉන්න හඳ. ඉතින් මං හිතන්නේ මේ හඳ ගැන ලස්සනටම මුලින්ම අපිට ඇහුනේ නන්දාමාලිනියගේ හඳහාමි කැසට් එකේ මේ ගීතෙන්. ඒ ගීතය තමයි දැන් අපි අහන්න හදන්නේ. හඳ එක්ක මට තියෙන මතකේ අපේ අම්මා කළුතර. ඉස්සර අපි අම්මලයි ගමේ ගියාම කළුතර බෝධියට යනවා අම්මලයි ගෙදර ඉඳන් පයින්. එතකොට අපිට පේනවා හඳ අපේ පස්සෙන් එනවා. ටිකක් කාලයක් ගියාට පස්සේ තමයි තේරුනේ හඳ ඇත්තටම අපේ පස්සෙන් එනවද නැද්ද කියලා. මේ අපි මුලින්ම හඳ දැක්ක විදිය.

0: ගීතයයි.
1: අද සුන්දර මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: නවවෙනි ගීතය. මං ඉස්සල ගීතය ගැන කියද්දී කිව්වා අපේ තාත්තා ගාව කැසට් ගොඩක් තිබ්බා කියලා. නන්දාමාලිනියගේ හඳහාමි අහන්න දෙන අතරෙම ජිප්සීස්ලාගේ ලුණු දෙහිත් අහන්න දුන්නා. ඉතින් මං හිතන්නේ ඒ කාලේ ඒ හුරුවද මන් දන්නේ. මට අදටත් විවිධ ශානරවල විවිධ ශෛලියේ ගීත රස විඳින්න ආසයි සහ මම කැමති. මම මේ හැම ගීතයකටම ගරු කරනවා. සමහර ගීතවල අර්ථ රසයට මං කැමති, සමහර ගීතවල ශබ්ද රසයට කැමති. ඉතින් මං හිතන්නේ මේ රසවින්දනය පුහුණු පුරුදු කරන්න ඕනේ පවුලෙන්, ගෙදරින්, අම්මා තාත්තා. අපේ තාත්තට මං හිතන්නේ එහෙම රහක් තිබ්බ. තාත්තා හරිම ප්‍රියයි හින්දි ගීත අහන්න, පැරණි චිත්‍රපටවල. ඔහු අදටත් පැරණි හින්දි චිත්‍රපට ගීත අහමින් ඉන්න. ඔහු නමින් පියසීල වික්‍රමසිංහ 1947 පෙබරවාරි 3 වෙනිදා තාත්තා ඉපදෙන්නේ. දැන් තාත්තට අවුරුදු 78ක්. ඉස්සර මට මතකයි තාත්තා අපිව නාට්‍ය බලන්න එක්කන් යනවා, විවිධ සංගීත ප්‍රසංග බලන්න එක්කන් යනවා. ඉතින් තාත්තට මං හිතන ඕනකම තිබ්බා අපිට රසවින්දනය හුරු කරන්න, සහ තාත්තටත් එහෙම රහක් තිබ්බා. තාත්තගෙන මතක් කරද්දි මම කැමති ගීත ගණනාවක් මතක් වෙනවා. බණ්ඩාර හැලියගුණයන්ගේ වන්නිවන පෙති, අන්දරයායේ වැවුතා උල්ලේ සක්මන් කරන අප්පච්චි වගේ ගීත ගණනාවක්. නමුත් මං අද තෝරගන්නේ ටිකක් වෙනස් ආරක ගීයක්. දැන් පියපුතු ගැටුම කියන එක අපි නිරන්තරයෙන් දකින ඒ පරම්පරා දෙකේ ඝට්ටනේ. මේක හොඳින්ම පෙන්නවා එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු නාටකේ. තාත්තා වැරදි කියලා තමයි අපිට පොඩි කාලේ හැමදෙස්සම හිතෙන්නේ. තාත්තර මම කොච්චර බැනලා ඇද්ද අම්මත් එක්ක සමහර විට. තාත්තර දේවල් අමතකයි, තාත්තා මෙහෙම කරන එක වැරදි, තාත්තා මෙහෙම කරන්න ඕනේ කියලා සමහරට තාත්තට කෙලින් කියන්න බයයි. අම්මා හරහා තාත්තර කියන දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් පවුල්වල තියෙන පොදු දෙයක් මං හිතන්නේ, හැම පවුලකම නැති වුණත් අම්මත් එක්ක ගොඩාක් කියන්න තියෙන දේවල් කියනවා. තාත්තගෙන් අහන්නේ එක දෙයයි, තාත්තේ අම්මකො. ඉතින් තාත්තත් එක්ක ඇත්තම අපේත් පුංචි කාලේ ලොකු කතා බහක් තිබ්බේ නෑ. හැබැයි තාත්තා අපිට දේවල් එයාගේ උපරිමයෙන් කළා. මට මතකයි පුංචි කාලේ තාත්තා අපිව ඉස්කෝලේ ඇරලා ගෙදර ගේන්න, කියන්නේ මම කොළඹ රාජකීය විද්‍යාලයට යන්න කලින් ගමේ ඉස්කෝලේ ඉඳදී තාත්තා ෆුට් සයිකලයක් තිබ්බා. තාත්තා මේ බයිසිකලේ තියාගෙන අපිව පැදගෙන එනවා. අපේ ගියේ තිබ්බේ පාරේ ඉඳන් පොඩි අන්දක් උඩට යන පාරක. ඉතින් තාත්තා බයිසිකලෙන් බැහැලා මාව බයිසිකලෙන් බස්සන්නේ නැතුව තාත්තා බයිසිකලේ තල්ලු කරගෙන යනකොට මට ඇහෙනවා තාත්තගේ බර හුස්ම. මට එදත් තාත්තා ගැන හරිම ආදරයක් ගෞරවයක් ඇති වුණා. ඒ ආදරේ ගෞරවය තාමත් තියෙනවා. අපි අහලා තියෙනවා මේ සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකේනවා මෙහෙම කියමනක්. පුතු සෙනේ මස් නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා. තාත්තා කෙනෙක්ට පුතෙක් ගැන දුවෙක් ගැන දැනෙන හැඟීම එහෙමයි. ඒක වචනෙන් කියන්න බෑ. ඒක මටත් දැනුනේ ගොඩක්ම තාත්තා කෙනෙක් උනාට පස්සේ. මේක අර තාත්ත මට අහන්න දීපු ජිප්සීස්ලාගේ සින්දුවටත් ගැලපෙන්න හින්දා තාත්තා ගැන මෙහෙමත් අපිට විඳින්න පුළුවන් නේද කියලා ඔබටත් හිතවන්න තමයි මේ ගීතය මම තෝරගත්තේ.

0: හිත පිරෙන්න සියත රැදායයි ගීතායයි
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: මගේ අටවෙනි ගීතය. අපි නවවෙනි ගීතෙන් තාත්තගේ මතක අවදි කළා. අටවෙනි ගීතේ මම තෝරගන්නේ අම්මගේ මතක අවදි කරන්න. තාත්තා අර රෑනිදි මරාගෙන අපි වෙනුවෙන් වෙහෙසනකොට සල්ලි හම්බ කරන්න. මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපේ තාත්තා කලා ශිල්පියෙක්. ඔහු සැරසිලි කටයුතු තමයි කළේ. විශේෂයෙන්ම ඔහු ඉතාම දක්ෂයි ගොක්කොළ කැටයම් වලට. ඔහු මංගල උත්සව, විවිධ උත්සව සැරසිලි වලින් හැඩ කරා, රාජ උත්සව පවා. ඉතින් තාත්තට ඒ දේවල් ටික කරගෙන යන නිදහස ශක්තිය උනේ අපේ අම්මා. අපේ අම්මා මාවත් අක්කවත් මල්ලිවත් බලාගෙන තාත්තට උදව් කරා. තාත්තා ගැඩවලට අම්මයි අපි තුන්දෙනයිත් උදව් කරා. මට මතකයි සමහර ඒ උත්සව අවස්ථා හැඩ කරන්න අපිත් තාත්තත් එක්ක යනවා. ටිකක් කරඳඩු උස්මහත් වුණාට පස්සේ තාත්තා දවස් ගණන් නිදි මරනවා අපි දැකලා තියෙනවා. තාත්තා ඒ වැඩ ටික කරනකොට අම්මා ගෙදර වැඩ ටික ඇද්ද. මහා පාන්දර නැගිටලා අපිට කෑම උයලා අපේ සියලු වැඩ කරවලා ඉස්කෝල වැඩත් අම්මා අපි තුන්දෙනාගේම බලලා මගේ දැන මම ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට යන්න ඒ අම්මා දෙන නිදහස සහ අම්මා මාව පීඩාවට පත් නොකර මම කැමති දේවල් කරන්න දීලා මාව හරියට ගයිඩ් කරපු එක මට ලොකු හේතුවක් වුණා කියලා මං හිතනවා. මගේ අම්මා නමින් පద్මා ස්වර්ණකාන්ති ගමගේ ඇයි ඉපදෙන්නේ 1954 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. දැන් ඇයට අවුරුදු 71. අම්මා තාත්තා දෙන්නම නිරෝගීව ඉන්නවා. ඉතින් ඒ දෙන්නගේ සමහර ආසාවල් ඉෂ්ට කරන්න මට පුළුවන් වුණා. මං හිතන්නේ ඒගොල්ලන්ගේ සැදෑ සමයේ ගිවෙන මේ කාලේ මම ආසයි දෙන්න වෙනුවෙන් මට පුළුවන් තව දේවල් කරන්න. එක සැරයක් ඒ දෙන්න දඹදිව ගිහිල්ලා ආවා. තව සැරයක් යන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ ගීතේ මම තෝරගන්නේ අම්මට දැන් වෙලා තියෙන දේ කියන්න. මේ ගීතේ තියෙන තරම්ම අපේ අම්මා දුක් විඳ නැති වුණාට අපේ ගොඩක් අම්මලාට උරුම වෙන දේ අම්මලා තමන්ගේ දරුවන්ව දීගත ලැබුවට පස්සේ නිදහස් වෙයි කියලා හිතුවට අම්මලට සිද්ධ වෙනවා දරුවන්ගේ දරුවොත් බලාගන්න. දැන් අපේ අම්මා මුලින්ම අක්කගේ දුව බැලුවා. ඊට පස්සේ පුළු පුළුවන් වෙලාට මගේ දුව බැලුවා. දැන් මල්ලිගේ දුව බලා ගන්නවා. අම්මා තාම අම්මගේ ඩියුටි එක කරනවා. ඉතින් මේ ගීතේ කියනවා වගේ අම්මා කවද හරි බුදු වෙන්නේ ගහක් කැටන මේ කුස්සියේ. මේ ගීතේ පද රචනය ප්‍රේමකීර්ති දල්විස්, තනුව වික්‍රත්නායකයන්ගේ.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: අද ගීත පෙළගැස්මේ මගේ හත්වෙනි මතකය. මගේ මතක බොහෝ දුරට එකතු වෙලා තියෙන අපේ තාත්තගේ කැසට් පීස් ගොඩින්. තාත්තගේ කැසට් පීස් ගොඩේ තිබ්බා තවත් පීස් එකක්. ඒකත් නන්දාමාලනියගේ පවන. පවන ඒ කාලේ ගුවන් යුදලියේ තහනම් වෙච්ච කැසට් එකක්. මේ ගීත තහනම් වුණා. ඒ කාලේ තිබ්බ රටේ තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. හැබැයි දැන් මේ ගීත අපිට නිදහසේ අහන්නත් පුළුවන්. අපි අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ගැන කතා කළත් අපි කොහෙද ඉන්නේ කියලා අපිට දැන් හොඳටම තේරලා ඉන්නේ. සුනිල් ආරියරත්නයන් මේ පවන වෙනුවෙන් ගීත ගණනාවක් නිර්මාණය කරනවා. අර නන්දාමාලනියගේ හඳහාමි අහනවා වගේ මම තාමත් නන්දාමාලනියගේ පවනත් අහනවා. ඔබ මට කුමුදෙක් මෙයි, සාදු ජන ගණමනා, සීතල පොළොවම, ඒලයි අයලාඩෝ, රණදිරණේ, යදමින් බැඳ විලංගුලා, බමුණා උනත් කවදා පායන්ද, නිදහස් බයිලා, ඔබට මතක ඇති, දන්සල් දොරෙහි උපාසකම්මා, සඳේලිය ගඟක් වී, දසමසක්, විරිඳු, වහින්නට හැකින මොංගෝලියානුවනි වගේ ජනප්‍රිය ගීත ගණනාවක් සුනිල් ආරියරත්නයන් පබැඳ තිබ්බා. මේවට සංගීතය එකතු කළ ඔස්ටින් මුණසිංහයන්, ස්ටැන්ලි පීරිස් මහත්මයා, සරත් දසනායක මහත්මයා, ගුණදාස කපුගේ ශූරින් වගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, සුනිල් දානන්ද කෝනාර වගේ පිරිසක්. ඉතින් මම අද තෝරගත්තේ 6 වෙනි මතකයේ විදිහට පවනේ ගීතයක්. මේකත් සිංග්ලංකා කැසට් එකකින් තමයි අපිට ආවේ 1987. මම හිතන්නේ මේ පවන ප්‍රසංග මාලාව කරාට පස්සේ සුනිල් ආරියරත්නයන්ට සහ නන්දා මාලනියට රටින් පැනලා යන්න සිද්ධ වෙනවා. 88 මම ඉපදෙනවා. මම ඉපදෙන අවුරුද්දකට කලින් තමයි මේ කැසට් එක එන්නේ. 1988 ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කරන දවල භීෂණ කියලා නාට්‍යය. ඒකේ තියෙන්නේ භීෂණ සමයක අත්දැකීම්. 1988 ජයලත් මනුරත්නයන් නිර්මාණය කරනවා තලමල පිපිලා නාට්‍යයක්. බොහොම අපූරුවට මේ මතකයන් ටික එකතු වෙනවා. මගේ පළවෙනි නාට්‍ය තලමල පිපිලා, ඊට පස්සේ මට දවල භීෂණ නාට්‍යයේ තරඟපාන්න හම්බ වෙනවා. මං ඉපදිච්ච අවුරුද්දේ නිර්මාණය වෙන වේදිකා නාට්‍ය දෙකක්. දවල භීෂණ නාට්‍ය කරාට පස්සේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ට රට අතහැරලා ඉන්දියාවේ යන්න වෙනවා. මේ ඉන්දියාවේදී ධර්මසිරි බණ්ඩාරනායකලා, සුනිල් ආරියරත්නලා, නන්දා මාලනීලා එකට මුණ ගැහෙනවා. යදමින් බැඳ විලංගුලා ගීතේ එක තැනක තියෙනවා කකා බිබී නටන අතර නරුම යහළු ඉහෙලියන්, පන්දු කෙලින අතර ඉහළ පාසල්වල අමනයන් කියන. අපේ අම්මා මට මතකයි කියන සින්දුව අහන කාලේ ඔය පන්දු කෙලින අතර ඉහළ පාසල්වල කියන්නේ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ගැන තමයි කියන. ඒ වුණා වුණත් මම පවනට ආදරේ. මම අද තෝරගන්නේ අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූපුත්.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: මගේ 6 වෙනි මතකයට එද්දී මම ටිකක් දැන් ලොකු වෙලා මම ශිෂ්‍යත්ව පාසලලා කොළඹ රාජකීය විද්‍යාලයට ගිහිල්ලා දික්කලිසං අඳින්න අරන් 10 වසරේදී 11 වසරේදී මම දික්කලිසං ඇඳද්දත් මගේ උස අඩුයි. මම ගොඩක් උස කෙනෙක් නෙමෙයි, දික්කලිසං ඇඳද්දත් පොඩ්ඩක් කැතර පේන්නේ. ඊලෙවල් කරද්දිත් මම ගොඩක් උස නැහැ. කොල්ලෝ මට නම දාලා තිබ්බේ මම නාට්‍ය කරන හින්දා නාට්‍ය කොටා කියලා. හැබැයි ඒ කාලේ තරුණ කාලෙත් 16 17 18 කියන්නේ විවිධ හැඟීම් ඇතිවන කාල. බාලිකාවන් දිහා ඇහැ වැටිපුර යොමුවන, ප්‍රේමය හොයන, ටිකක් හැඟීම් අවදිවන ඇවිස්සෙන කාලයක්. එතකොට මට ගෑනු ළමයි හිටියේ නෑ. මට එහෙම ගෑනු ළමයි ගැන ලොකුවට හිතන්න කාලයක් තිබෙත් නෑ. මොකද ඒ කාලේ ඉඳන් මං හරි කාර්ය බහුලයි. අධ්‍යාපන කටයුතු වගේම මගේ විෂය බාහිර කටයුතුත් මම ගොඩක් කරපු හින්දා. හැබැයි පාසල් කාලේ නිම වෙනවත් එක්කම උසස් පෙළ කරලා මං ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරලා ඉඳද්දි නාට්‍යත් කර කර ඉන්නකොට ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරලා ඔක්කොමත් එක්ක මට විවිධ හැඟීම් එද්දි මේ ගීතය මට ඇහෙන එක තැනක. මේ ගීතය ගායනා කරන්නේ කිත්සිරි ජයසේකර. සින්ඩරෙල්ලා යන නමින්ම තමයි කිත්සිරි ජයසේකරගේ මේ ඇල්බම් එකත් නම් වුණේ. මම ඒ කාලේ දැනන් හිටියේ නැහැ මේ සින්දු ලිව්වේ කවුද කියලා. හැබැයි මේ කැමීලියා මල කියන එක මම දැකලා නැතුණාට මේ යෙදුමට මට හරි ආසයි තුනක්. මොකද ඒ කාලේ තව මල් ගණනාවක ගීතාව මල් සින්දු කියලා අපි ඒවට කිව්වා. සමහරු සින්ඩරෙල්ලා කියන යෙදුමටත් මං හරි පෙරේත වුණා. සින්ඩරෙල්ලා කෙනෙක් මම දැකලා නැතුණාට සින්ඩරෙල්ලා වගේ කෙනෙක් හිටියා නම් හොඳයි කියලා මට හිතුණා. පස්සේ හොයද්දි මට හම්බ වුණා මේ කැමීලියා මල ලියපු කෙනාම තමයි ඩැෆඩිල් මල ලියන්නෙත් කියලා. ඔහු නමින් චාමින්ද රත්නසූරිය. ඔහුම තමයි මල් පිට මලුත් ලියන්නේ. මේ ගීතේ සංගීතවත් කරන්නෙත් අසුන් කල්හාර. රෝමාන්තික ඔපරාව මේ දුඳුමාරේ පෙරවැදනක් නැති වගේ ගීත ගණනාවක් චාමින්ද රත්නසූරිය අතින් ලියවෙනවා. ඔය මල් සින්දු ගොඩේ මම ආස කරපු තවත් ගීතයක් තිබ්බා, ඔබ ඇපල් මලක් වගේ. ඇපල් මල්, ඩැෆඩිල් මල්, කැමීලියා මල් අපිට නිරන්තරයෙන් දකින්නට නැතුණාට මේ සින්දු ඒ කාලේ මගේ හිතේ යම් යම් දේවල් ඇවිස්සුවා. ඉතින් මං අද මේ ගීතේ තෝරගන්නවා මගේ 6 වෙනි මතකයේ විදිහට. මේකෙත් වචන හොඳට අහන්න. සකුණ ගීයේ සැඟවී යන පලා පැහැ කළු තවරා, සැඳ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩි සින්ඩරෙල්ලා. මාත් මං හිතන්නේ ඒ කාලේ ඈත එපිටින් සින්ඩරෙල්ලා කෙනෙක් හදට වඩිනකන් බලන් හිටියා.
3: අංක

0: ගීතායයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: අද රෑ 10යි ගී 10යි වැඩසටහනේ ඔබත් එක්ක මගේ මතක අවදි කරමින් මේ ගීත හාරා උස්සන මම රංගන ශිල්පී ඉෂාර වික්‍රමසිංහ. දැන් මගේ පස්වෙනි මතක ප්‍රේමයේ මේ සතුට විතරක් නෙමේ දුක තියෙනවා, දරා ගැනීම තියෙනවා, ගැටුම් තියෙනවා, සිත රිදවීම තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි කරන ආදරය අනිත් කෙනාට ඒ විදිහටම දැනෙනවද කියන ප්‍රශ්නේ මං හිතන්නේ ප්‍රේම කරන

හැම කෙනෙක්ටම ඇවිල් ඇති. මම මගේතන්නේ මේ ගීතේ සෑහෙන වතාවක් කාලා දෙනු. මේ ගීතේ සංගීතය ඉතාම අඩුයි, වචන හරි ප්‍රබලයි. මේ වගේ වෙලාවක ඇස් පියාගෙන අඳුරේ අහගෙන මතකයන් අවදි කරන්න පුළුවන් ගීතයක් කියලා මං හිතනවා මේ ගීතේ. මගේ සෙනෙහස මෙතෙක් වීමේ මනින්නට ඔබ උගෙන නැත තව. මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හටමා දකින්නට. අපි රණ්ඩු කරන අපේ ප්‍රේමයේ වෙනු අපි පෙනී ඉන්නවා. මම මෙච්චර දේවල් කරත් ඔයාට ඇයි එක දැනෙන්නේ නැත්තේ කියලා අපි අපිවම ප්‍රශ්න කරනවා. වසර ගණනක යොදුන් ගණනක ගමන් මග අප ගෙවා ඇත්තෙම. අපි කොච්චර ඇවිදලා ඇද්ද? අපි කොච්චරනම් කතා කරලා ඇද්ද? තරු වියන්නට කුසුම් ප්‍රතිමත දෑත් පටලා ඇවිද ඇත්තෙම. ඒ මොනව කරත් එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වීමයි මනින්නට ඔබ උගෙන නැත තා. මම හිතන්නේ වැඩිපුර ආදරය කරන ප්‍රේමවන්තයන්ට මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඇති. ලස්සන ගීතයක් තවත් මම ආදරය කරන තියෙනවා. මේ ධර්මසිරි ගමගේ ශූරීන් ලියලා වික්‍රත්නායකයන් සංගීතවත් කරලා සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන කුඩා ගමේ මද්දානේ හුලවාලි චිත්‍රපටිය. මේ ගීතයේ අවසානයේ තියෙනවා ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි, ආලේ බිඳුනු දා කුමකට කඳුළු හෙලන සකි, ආලවඩන යන තේරුම බෝසත්කම සකි. අපි යමු මගේ පස්වෙනි මතකේ. මේ ගීත රචනා කරන්නේ බණ්ඩාර කේ විජේතුංගයන්, සංගීතය රෝහණ වීරසිංහයන්ගේ, ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහයන්. අපි යමු මගේ පස්වෙනි මතකේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සුන්දර මුණ කැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ
2: ඉතින් මම අද ටිකක් වැඩිපුර කතා කළා. ඒක නිසා වැඩිය කතා කරන්න නැතුව මගේ හතරවෙනි මතකයට යන්නම්. මම කිව්වනේ මට සෑහෙන කාලයක් යනකම් ආදරවන්තියක් ප්‍රේමවන්තියක් හිටියේ නැහැ කියලා. හැබැයි මම බලාපොරොත්තුුනේ මේ වගේ ප්‍රේමවන්තියක් වෙන්න ඇති. ඒක හින්දාම මම මේ ගීතයට සෑහෙන ආදරය කළා. මගේ ප්‍රේමවන්තිය මට මෙහෙම කියනවා නම් කියලා මට හිතුණා. ඒක හින්දාම කාලයක් මේ ගීතය මගේ දුරකතනය නාද වෙද්දී ඇහෙන ගීතේ වුණා. ඉන්දිකා උපමාලි බොහොම රහට ගයනවා උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ වචන. සමන්ත පෙරේරා හරි අපූරු තනුවක් නිර්මාණය කරලා තියෙනවා. ගීතේ ටිකක් දිගින්ද මගේ කතාව අඩු කරලා අපි අහමු මගේ හතරවෙනි මතක.
1: අංක 4

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: පුංචි කාලේ ඉඳන් මම ගොඩක් ආසයි සින්දු අහන්න. ඒ අතරේ මට මන් දන්නේ කොහෙන්ද මේ ගීතේ මුලින්ම ඇහෙන්නේ කියලා මට මතක නැහැ. මේ ගීතයත් සංගීතයේ බොහොම අඩු හරි සරල ගීතයක්. ඔබත් අහලා ඇති, ඔබත් කැමති ඇති. එක ගිටාරයක් වාදනය කරමින් ගයන මේ නිහඬ බව බිඳෙන්න ක්‍රිෂාන්ත එරන්දක තමයි ගායනා කරන්නේ. දවසක් මේ ගීතේ රූපවාහිනිය නරඹන වෙලාවක මම හොයනවා මේක කවුද ලියන්නේ කියලා. මම දකිනවා ටයිටල් එක තානියා අමරසිංහ, පද රචනය රෝහණ වීරසිංහ, සංගීතය කියලා. කාලයක් ගිලේ ගීතේ මං හිතන්නේ මම අහලා අවුරුදු 15කට විතර පස්සේ මම දේශකෙක් විදිහට කටයුතු කරනකොට මගේ රසවින්දන වැඩසටහනකට මට මතක විදිහට මතුගම සාහිත්‍යුලලක මගේ රසවින්දන වැඩසටහනෙන් පස්සේ විවිධ අය ඇවිල්ලා මාත් එක්ක අදහස් බෙදා ගන්නකොට ඒ සතුට පළ කරන අතරේ එක අක්ක කෙනෙක් මාත් එක්ක කතා කරලා මට මගේ දේශනය සම්බන්ධයෙන් සතුට පළ කරලා එයා වඳුන්වලා දුන්නා මම තමයි මේ නිහඬ බව බිඳෙන්න ගීතේ ලිව්වේ කියලා. එයාට කලින් මම ඉස්සර වෙලා මම ඇහුවා අක්කගේ නම තානියා අමරසිංහ නේද කියලා. මට මං ඒ තානියාව හොය හොය හිටියේ. ඒ තානියාව මට එදා හම්බුණා ඇය නමින් තානියා පංචාලි අමරසිංහ. මම මේ මෑතකදී අක්කගෙන් ඇහුවා අක්කේ කොහොමද කොයි කාලෙද මේ ගීතේ ලියුනේ කියලා. ඇත්තට මේ ගීතේ ලියලා තියෙන ආනන්ද අභිනායකයන්ගේ ටෙලිනාට්‍යයකට. නමුත් ඒ ටෙලිනාට්‍යෙ මේ ගීතේ භාවිතා කරලා නැහැ. පස්සේ ක්‍රිෂාන්ත එරන්දකගේ කැසට් පටයකට හෝ CD එකකට ගීතයක් අඩු වෙලා තියෙද්දී මේ ගීතේ තෝරගන්නවා. මං ඉතාම ප්‍රිය කරන ගීතයක්. මං ඉස්සලත් කිව්වා මේ විරහව කියන එක හරි රහට විඳින්න පුළුවන් කියලා. ඒකට කියනවා විප්‍රලම්බ ශෘංගාරය කියලා. ලූෂන් බුලත්සිංහලයන්ගේ ගීතවල, මිල්ටන් මල්ලවාරච්චි ෂුරින්ගේ ගීතවල, ගුණදාස කපුගේ ෂුරින්ගේ ගීතවල මේ විරහව ඇති පදමට තියෙනවා. මට මතකයි ලූෂන් බුලත්සිංහලයන්ගේ ගීතර අපි යනකොට තාරාවිගලිත නාට්‍ය පුහුණු වෙන්න ඔහුගේ බිත්තිය අලවල තිබ්බා ඔහු ලියපු නිසදසක්. සැබෑ පෙම්මුතුන් කිසිදාකෙක් නොවේ. එක් වූ කිසිවකුත් සැබෑ පෙම්මතුන් ලෙස ජීවත් නොවේ. වෙන් වී කියවුන් සදාකල් පෙම්මතුන් ලෙසම ජීවත්තේ. ලූෂන් බුලත්සිංහල 2007 අප්‍රේල් 23. මන් දන්නේ මේක කොච්චර හරිද වැරදිද, කොච්චර ප්‍රතිශතයකින් කොච්චර දිනෙකට අදාළ වෙනවද කියලා. මං ඒ නිසදසරත් කැමති, මේ ගීතයටත් කැමති. මේ නිහඬ බව බිඳෙන්න.
1: අංක

0: Tapirenna Siyata Redayai Kidayai
1: Adha sundara muna kesema janapriya rangana shilpi Isharu Pramudita Wickramasinghe
2: රෑදහයයි ගීදහයයි සියත FM ඔබ වෙත ගෙනෙන මේ සොඳුරු හෝරාවේ අපි අවසාන මතක දෙකට ඇවිල්ලා තියෙන්නේ. මගේ දෙවන මතකය. පුංචි කාලේ ඉඳන් අපිට ලොකු ආර්ථික වත්පොහොසත්කම් තිබිච්ච පසුබිමක් තිබෙන්නේ නැහැ. හැබැයි අම්මයි තාත්තයි අපිට කිසිම අඩුවක් කරෙත් නැහැ. මට මතකයි මම ශිෂ්‍යත්ව පාසලා කොළඹ රාජකීය විද්‍යාලයට යන්න හදනකොට තාත්තට බය හිතුණා කොළඹ හතේ ළමයි එක්ක මාව කොන් වෙයි කියලා. හැබැයි රාජකීය විද්‍යාලයට ගියාට පස්සේ තමයි තේරුණේ රාජකීය විද්‍යාලය කියන්නේ ලංකාව වටේම ඉන්න දක්ෂයෝ එකම පවුලක එකම අම්ම කෙනෙක්ගේ දරුවෝ වගේ හැදෙන කිසිම වෙනසක් නැතුව හරිම සමානාත්මතාවෙන් ජීවත් වෙන තැනක් කියලා. මට මතකයි තාත්තා මාව රොයල් එකට යවද්දී අර නොමිලේ හම්බ වෙන නිල් රෙද්දෙන් නෙමේ කලිසම් මැහුවේ, ඊට වඩා ටිකක් ගණන් රෙද්දකින් තමයි නිල් කලිසම් මැහුවේ. එතකොට රෝද තියෙන බෑග් එකක් මට අරන් දුන්න ලොකු කෑම පෙට්ටියක්. මොකද තාත්තට බය හිතුණා මම කොන් වෙයි කියලා. සල්ලිත් දුන්නා මගේ අතට කැමති දේවල් කන්න බොන්න. හැබැයි තාත්තා අම්මා මහන්සි වෙන විදිය දැක්ක හින්දා දකින්න හින්දා මට ඒ සල්ලි නාස්ති කරන්න පුංචි කලින්දම්ම හිතුන්නේ. මම ගොඩක් වෙලාවට ඉතුරු කරන්න කැමතුණා. මං අදටත් මගේ සමහර මිත්‍රයන්ට සාපේක්ෂව මම ඉතුරු කරනවා. මං ඉතුරු කරන මුදල් වලින් ගොඩක් දේවල් කරනවා. සමහරවිට මම කන් නැතුව සල්ලි ඉතුරු කරද්දී අම්මා ඒ දවස්වල මට බයිනවා. හැබැයි මම කැමති වුණා ඒ කාලේ ඉඳන් ඉතුරු කරලා මට දේවල් කරගන්නවට වඩා අනිත් අයට දේවල් කරන්න. මං හරි කැමති වුණා මගේ අම්මට තාත්තට දේවල් කරන්න, මගේ අක්කට මල්ලිට දේවල් කරන්න, මගේ බිරිඳට දේවල් කරන්න, මගේ දරුවට. අදටත් මට පුංචි දුවෙක් ඉන්නවා. ඇය සෙරසි දෙව්දිතු. මම විදේශ සංචාරයක් ගියත් වැඩිපුරම තෑගි අරන් එන්නේ එයාට. ඉතින් මම කැමති මම හම්බ කරන දේවල් වලින් අනිත් අයව සතුටු කරන්න. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පිනට ගෙදර ආයට දුන්නේ මං හිතේ මනාපේ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ වචන රෝහණ වීරසිංහයන් සංගීතවත් කරලා එඩ්වඩ් ජයකුඩි ගායනා කරන්නේ මේ විදිය.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: සියත FM රෑ 10යි ගී 10යි වැඩසටහනේ මගේ පළමු තෝරා ගැනීම, මගේ අවසන් මතකය, ප්‍රේමය, ආදරය, තව වචන ගණනාවක් තියෙනවා. මං හිතන්නේ මේක unlimited, අසීමාන්තිකව අපිට ලෝකෙටම දෙන්න පුළුවන් දෙයක්. මං පුංචි කාලේ ඉඳන්ම හිටියේ ගොඩක් මනෝරත්නයන්ගේ, මනෝ අංකල්ගේ නාට්‍යවල. මනෝ අංකල්ගේ නාට්‍ය හැම එකකම වගේ තිබ්බේ ආදරය. ඔහු ගුරුතරු නාට්‍යයේ එක තැනක කිව්වා, මුළු ලොවටම ආදරය බෙදන්නට හැකි මිනිසුන් බිහිවන මතු දවසක, ඔබත් සිනාසි, මමත් සිනාසි, ලොවම හිනාවෙන ඒ දවසේ මුළු ලොව ඔබට කියයි මෙලෙසින්, මම ආදරේ. ඒ වගේම ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ විලාසිනියගේ ප්‍රේමය කෘතිය ලියලා තියෙන අවසානයට, ප්‍රේමය නම් අසිනිය කුසුමක් වේ, ඍසි වූ කෙනෙකුට පූජා කරනට, ලෝභ සිතින් තොර පිදුව මනාවේ, පෙරලා ලබන්ට නොසිතා බිඳපොත්. මම හිතන්නේ අපි ආදරය කරන්න ඕනේ දේවල් ලබන්න බලාගෙන නෙමෙයි. ආදරය කියන්නේ ගන්න දෙයක් නෙවෙයි, දෙන දෙයක්. හැබැයි අපිට දේවල් මග හැරෙන්න පුළුවන්, අත්හැරෙන්න පුළුවන්, මිස් වෙන්න පුළුවන්. මේ ගීතය අත්හැරෙන්නට ළඟයි, ජීවිතේ තව දුරයි, අත්හරින්නට බැරිම තරමට ඇත්තමයි උඹ හැඩයි. ආදරය කරන, ආදරය අඳුනන, ආදරයට ලෝභ බැහැමුම මගේ මේ පළවෙන තෝරා ගැනීම, මගේ අවසන් මතකයත් එක්ක එකතු වෙයි කියලා මං හිතනවා. බොහොම ස්තුතියි මගේ මතකෙ එක්ක මෙච්චර වෙලා මාත් එක්ක රස්තියදු ගැව්වට. සුභ රාත්‍රි.

0: හිත පිරෙන්න සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 402 402 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: Miss හොඳ cool ද?
2: Cool. මොකද මම hot නේ.
1: ඒකනම් ඇත්ත Miss. Miss දැකලා පුරුදුයිත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරවිට අහලා පුරුදු ඇති.
3: Oh my god.
1: අඩේ Miss සුදු කොච්චි.
4: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama, Havasa Dekata, Sudu Kochi ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Umma nang show time me kedu vitarai.
5: Siyata, Teli de paya. Alut kalavakata Teli naatya pelak balanna.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
8: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
9: 98.2 98.4

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතු සිල්ලාරේ චන්දාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොටයන්න ඉවත් වෙනවා.
3: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මේ අතරින් ප්‍රෝටීන් වල අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ කොමක්ද? 1 සල්ෆර්, 2 හයිඩ්‍රජන්.
3: ඉස්කෝලේ 10 වසරින් ගෙන ගන්න පමුණුගමේ පිරුෂි ප්‍රමෝදය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9 කමයි වසරයි 0714 151 100

0: හිත පිරෙන්න සියත
1: සෙනසුරාද උදේ අටට
2: ඇයි මේ ළමයට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ?
3: ඩොක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා.
2: ඉතින් ළමයෝ බේකරි එක වැඩ කරද්දි මේ ළමයට බේකරි යාම තව තව කන්න හිතෙන්නේ.
3: අපෝ නෑ, මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උණක් කන්න එපා වෙනවා.
2: මොකක්?
4: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
5: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මාව දැකලා හැංගුණානේ.
7: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
8: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සියත ටීවී තුලින්.

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන්

අරක විශාලා මහනුවර ඇතිමූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුද

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: ගුඩ් මෝනින් 5 විනාඩි 25යි මාෂි දැන් වෙලාව.
2: Good morning, Nishan.
1: ඉතින් අදත් පුරුදු විදිහට අපි ලෑස්ටි පොකට් මනි බෙදන්න. ජීවිතේ අපි වාසනාව විශ්වාස කරනවා.
2: අනිවාර්යයෙන්ම.
1: වාසනාවක් තියෙන්න ඕනේ. හැබැයි වාසනාවට වඩා උත්සාහය තමයි හුඟක් වටින්නේ.
2: වාසනාවයි උත්සාහයයි දෙකම අපේ ජීවිතේ තියෙන්න ඕන නිශාන්. ඉතින් ඔන්න අපි වාසනාවත් අරගෙන ආව පොකට් මනිත් එක්කම අපිට මැසේජ් කරපු නංගිලා මලිලාට දැන් අපි ලෑස්ති වෙලා ඉන්නවා ප්‍රශ්න හතරක් අහලා පොකට් මනි දෙන්න.
1: ඒ වගේම අම්මා කෙනෙකුත් අදත් ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනි අභියෝගේ දිනන්න. උදේ 7 වෙනකන් සිත අහගෙන ඉන්න. මනිෂාන්.
2: මමාෂී.